ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැලි

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: විලව දෙපහයි විනාඩි 38යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: ලකාන රේඩියෝ ITN.

0: FM 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න බැලව් දෙපහයි විනාඩි 52යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයබෝවන් සුබ දවසක්. ඔබේ අතීතයේ සෙවණැලි වලට ඔබේ අනාගතයේ ආලෝකය වසා දමන්නට ඉඩ දෙන්නට එපා. අතීතය කියන වචනේ ඇතුළෙම තියෙන්නේ අපිට ළඟාවිය නොහැකි දෙයක් කියන එක. එය ගෙවි අවසන් වූ තත්පරවල මතකවල එකතුවක්. කිසි ලෙසකින්වත් අතීතයේ සිදු වූ දේවල් අතීතයට ගොස් වෙනස් කළ නොහැකි බව අපි හොඳාකාරවම දන්නවා. හැබැයි ඒ පව දැන දැනම අපි අතරින් සමහර දෙනෙක් ඒ අතීතයේ අමිහිරි මතක මතම ගැටෙමින් රැඳෙමින් පීඩාවටපත් වෙමින්ම ඒ දුකම මිහිරක් ලෙස විඳින්නට උත්සාහ කරනවා. නමුත් දෙගින් දෙගටම අතීත මතක ජීවමාන කරවන්නට යාමෙන් ඔබට එදා වටිනා වර්තමානයේ වගේම එළිබෙමින් තිබෙන අනාගතයේ ආලෝකයත් වසා දමනවා. ඒ නිසා මතක තියාගන්න, අතීත මතකයන්ගේ මිහිරි මතක අවසන් හොස්ම දක්වාම ආදරෙන් මතක තියාගන්න. නමුත් අතීතයේ ඔබ අතින් සිදු වූ වැරදි අඩුපාඩු සිතරිතීම් දුක් වේදනාවන් වන මේ සියලු අමිහිරි මතකවලට හේතු වුණු අවස්ථා මිනිසුන් හේතුන් පිළිපදව හොඳින් කරුණු අවබෝධ කරගන්න. ඒවා ඔබ ජීවිතයේ උගත් පාඩම් ලෙස මතකයේ රඳවා ගන්න. නැවත නැවත අමිහිරි මතකයන්ගෙන් ඔබේ අතීතය පුරවා ගන්නට එපා. මේ ගත වෙන තත්පරවලට සුන්දර මතකවල වටිනාකම දෙන්න පුරුදු වෙන්න. මං ආයමත් කියනවා, ඔබේ අතීතයේ සෙවණැලි වලට ඔබේ අනාගතයේ ආලෝකය වසා දමන්නට ඉඩ දෙන්න එපා. වර්තමානය සුන්දර කරගන්න, හැම විටම සිහියෙන් වැඩ කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
1: positive vibes with Charmy.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: Velau dehayai
3: kaatak kalin pattara vistara samaga aluthuma thoraturu denaganna unusumma deshapalanaya vidis kreda තොරතුරු සවිස්තරව
2: ලඛන මොමලින් ඉස්සල්
4: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබෝවන් සුබ දැස්සනක්. අද ජූලි මාසේ දෙවැනිදා බ්‍රහස්පතින්දා දවස තවත් වාසනාවන්ත ජයග්‍රහණ දවස ආරම්භය. අපි කරන ලොකුම වැරදි නම් වැරදි ගැන නොසලකා හැරීමයි. ජීවිතයේ සමහර අවස්ථාවල සිදුවුණු වැරදිවලදී අපි ඒ පිළිබඳව එතරම් නොසිතා කටයුතු කරනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න පුංචි වෙලාවක් වෙන් කරන්න, එයයි ඔබේ ජීවිතය දියුණු කර ගැනීමට තිබෙන හොඳම පියවර. අද අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩි විසහා ලකන් ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු ලකන් මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. ප්‍රධාන යොමු කර මත දින මින පුවත්පත්ේ ප්‍රධාන සිරස්තලයට අද සඳහන් වෙනවා සලේගේ මූලපද CID දෙන්න. පරීක්ෂාවලින් ශානි ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරයි උසාවියේ නියෝගයක්. සලේ උපවාසය අත්හිටුවයි වෛද්‍ය නිරීක්ෂණ හමුවේ. උපවාස නාටකය අවසන්. ජනබලය සාමූහිකය සඳහන් කරනවා කියලයි අද නිරංජරා වික්‍රමසිංහ දිනමින්ට ගෙන තොරතුරු වල සඳහන් වෙලා තිනේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පත කොහොමද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න. Saleh ordered to provide passwords for the moon detail. The Fourth Magistrates Court yesterday ordered former Director General of the State Intelligence Services, Major General Suresh Saleh, to provide the password of his mobile phone and laptop to the Criminal Investigation Department in support of investigations into the Easter Sunday terror attacks. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අද දිනමින පුවත්පතයි ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්න. දෙවෙනි පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට සඳහන් කරනවා සලේට එරෙහි විමර්ශන CIDN ඉවත් කරනු බෑ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් සඳහන් කරනවා වීඩියෝ තාක්ෂණය මගින් අධිකරණයට පමුණුවන්න. ජංගම දුරකථනය සහ පරිගණකයේ මූරපදත් ලබා දෙන්නේ නියෝග. AJA අබේනායකයි දිවයිනට වාටාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළ ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළා කියලා තමයි අද දිවයින පුවත්පතට AJA අබේනායක ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්කම කමල් බෝගොඩ දෙවෙනිට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් කළා තිනෝ සලේ දින 25ක් 31 කළ උපවාසය අත්හරී කියලා. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනෝ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. පාස්කුවිරිදා එළවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය කරමින් ආරම්භ කර තිබූ උපවාසය අත්හිටුවා තිබෙනවා. ඒ බව ඔහුගේ නීතිඥවරයා විසින් මාධ්‍යයට තහවුරු කරනු ලැබුවා කියලායි සඳහන් වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගේ අධීක්ෂණය ඇතිව දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින සුරේෂ් සලේ මහතා උපවාසය අවසන් කර ඇතැයි පවසන්නේ නීතිඥ උපදෙස් මත බවයි තොරතුරු වාර්තා වෙන්නේ. පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෑලියගොඩ දිය අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ ඇතැයි මාධ්‍ය හමුවක දී පිවිතුරු හෙළ උරුමේ නායක උදේ ගම්මන්පිල මහතා පවසුවේ පසුගිය ජුනි මාස 6 වෙනිදා සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේ ජූනි 7 වෙනිදා කියලා තමයි සඳහන් වෙන්නේ. එදා සිට මේ දක්වා ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේ ආහාර වර්ජනයේ නිරත වෙමින්. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී පවසනු ලැබුවේ දියර වශයෙන් ආහාර බටයක් මාර්ගයෙන් වෛද්‍යවරුන් විසින් ඔහුට ලබා දෙන බවයි. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. ඒත් එක්කම අද සඳහන් කරන වෛද්‍ය පරීක්ෂණ හමුවේ උපවාස නාටකයේ අවසන් ජනබලයේ සාමූහිකයේ සඳහන් කරනවා කියලයි අද සටහන් කරලා තියෙන්නේ. හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මුල් කර ගනිමින් රඟ දැක්වූ උපවාස නාටකය වෛද්‍ය පරීක්ෂණ හමුවේ අමුවේ මොප්වීමත් සමග එය අත්හැර දැමීමට ඔහුට සිදු වී ඇති බව ජනබලයේ සාමූහිකය සඳහන් කරනවා. මෙරට ව්‍යවස්ථාපිත රාජ්‍යයට යටින් ක්‍රියාත්මක වන අපරාධ රාජ්‍ය සහ දේශපාලන බලව්‍යූහය එකිනෙකට බැඳී පවතින බවත් මෙම දූෂිතයන් නීතිය රැහැනට හසු කර ගැනීමේ සටන මග නතර කළොත් ඉතිහාසයේ දරුණුම පළිගැනීම් ජාලයට රට මැදි වෙන බවත් එම සමූහයේ ක්‍රියාකාරකයන් පෙන්වා දෙනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ. දිට්වා ආපදා සහන සලසන්න ADB වෙතින් කෝටි 6700ක හදිසි ආධාර. මයින් දලුත් ගෙදරයි අද වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුළු පිටවල තොරතුරු සටහන් කරලා තින අපේ අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු වලට දිට්වා කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සහ ජනතාවගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් කෝටි 6700ක මුදලක් හදිසි ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවට යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම දිට්වාසුලි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහාය වීම සඳහා ලබා දෙන මෙම මූල්‍යාධාර පැකේජය අමරිකාන් ඩොලර් මිලියන 100ක සාමාන්‍ය ණය මුදලකින් සහ ඩොලර් මිලියන 100ක සහනදායී ණය මුදලකින් සමන්විත බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ කියලයි අද දිනමින පුවත්පතේ සටහන. එත් එක්කම මේ දිට්වා සුලි කුණාටුවත් සමග පැනවූ හදිසි නීතිය මේ මාසෙන් පසු යළි දීර්ඝ කරන්නේ නැහැ කියලා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජැතිස මහතා සඳහන් කරනවා. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. No further extension of emergency regulations. For the more detail, the government has decided not to further extend the state of emergency that was declared following the impact of Cyclone Dittwa. Addressing the weekly cabinet media briefing yesterday, cabinet spokesman and health and mass media minister Dr. Nalinda Jayathisa said that the state of emergency was declared following a meeting between the government and opposition leaders in the aftermath of Cyclone Dittwa. මේ සම්බන්ධයෙන් තද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරන දිත්පා නිසා පැනවෝ හදිසි නීතිය මේ මාසයේ සිට නැහැ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස මහතා සඳහන් කරනවා කියලා තමයි අද පුවත්පත් සඳහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු. අද ලකන් ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිට්වා සුලි කුණාටුවේ නැතිව ආපදා තත්ත්වයේ හේතුවෙන් පනවා තිබූ හදිසි නීති තත්ත්වය මේ මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මොනවද කියලා.
1: දිට්වා සුලි කුණාටුවත් එක්ක ඇති වුණු තත්ත්වයේදී අපි ජනප්‍රතුමා විපක්ෂ පක්ෂනායකින් එක්ක සාකරනද සාකච්ඡාවේදී මතු කරුණක් අනුව අපි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. මේ මාසේ ඉඳලා අපි හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ. ඒ වෙලාවේදී සමහර මාසවල මම දැක්ක හදිසි නීතිය ආණ්ඩුව විසින් වැරදි ලෙස පාවිච්චි කරයි කියලා සමහර අය යම් බයක් හදන්න උත්සාහ කරා. අපි පැහැදිලිව කිව්වා මේ හදිසි නීතිය යොදාගන්නේ මේ දිට්වා සුලි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී ඒ සඳහා පමණමයි කියලා. ඒකෙන් කිසිම පුරවැසියෙකුට, මාධ්‍යවේදියෙකුට, මාධ්‍යයකට කිසිම ආකාරයක හානියක් අගතියක් වෙන්නේ නැහැ කියලා අපි ඒ ලෙසම කටයුතු කරලා තිබෙනවා. මෙතන එහාට හදිසි නීතිය යළි දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් රජයට නැහැ.
0: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඩෙංගු සෞන්දර්ය සරසවිය වසයි රෝගී සිසුහු 36ක් තව පිරිසකට උණ කියලයි සඳහන් වෙන්නේ. සුජිත වාජුලිගේ අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ ප්‍රධාන සිරස්තලය විදිහට සටහන් වෙලා තියෙනවා. ඩෙංගු පැතිරීම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිට වසා දමා ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා සඳහන් කරනවා. එය නැවත විවෘත කෙරෙන්නේ ලබන 13 වෙනිදා කියලයි සඳහන් වෙන්නේ. මේ අනුව එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ පරීක්ෂණ කටයුතු කල් දැමෙන අතර නිවාසිකාගාරද වසා තිබෙනු ඇති බවයි ලංකාදීප පුවත්පත තොරතුරු විදිහට සඳහන් කරන්නේ. එත් එක්කම දිවයින පුවත්පත සඳහන් කරනවා අද ඩෙංගු රෝගීන් 55000ක් මරණ 32ක් පැය 24ට රෝගීන් 1000ක් කියලයි සඳහන් වෙන්නේ. ප්‍රදීප ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ සුජීව සත්සරයි වාර්තා වරගෙන නැතුල් පිටවලත් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. වසරේ මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55406ක් දක්වා හිල නැග ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළා. ඩෙංගු මරණ ගණන 32ක් දක්වා හිල නැග ඇතැයිද පැවසුවේ මහතා. ගත වූ පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1024ක් වාර්තා වී ඇති බවයි සඳහන් කළේ. ජුනි මාසය තුළ පමණක් දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 21,565ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හමු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඩෙංගු රෝග ව්‍යාප්ති වීම යම් තාක් දුරකට පාලනය වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිස මහතා සඳහන් කරනවා. මහ ජනතාව තුළම රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට වැඩි අවධානයක් යොමු වීම ඊට හේතුව වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
1: සාමාන්‍යයෙන් අපේ රටේ එකක් නිර්තික මෝසම් වර්ෂාවත් එක්ක ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් හැම අවුරුද්දකම තියෙනවා. සමහර ලාට අවුරුදු 5න් 5ට වගේ ඒකේ වැඩි වර්ධනයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් 2017 අවුරුද්දේදී රෝගීන් 186,500ක් පමණ වාර්තා වුණා. මරණ 447ක් වාර්තා වුණා. එයින් පසුව 2023දී යම් වැඩිවීමක් තිබුණා. රජය හැටියට මැදිහත් වෙලා ඒ පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාප්ති කීපයක්ම දියත් කළා. ජුනි මාසෙටයක් වැඩිපුර අපි දියත් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දැන් වන විට කොළඹ මහනගර සභා බල සීමාව සහ දිස්ත්‍රික්ක ගණනාවකම ඩෙංගු රෝගියේ වැඩිවීම දැන් අඩු වෙන්නට පටන් අරගෙන තිබෙනවා. උදාහරණයක් ගත්තොත් මේ වන විට දිනකට වාර්තා රෝගීන් ප්‍රමාණය 650-700 අතර ප්‍රමාණයකට අඩු වීමක් තිබෙනවා. ඒක වෙලාවක මේක රෝගීන් දවසකට 1000ක් මොළ වාර්තා වුණා. දැන් මේක තිබෙන්නේ අත්‍තරම් පොඩි අඩුවීමේ ප්‍රවණතාවයක්. මරණ 32ක් ඊවනට වාර්තා වෙලා තිබෙනවා. තවත් රෝගීන් 30 දෙනෙක් පමණ ICU ප්‍රතිකාර ලබනවා. අපි සෞඛ්‍ය අංශ මේකට සම්බන්ධ සියලු දෙනාත් එක්ක නිරන්තරයෙන් දැනුවත් කිරීම කරමින් මේ රෝගී ජීවිත බේරාගෙන තම අංකයක. කියන්නේ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය අඩුනා කියලා කිසි කෙනෙක් තමන්ගේ අවට පරිසරය පිරිසිදු කරගෙන ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැළැක්වීමට දරන උත්සාහය අඩු කළ යුතු නැහැ. ඩෙංගු මර්ධන ඒකකය මේ සතියේ දවස් කීපයක් නම් කළා තිබෙනවා. මේ රටක් හැටියට සියලු දෙනා මැදිහත් වෙලා ඒ කටයුතු කරන්න කියන එක.
2: ඩෙංගු මදුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මදුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: වෙලාව 10:13.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
3: ලකාන රේඩියෝ ITN.

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාවදේ 6:18 වෙනවතත් ලක්කන මෝනින් නිවුස් සැලට් සමගින් අපි සෝදානම් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. 6 සිට බස් ගාස්තු 9යි. අධියර 3කින් ක්‍රියාත්මකයි අවම ගාස්තුව රුපියල් 34යි. සුභාෂිනී සේනානායක දිනමිනට වාර්තාව අරගෙන එනකොට මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. දිවයින පුවත්පතේ සටහන ලබන 6 සිට බස් ගාස්තුව 112කින් නැගි අවම ගාස්තුව රුපියල් 34යි. කිලෝමීටර් 100ට වැඩි සාමාන්‍ය ගාස්තු 120කින් සහ සුඛෝපභෝගී 115කින් නැගි කමල් බෝගොඩයි දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. එතකම මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පත සටහන් කරන කැබිනට් අනුමැතිය ශ්‍යාම්නුවන් ගණේවත්තයි වාර්තාව අරගෙන එන්නේ. 2026-6:30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබ ඇති ඉන්ධන මිල සංශෝධනයේද සැලකිලිට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන මේ බස් ගාස්තු වැඩිවීම පිළිබඳව තමයි අද තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා. බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා. මේ සඳහා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව මේ බස් ගාස්තු සංශෝධනය කිරීම සිදුවනු බවයි දිවයින පුවත්පතේ සටහන. අවධානය යොමු කරමු ඩෙල්ලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. බස් ෆෙයාර් රයිස් බයි 12% from 6th of July. Minimum fare to be 34 rupees. For the more detail, bus fare will be increased from 6th of July following an agreement reached between the National Transport Commission and the Lanka Private Bus Unions Association. Gaman Vijayaratne said under the revised fare structure, bus fares for journeys of up to 100 kilometers will increase by 12%, while fares of journeys exceeding 100 kilometers will be raised by 20%. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන මෙමම සහ 6 සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 112කින් ඉහළ නැන්වීමට තීරණය කර තිබෙනවා. අද වැඩිදුර තොරතුරු සටහන් කළ තුනේ අනු මෙතෙක් රුපියල් 30 පැවති අවම බස් ගාස්තු රුපියල් 34 දක්වා ඉහළ යනු ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම සාමාන්‍ය සේවා බස් රථ කිලෝමීටර 100ට අඩු ගමනාන්ත සඳහා 112කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර 100ට හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 120කින් බස් ගාස්තු ඉහළ නැංවෙන බවයි සඳහන් වෙන්නේ. සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර 100ට අඩු ගමනාන්ත සඳහා 112ක්ද ඊට වැඩි ගමනාන්ත සඳහා 115ක්ද ලෙස බස් ගාස්තු ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා සඳහන් කරන්නේ නම බස් ගාස්තු සංශෝධනය පිළිබඳව තමන් සතුටට පත්වන බවයි. මේ ඉදිරියට අධිසුඛෝපභෝගී නමින් බස් සේවයක් ක්‍රියාත්මක නොවන බවද කී විජයරත්න මහතා. සාමාන්‍ය සේවා සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව පමණක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවද කියා සිටියා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සඳහන් කළ තියෙන දිනමින පුවත්පතේ ලොසරයි මණ්ඩල සභාපති නීතිඥ නලින් පතිරණගෙන් සහ මාධ්‍ය ආයතනයකින් කෝටි 50ක් ඉල්ලයි චන්දන ජයවීරයි වාර්තාව අරගෙන ඉන්නේ. අතුල් පිටුවලත් අද වැඩිදුර තොරතුරු සටහන් කළ තිබෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ අතුල් පිටුවල විස්තරයට. තමන්ට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MD සිරිල් ඇන්ටන් පෙරේරා මහතා විසින් සර්වජන බලයේ වෘත්තිවේදීන්ගේ සංගමයේ සමකැඳවුම් කරුණු නීතිඥ නලින් පතිරණගෙන් සහ එම ප්‍රකාශය විකාශය කළ පෞද්ගලික මාධ්‍ය ආයතනයකට එරෙහිව රුපියල් 500,000 වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ඊයේ නඩුවක් පවරන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමට මූලික හේතුව වී ඇත්තේ දූෂණ අපරාධ චෝදනා විමර්ශන මත අත්අඩංගුවට ගනු ලැබූ සුගීෂර බණ්ඩාර නැමැති පුද්ගලයාට එරෙහිව පැමිණිල්ල කළ පුද්ගලයා ලෙස ඇන්ටන් පෙරේරා මහතාගේ නම සඳහන් කිරීම සහ ඔහු ආයතන තුනකින් එකවර වැටුප් ලබාගත් බවට කියන නීතිඥ නලින් පතිරණ මහතා විසින් සිදු කළ අසත්‍ය ප්‍රකාශයයි කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සටහන් කළ තිබුණා මේ දිවයින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් තොරතුරු සුගීෂ්වර යලි ඇතුළට කියලා කමල් බෝගොඩ සහ ජේ අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කළා තියෙනවා. Former President's Personal Secretary further remanded in fraud case. For the more detail, Fort Magistrate Pasan Amarasena ordered Sugishwara Bandara
who served as a personal secretary to former President Gotabaya Rajapaksha to be remanded until 8th of July. Central Criminal Investigation Bureau officers arrested the suspect in connection with a financial fraud under the presidential expenditure head. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තිනෝ රාජායතන දෙකකින් මැටුප් ලබාගත් බවට චෝදනා කරමින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිකම් සුගීශර බණ්ඩාර මහතා ලබන 8 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේශාත් පසනමරසේන මහතා ඊයේ නියෝග කළා කියලායි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සඳහන් කරලා තියෙනවා දිවයින පුවත්පත සෝභාවදේමි පුරසිරි විසිතුරු නෙත ළඟමැවෝ ගාමිණී සමරකෝන් දිවිරංග මණ්ඩලින් බැසෙයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්ගේ වාර්තාව අරගෙන ඉන්නේ සිංහල වේදිකාවේ වරෙක මනමේ කුමරු ලෙසත් තාරකා උගිලෙති වේදිකා නාට්‍යයේ සෝභාවදේමි පුරසිරි විසිතුරු බලනු මිතුරු යන ගීතය තුළින් රංගභූමියේ ප්‍රේක්ෂක සිත් බැඳගත් ප්‍රතිභාපූර්ණ රංගනවේදී ගාමිණී සමරකෝන් මහතාසේ දිවි ගමනට ඊයේ සමුදුන්නා කියලයි සඳහන් වෙන්නේ. අද ඔහුගේ ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අතුල් පිටුලා තල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත තවත් බොහොමයක් පුවත් රැගෙන බලාපොරොත්තු වෙනවා. රදිසිරින් FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලට් එක වෙලාව 2:24යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 6:28 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් අපි අවධානය යොමු කරමු. දෙවයින පුවත්පතලද සඳහන් කළ තියෙනවා, රාජ්‍ය කාර්යාල පොදු ආකෘතිපත්‍ර 23ක් භාෂා 3න්ම අන්තර්ජාලයට එක් කරයි. චමින්ද සිල්වායි වාර්තා වරගෙන ඉන්නේ. රාජ්‍ය භාෂා සතියේ සමගාමීව රාජ්‍ය කාර්යාල භාවිත වන පොදු ආකෘතිපත්‍ර 23ක් ත්‍රි භාෂාවෙන්ම ඊයේ අන්තර්ජාලයට යොමු කළා කියලා සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල තද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. අද සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිනු. ඊට කලින් අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතින්ම තවත් පුවතක් සටහන් කරලා තියෙනවා. දිත්වා අරන්ගිය තලයි මන්නාරම් දුම්රිය මාර්ග හදා මාසයයි කෝච්චියක් තාමනය අකිත වෙරළයි වාර්තා වරගෙන ඉන්නේ. දිත්වා සුලි කුණාටු හේතුවෙන් විනාශ වූ තලයි මන්නාරම් දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු අවසන්ව මාසයකට අධික කාලයක් ඉක්මවා ගියද මේ වනතෙක් දුම්රිය දහවනේ ආරම්භ කර නැති බවයි දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. පසුගිය වර්ෂයේ ඇතිව දෙත්වා ආපදාවෙන් තලයිමන්නාරම් මාර්ගයේ ස්ථාන කීපයක් සෝදා යෑමට ලක්වීම නිසා මාර්ගයේ දුම්රිය දහවන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. නමුත් මේ වන විට එම මාර්ගය දුම්රිය දහවනයට සුදුසු ලෙස සහ පැට කිලෝමීටර 120ක වේගයකින් ධාවනය වෙන හැකි ආකාරයට සකස් කිරීමට මාර්ග අංශයේ නිලධාරීන් සහ සේවකයන් කටයුතු අවසන් කර තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. නරත්තුව නිම කර මාසයකට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා ඒ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන නැති බවයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතෙකම අපි අවධානය යොමු කරමු ලකන් ප්‍රවෘත්තියංශ රද සඳහන් කරන ශ්‍රී ලංකාව තුළ වාර්ෂික අනතුරු හේතුවෙන් ජීවිත දසදහසක් පමණ රටට අහිමිවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කරනවා. යනුව සෑම පැය 3කට වරක් අනතුරු හේතුවෙන් ජීවිතයක් අහිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
2: දළ වශයෙන් දක්වා ගිය යනවා 8,000-10,000 විතර ප්‍රමාණයක්. මේකෙන් මේ කියන්නේ හැම පැය 3කට සැරයක්ම ලංකාවේ අපිට අහිමි වෙනවා 4 දෙනෙක් විතර විද අනතුරු නිසා. දවසකට දළ වශයෙන් 30ක් විතර. බොහෝ වෙලාවට මරණ අනතුරු

0: සම්බන්ධයෙන් වෙන මරණ ගැන කතා කරන්නේ බොහෝ වෙලාවට අපි කතා කරන්නේ රතවාහන වලින් රතවාහන අනතුරු නිසා වෙන මරණ ගැන ඒ ප්‍රමාණය දර වශයෙන් හතක් අටක් විතර ප්‍රමාණයක් අපි අමතක කරලා තියෙනවා විවිධ හේතු නිසා වැටිලා මිය යන ප්‍රමාණය දියේ ගලින් වලින් වන මරණ ප්‍රමාණය ඊළඟට විදුලි සැර වැදීම් වලින් වෙන මරණ ප්‍රමාණය විෂ විවිධේවල විෂ වීම නිසා වෙන මරණ ප්‍රමාණය මෙන්න මේ වගේ අනිත්‍යක සර්පදෂ්ඨන වලින් වෙන මරණ ප්‍රමාණය ඊළඟට විවිධ සතුන්ගේ පහර කෑම් වලට වෙලා ලක්වන මරණ ප්‍රමාණය ඊළඟට සුයිසයිඩ් වලින් ඒ ආකාරයෙන් වෙන මරණ ප්‍රමාණයන් අපි අමතක කරලා තියෙනවා ඒ නිසා මේ සමස්ත මරණ ප්‍රමාණය අපි කියන දවසකට දල වශයෙන් 30ක් විතර මිය යනවා අනතුරු වලින් දවසකට 29ක් 28ක් 30ක් විතර ඒ කියන්නේ හැම පැය 3කට සැරයක්ම අපිට එක්කෙනෙක් අහිමි වෙනවා අනතුරකින් මේක ඛේද වාචකයක් හේතුව ඛේද වාචකයක් වෙන්නේ වළක්වන්න පුළුවන් දෙයක් නිසා අපරාධය අපේ ශ්‍රී ලාංකික මෙන්න ලෝකේ ජනතාව අපරාධ තමාගේ ජීවිතය අහිමි කරගන්න අපරාධ
1: එතකම අපි කලින් සඳහන් කළා මේ රාජ්‍ය කාර්යාල පොදු ආකෘති පත්‍ර 23ක් භාෂා තුනෙන්ම අන්තර්ජාලයට එක් කරයි කියලා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කරමු. රාජ්‍ය භාෂා සතියේ සමගාමීව රාජ්‍ය කාර්යාලය භාවිත වෙන පොදු ආකෘති පත්‍ර 23ක් ත්‍රි භාෂාවෙන්ම ඊයේ අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා. සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් වෙන් වෙන මුදාහැරීම සිදු කරනුයේ රාජ්‍ය පරිපාලන පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරයන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 5 ඇල්විටිගල මාවතේ පිහිටි නිලමැදුර ශ්‍රවණාගාරයේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ රාජ්‍ය පරිපාලන පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා විසින් www.moha.gov.lk වෙබ් අඩවිය හරහා මෙම ත්‍රිභාෂා ආකෘති පත්‍ර සමූහය නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා කියලාද දෙවැනි පුවත්පත තොරතුරු සටහන් කරනවා. මේ විරාමයේ නනතුර තවත් පුවත් ඔබ වෙත ගෙනෙන අපි බලාපොරොත්තු වෙන ලක්කන මෝර්නින් නිවුස් සැලට් වලින් රැඳ සිටින්න FM 93.5 FM 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් සැලට් එක්ක ලක්කන මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:33.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලාව 6:34 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් මඳින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූලි මාසයේ පළවෙනිදා බදාදා දවස ඊයේ මහජන සම්පත 6235 වන ජයග්‍රහී දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 4 නැවතත් අංක 4 අංක 7 අංක 2 සහ අවසානයටත් අංක 7 ජයග්‍රහී අංක බවට පත් වුණේ. ගොවිසෙත 4477 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා අයි ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 13 අංක 16 අංක 21 සහ අවසානයට අංක 72. මෙගාපව 2583 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංක 1 වෙනකොට අනිකුත් ජයග්‍රහී අංක 12 අංක 48 අංක 51 සහ අවසානයට අංක 76. දල නිධානයේ 2265 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ සෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක 23 අංක 45 අංක 56 සහ අවසානයට අංක 57. හඳහන 1544 වන ජයග්‍රහී දිනුම් වාරයේ මීන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක 27 අංක 45 අංක 50 සහ අවසානයට අංක 54. අද සම්පත 810 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන සී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 4 අංක 2 සහ අවසානයටත් අංක 7යි. අද සම්පත 810 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ. NLB ජය 503 වන ජයග්‍රහී දිනුම් වාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 6, අංක 3, නැවතත් අංක 6 සහ අවසානයට අංක 7. සුබ දවසක්. 351 වන ජයග්‍රහී දිනුම් වාරයේ කටක ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 25, අංක 37 සහ අවසානයට අංක 39. එතෙකම සුබ දවසක්. 351 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 2144 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්හණි මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාවදී 6:36යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ලකන් මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න බලව 2:38යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
4: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: සුපිරි බෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

වෙලාව දෙහයයි විනාඩි 41 සෝදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න දිවයින පුවත්පතේ සඳහන් කරලා තියෙනවා ගල්ලංගුරු කොමිසම නිල සාක්ෂි විමසුම සඳුදා සිට ආරම්භයි චමින්ද සිල්වායි වාර්තා වරගෙන ඉන්නේ ගල්ලංගුරු වංශාව විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම නිල වශයෙන් සාක්ෂි විමසීම ලබන 6 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි සෑම දිනකම පස්වරු 1 සිට රාත්‍රී 7 දක්වා කොමිසම පැවැත්වේ කියලා අද සඳහන් කළ දිනේ පුද්ගලයන් 60 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ලබන සඳුදා සිට ඔවුන් කොමිසම හමුවට කැඳවන බවයි එම කොමිසමේ ලේකම් බන්දුල සේන මහතා සඳහන් කරන්නේ කියලායි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අවදානම අඩු කිරීමට රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කරන්න IMF කියයි. අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් මේ විදිහට සටහන් කරනකොට දිනමින පුවත්පත සඳහන් කරනවා ණය කළමනාකරණ කාර්යාලයේ ධාරිතාව වැඩි කරන්න IMF අවධාරණය කරයි. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහනට අපි අවධානය යොමු කරමු. අද සඳහන් කර තින ශාම්නුවන් ගණිමත්යි වාර්තාව අරගෙන දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවලයි අද තොරතුරු සටහන් කළා තියෙන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. ඇතුල් පිටුවල තොරතුරු වලට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද කියලා බලන්න. අද සඳහන් කළා තින මේ සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය අවධානම් අවම කිරීම සඳහා රජයේ සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණයේ වේගවත් කිරීම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. එසේ මේ සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වාගෙන යෑම වැදගත් බවත් මූල්‍ය අරමුදල සඳහන් කරනවා. අවදානමට ලක්විය හැකි පවුල ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණ ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි බලධාරීන් ප්‍රමාණවත් ලෙස ප්‍රමුඛතාව ලබා දිය යුතු බවද පෙන්වා දී ඇති මූල්‍ය අරමුදල අවදානමකට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දිය යුතු බවද සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන දෙවයින පුවත්පත. විදේශ සංචිතයේ ඩොලර් බිලියන 6ට නැගී අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දිනමින පුවත්පතයි ජයසිරි මොනසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. මැද පෙරදිග කලාපයේ පවතින දැඩි යුදමේ සහ දේශපාලන අර්බුද හමුවේ වද රජයේ විධිමත් ආර්ථික ක්‍රියාවලිය හේතුවෙන් මෙරට දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් වෙන ශක්තිමත් මට්ටමක පවතින බව මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙනවා. ලෝක දේශපාලන වාතාවරණය මෙරට විදේශීය අංශයට දැඩි පීඩනයක් එල්ල කර ඇති පසුබිමක රජය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ විශේෂ ඇගයීමකට ලක්ව තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. එත් එක්කම රජය කෙරෙහි විදේශගත ශ්‍රමිකයින් තබා ඇති විශ්වාසය තහවුරු කරමින් 2026 වසරේ මුල් මාස 5 තුළ විදේශ ප්‍රේෂණ 126කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ සමුචිත ප්‍රේෂණ ප්�‍රමාණය ඩොලර් බිලියන 3.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මේ මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වී ඇති අතර පසුගිය මැයි මාසයේදී පමණක් ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 847ක් කියලයි අද මේ සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත එක්ක අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ලක්ෂ 130ක් ටින් අංක අරගෙන මහින්ද අලුත් ගෙදරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවල තොරතුරු වලට ටින් අංකයක් ඇති හැමෝම බදු ගෙවන්න ඕනේ නැහැ. බදු පැනවෙන්නේ ආදායම් සීමා ඉක්මවුවන්ට පමණයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තු කොමසාරිස් සඳහන් කරනවා කියලා මහින්ද අලුත් ගෙදරයි වාර්තාව අරගෙන ඉන්නේ. පුද්ගලයෙකු හෝ ආයතනයක් බදු ගෙවන්නෙකු ලෙස සුවිශේෂීව හඳුනා ගැනීම සඳහා ලබා දෙන ටින් අංකය පුද්ගලයින් ලක්ෂ 130ක් වෙනුවෙන් නිකුත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා ප්‍රකාශ කළේ පසුගිය 2024 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ ටින් අංක නිකුත් කර තිබෙන අතර එය ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් තුළ විශාල උනන්දුවක් පවතින බවයි ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පෙරදා පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් පළ කර ඒ මහතා සඳහන් කළේ දල වශයෙන් 40% ප්‍රමාණයක් පමණ බදු නොගෙවන පිරිසක් ඉන්නවා. වැඩ් බදුවල ඉලක්කගත ආදායමෙන් 59%ක් මේ වන විට එකතු කරගෙන තියෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ. වැඩ් බද පැනවීම තුළ කොටසකට ප්‍රතිලාභයක් ලැබෙනවා. බදු ගෙවීමට
යටත් වන ඇතමුන් බදු ගෙවීම සඳහා අනුකූල කර ගැනීම ටින් අංකයෙන් අපේක්ෂා කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. මේ වසරේදී රජයේ රෝහල්වල කැට්ලැබ් ගන්න 26ක් කරනවා. වේදම රුපියල් මිලියන 3103ක්. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතායි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ. මෙරට රජයේ රෝහල් පද්ධතිය තුල ස්ථාපිත කැට්ලැබ් රසායනාගාරයේ ප්‍රමාණය මෙම වර්ෂයේ අවසන් වීමට පෙර 26 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කරන්නේ. මේ වන විට රෝහල් පද්ධතිය තුල කැට්ලැබ් එකක 10ක් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කර තිබෙන බවත් ඉදිරියේදී තවත් කැට්ලැබ් ඒකක 16ක් සෞඛ්‍ය පද්ධතියට එකතු කරන බවත් තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ කියලායි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මම තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදියට සටහන් වෙලා තිබුණේ. අපි මේ විරාමයෙන් අනතුරුව සූදානම් විදෙස් පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් මොනවද කියලා අපි පිටගෙන එන රැඳි සිටින FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් සලට් එක.

0: 7 ලකන්න රේඩියෝ ITN
1: ලකන්න මෝර්නින් නිවුස් වලට හගදීන වල උදේ 6 විනාඩි 51යි.
0: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: වෙලාව 2:52 විනාඩි 52 සූදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අදත් විදෙස් තොරතුරු පිළිබඳව අපත් සමග සාකච්ඡා කරන්න සම්බන්ධ වෙනවා ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු විදෙස්පත් විශ්ලේෂක චන්දන මාරසිංහ. අයබෝවන්.
1: අයබෝන් මේකල
0: සන් මහත්මයා අද සඳහන් කර තිබෙන පුවත්පත්වල මේ කටාරාජ්‍ය මැදිහත්වීමෙන් ඇමරිකා ඉරාන නියෝජිතයන් අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු සටහන්?
1: ඔව්, එතනම මූලික අධීරේ වක්‍ර තාක්ෂණික සාකච්ඡා වාරයක් අවසන් වුණා කටාරවල තිබ්බ. මේ වක්‍ර තාක්ෂණික කියන්නේ ඇමරිකා සහ ඉරාන් නියෝජිතයන් ඍජුව හමුුණේ නැහැ. ඒ වෙනුවට කටාර් සහ පකිස්තාන මැදිහත්කරුවන් සමග ඔවුන් කතා බහ කරලා තියෙනවා. තාක්ෂණික කරුණු කියන මූලික මට්ටමේ කාරණා තමයි එතනට අදාළ තියෙන්නේ. දැන් මේ යුද්ධයට උනත් ප්‍රධානතම හේතුවක් තමයි ඉරානයේ න්‍යෂ්ටික හැකියාව. ඇමරිකාව සහ ඉස්රායලයේ සඳහන් කළ න්‍යෂ්ටික හැකියාවන් ඔවුන් වැඩිදුණු කරගෙන උත්සාහ කරනවා කියලා. දැන් හැබැයි මේ සාකච්ඡාවේදී ඒ ගැන වැඩි කතා බහක් වෙලා නැහැ කියලා තමයි රොයිටර් පොට් සේවය වාර්තා කරන්නේ. අප්‍රිකා උපජනාධිපති වෙන්ස් කියනවා ඒ කාරණේ පස්සේ විසඳනවා කියලා. වුණත් මේ දැනට පැවති සාකච්ඡා සාර්ථකව හොන් සිද්ධ වෙනවා කියලා. කියන්නේ කොහොම වුණත් ජනාධිපති ට්‍රම්ප් නම් සඳහන් කරලා තියෙන්නේ න්‍යෂ්ටික වැඩසටහන් වල අදාළ සීමා ගැන දෙපාර්ශ්වයම ප්‍රගතියක් කරා යමින් සිටිනවා කියලා. දෙපාර්ශ්වයම ගැන ඔහු කියන්නේ යම් ආකාරයක සාකච්ඡාවක් යනවා කියලා. උත ඒ සම්බන්ධයෙන් වැඩිපුර කතා බහක් සිදු වුණාය කියලා වාර්තාවන්නේ නැහැ. කොහොම වෙතත් හොමුස් සමුද්‍ර සන්ධිය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවතිලා තියෙනවා. මොකද හොමුස් කියන තම වැදගත් කලාපයක් වෙළඳ නෞකා ඉන්ධන නෞකමේ වගේ දේවල් වලට හින්දා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා තියෙනවා කියලා මේ සාකච්ඡාවලදී. දැන් ඉරානයේ ආරක්ෂක අමාත්‍යාංශය කියලා තියෙන්නේ රටේ හමුදා හැකියාවන් ගැන කිසිම අවස්ථාවක සාකච්ඡා කරන්න බෑ කියලා. ඔවුන් හමුදා හැකියාවන් ගැන කියලා තියෙන්නේ රටේ ආරක්ෂක වැඩපිළිවෙල, මිසයිල් ඒ වගේම ඩ්‍රෝන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. එතකම කතානායකවරයා කියලා තියෙනවා බෝම්බ ප්‍රහාරවලින් විනාශ වෙච්ච ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන්න අවස්ථාව දෙන්නෙත් නැහැ කියලා. මෙතන කලින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය පව කිව්වේ නිරීක්ෂණ කටයුතු සිදු කළ යුතුයි කියලා. මොකද ඇමරිකාව ඉරානය අතර ඇතුච්ච ගිවිසුම එක්තරා කොටසක් විදිහට ඔවුන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලට මූලිකත්වය ලබා දුන්න. හැබැයි මේ වෙද්දී ඉරානය කියන්නේ විනාශ වෙච්ච මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන්න අවස්ථාවක් දෙන්න බැහැ කියලා. කොහොම වෙතත් මූලික අධීරිය සාකච්ඡා අවසන්ලා තිනවා කටාර බලධාරීන්ගේ සහ ඇමරිකා පාකිස්තාන බලධාරීන්ගේ මැදිහත් වීමෙන්. එහෙදි යම් ආකාරයක තීරණාත්මක අවස්ථාවට එළඹලා තිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔවුන් සියලුම කාරණා ප්‍රසිද්ධියට ප්‍රකාශ කළා නැහැ. මෙතත් ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන කාරණා හැර විශේෂයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ ඉරානයේ ආරක්ෂක හැකියාව. මොකද ඉරානයේ පහුගිය කාලයේ යුද්ධයට ඩ්‍රෝන යාන බහුල විදිහට පාවිච්චි කළා. ඔවුන් ඩ්‍රෝන යාන විතා විශාල විදිහට නිෂ්පාදනය කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ ඩ්‍රෝන යානයක් විනාශ කරන්න ඇමරිකාව මිලියනකට වැඩි වටිනාකමින් සමන්විත මිසයිල් යොදා ගන්නවා. ඒ නිසා මේ ඩ්‍රෝන යාන විනාශ කිරීමට ඇමරිකාව යොදන මුදලත් ඉතා ඉහළ අගයක පවතිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වෙතත් යම් ආකාරයක ඍජු නොවන තාක්ෂණික මට්ටම කියන්නේ මූලික මට්ටමේ සාකච්ඡාවක් සාර්ථකව යනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
0: එම තමයි අද දවසේදී විදෙස් තොරතුරු පිළිබඳව සටහන් වෙන මෙහෙම ස්තුතියි ඔබට. අද විදෙස් තොරතුරු විශ්ලේෂණය සඳහා පත්සමක සම්බන්ධ වුණාට අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ පෙරලිකාරයා ලෝකයේ එකට එන්න රුමේෂ්ට තව එක ලකුණයි. ක්‍රීඩකයන් 25,000කින් ලොව 67 වෙනියා කියලායි සඳහන් වෙන්නේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීමේ නවතම ලේඛනය අනුව හෙළවිසි කිරීමේ සෞබෙන් ලොව අංක 1 පිවිසීමෙන් ශ්‍රී ලංකා හෙළවිසි කිරීමේ ශූර රුමේෂ් තරංගට අවශ්‍ය වැත්තේ තවත් එක් ලකුණක් පමණයි කියලායි සඳහන් වෙන්නේ. මෙන්ම මාස 3ක් වැනි කෙටි කාලයකදී දැක්වු දක්ෂතා අනුව ලොව ඕනෑම මලල ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කරලා ක්‍රීඩකයන් 25,000ක දක්ෂතා සැලකිලිට ගැනීමේදී ලොව 67 වෙනි ස්ථානයට පත්වීමට රුමේෂ් තරංගට හැකියාව ලැබී තිබෙනවා කියලායි අද ක්‍රීඩා තොරතුරු වල සඳහන් වෙලා තියෙන්නේ. කාන්තා 20x20 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව අවසන් තරගයට. කාන්තා 20x20 ලෝක කුසලානයේ ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසයේ 8 වැනි වරටත් අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුණා කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. විමත්ගේ නායකත්වයෙන් යෝන් පිළ නම් කරයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිනෝ සංචාරක ඉන්දිය අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක් දින සහ සිය දින තරඟාවලි දිත්වේ සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ සංචිත නම් කර තිබෙනවා කියලා තද සඳහන් කළ තියෙනවා. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
2: කාටුන්ස්
0: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ මෙහිමයි සඳහන් වෙන්නේ. රුපියල් 20කින් තෙල් මිල අඩු කිරීම පිළිගන්න බෑ කියලා පාටලී කියනවා. බැරි නම් එයාට තියෙන්නේ පරණ ගානටම තෙල් ගහන්න කියලා එහෙද දිනමින පුවත්පතේ සඳහන් වෙන්නේ. ප්‍රධාන යොමු කරමු දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook මෙහිමයි කියන්නේ. දැන් නම් අමාරුයි කියලා උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්තුවලු. ආණ්ඩුව කියයි ඕ අයද අපෙන් කොපි කරපුවා කියලා. දිවයින පුවත්පතේ එහෙමයි සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පතේ අද පංකජ රුවින්දගේ සරදම් මොනවද කියන්නේ කියලා බලමු. ඇතුල් පිටුවලයි අද සඳහන් වෙන්නේ. සලේ උපවාසය අත්හැරියලු. විමල්ලා ගම්මන් පිළලා ඒක කරලා ගොඩක්කල් කියලායි සඳහන් වෙන්නේ. අද ලංකාදීප පුවත්පතේ අපේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනෙන් අදට ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරනවා. හොඳ ආරක්ක හොයාගන්න ආණ්ඩුව ඇප් එකක් හඳුන්වා දෙනවලු. මුලින් මෙන්නේ මුහුදේ මාළු ඉන්න තැන් පෙන්නන ඇප් එකද නැත්නම් අරක්කු ඇප් එකද කියලායි අදහන්නේ ශ්‍රී සමයන් කාටුනේ. මේ තමයි අද දවසේදී කාටුන් සිදිර සඳහන් වෙලා තියෙන පුවත්පත්වල. අපි හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙ මේ බලාපොරොත්තු වෙන අදට ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමුගන්න ඔබට ප්‍රාර්ථනා කරන ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකර.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය.

0: යකඩ රේඩියෝ ITN
1: හදවත නිවන්න වගේම හදවත දවලා අලු කරන්නත් ආදරයට පුළුවන්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177 479 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අඩසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1.
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ. බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: සුරැකිමු මකතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි දෙවනදා කළුතලව මහා විද්‍යාලය මඩකලපුව.
0: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ටේක්යා සුරැකිමු මගතොට.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

හතයි විනාඩි 19යි වෙලාව. අපි උදේ පාන්දර මේ මගේ අනුග්‍රහකයෝ ටික මතක් කරගෙනම නේද ඊට පස්සේ තියෙන කතා බහට යමු. මේ දවස්වල ලෝකේ අර හැමතිස්සෙම අපි කියන කතාවක්නේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධ තියෙන මේ උනන්දුව වැඩි වෙලා තියෙනවා. ඔයාටත් දැන් පෙට්‍රල් වාහනයක් තියෙනවා නම් ඔයා යන්න හදන්නේ දැන් කොහොම හරි ඉලෙක්ට්‍රික් vehicle එකකට. මේ තියෙන තෙල් අර්බුද, බලශක්ති ප්‍රශ්න, අනම්මන ඔය ඔක්කොමත් එක්ක ජපානයේ ටොයෝටා සමාගම එකපාරක් charge කරාට පස්සේ කිලෝමීටර් 1200ක් දුර යන්න පුළුවන්. ඒ කියන්නේ අති විශාල දුරක් ධාවනය කළ හැකි මිනිත්තු 10න් charge වෙන බැටරි එක full charge වෙන වාහනයක් හදලා තියෙනවා. Solid state battery තාක්ෂණය තමයි මේ තාක්ෂණයේ ප්‍රථම මෝටරත සමූහය ටෙස්ට් ෆ්ලීට් එක විදිහට දැන් දාලා තියෙනවා. හැබැයි සමාජ මාධ්‍ය කියලා තියෙනවා මේක ලොන්ච් කරා කියලා. ලොන්ච් කරේ නැහැ. ඒගොල්ලෝ මේක අර කියන්නේ තෝරාගත් පරිවේෂණ ආයතන සහ සහකාර සමාගම් සඳහා සැබෑ ලෝකේ පරීක්ෂණ වෙනුවෙන් තමයි වාහන සීමිත ප්‍රමාණයක් දාලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ ඝන තත්ත්වයේ ඕල් සොලිඩ් ස්ටේට් බැටරි සහිත මේ විප්ලවීය විදුලි මෝටර රථ සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා වාණිජ්‍යමය වශයෙන් විකුණන්න පටන් ගන්න ඒගොල්ලෝ 2027 අවුරුද්දේ මුල කියලා තියෙනවා. ඉතින් 2027-28 කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මේ කන්සෙප්ට් එක ලෝකෙම විකුණන සල්ලි බවට පත් කරන අවුරුද්ද කියලාත් ඒගොල්ලෝ නිවේදනයක් දාලා තියෙනවා. ඉතින් වාඩත් එහෙම හීනයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රික් vehicle එකක් ගන්න බලන්න මෙන්න මේ කියන වාහනේ උනත් තව මාස 6යි තියෙන්නේ. ඉතින් 2027 දැම්මම පස්සේ නේ ඔයාලට ඕන try කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. ඇයි මම මේ විදුලි පැත්ත ගැන කතා කරේ? ඔයා දන්නවා. මොකද දැන් ගෙවල් වල වුණත් නේද අපි පුළුවන් තරම් අපිට තියෙන වියදම් අඩු කරගන්න, එහෙම නැත්නම් බලශක්ති විසඳුම් විකල්ප කෙරෙහි ගමන් කරමින් ඉන්නවා. දැන් gedara තියෙන කරන්ට් ප්‍රශ්නෙට අපි කියලා තියෙනවා කරන්ට් බිල, කරන්ට් එක ප්‍රශ්නයක් නෙවෙයි, කරන්ට් බිලනේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ. මෙතනදී කොහොමද අපි මේකට විසඳුම් හොයාගන්නේ? විකල්පය මොකද්ද? ඒක තමයි සෝලා පද්ධතිය. ඉතින් සෝලා සිස්ටම් එකකට යන්න ආයි දෙපාරක් හිතන්නේ. ටිකක් පොඩි ටිකක් ලොකු ආයෝජනයක් වුණත් මේ පළවෙනි ආයෝජනය. හැබැයි ඊට පස්සේ ඉඳන් ඔයාට ඉතාම සුවපහසු මානසික ආර්ථිකමය වටපිටාවක් හැදෙනවා. ඒ නිසා තමයි ඩීප් ටෙක් සෝලා ගැන අපි නිතරම මතක් කරන්නේ. ඔයාගේ ගෙදරට සෝලා පද්ධතියක් හයි කරනවා නම් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 0171711711 කියන නම්බරයකට. මොකද ව්‍යාපෘති ගණනාවක් එක්ක ඒගොල්ලෝ තහවුරු කරලා තියෙනවා ලංකාවේ තියෙන කාර්යක්ෂම එවැගේම ප්‍රමිති සහගතම සෝලා පද්ධතීන් ස්ථාපිත කරන්නේ යයි කියලා. ඉතින් Facebook එකේ ඒගොල්ලෝ කරපු ව්‍යාපෘති ගැනවට අයිඩියා එකක් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. ඩීප් ටෙක් සෝලා 0171711711 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු සන්නාමය. ඇයි මං ඒක ඒ තරම් ගැම්මෙන් කියන්නේ? ලංකාවේ කුළුබඩු වලට එහෙම නැත්නම් ලංකාවේ ඉදිකට්ටකට හරි ජාත්‍යන්තරයේදී පිළිගැනීමක් තියනවා කියලා කියන එක අපිට වටින්නේ නැද්ද නේ? මොකද අපි කැමති අපේ රටේ දේවල් පිටරට අය නේ Made in Sri Lanka කියලා පාවිච්චි කරනවා බලන්න. දැන් අපි ගොඩාක් ඒවා පාවිච්චි කරන්නේ Made in China, Made in Japan. දැන් පාරට බහැලා බැලුවොත් වාහන තියෙන තනි ක්‍රම පිට රටේ. ඉතින් අපේ රටේ තාම එහෙම වාහනයක් පාවිච්චි කරන්න එහෙම නැත්තම් හැදුවත් ඒකේ ප්‍රශ්න අපි කියන ලෝකල් එහෙමත් ප්‍රශ්න තියෙනවනේ. හැබැයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ ඉඳලා දැන් ජාත්‍යන්තරයට ගිය කුළුබඩු සන්නාමය. වා හිතුවද ලංකාවේ මිරිස්කුරු ටිකට ලුණු කුඩු ටිකට එහෙම නැත්නම් ගම්මිරි සැටේට ඒ තරම් ලොකු වෙළඳපළක් ලෝකේ හදන්න පුළුවන් කියලා. අතීතයේ ඉඳලා තිබුණ ඉල්ලීම තමයි එහෙම නැත්නම් ඒ ඉල්ලුමට සරලන විදියට තමයි මේ ප්‍රමිතිය හරියාකාරව මේ සනාථ කරගෙන විජේ නිෂ්පාදන ආයතනය දැන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කළා තියෙනවා. ඒ වගේම මතක් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ක්‍රිමිරාජ කියලා කියන්නේ දශක 7කට වැඩි කාලයක් තිස්සේ අපේ විශ්වාසය දිනාගත්ත ඖෂධ ගන්න තියෙන හොඳම සන්නාමේ ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදන ගණනාවක්. අපි ගත්තොත් එහෙම දැන් ඔයාලට මතක් කරොත් එහෙම ක්‍රිමිරාජ කරල් සහ ගුලින එකපාරට මතක් කියන්න හරිනේ. ඉතින් මේක පොඩි ඔය බඩේ අපහසුතාවයන්ට ලදරු පණු රෝග වගේ දේවල් වලට නේ අජීර්ණ වගේ තත්ත්වයන් වලදී ඔයාලට ඉක්මන් සහනය දෙනවා. ඒක ඉතින් එකපාරක් ගත්තට පස්සේ ආයි නේ බඩ ආයි යථා තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඔන්නෝයි කියන පහසුව වෙනුවෙන් තමයි ක්‍රිමිරාජ නිවසින් ඉන්න ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මම ඔයාට මතක් කරේ. 7:24 වෙලාව සිංදුව කහමු. සිංදුවෙන් පස්සේ අපි ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵල ටික බලන්න ඕනේ. ඊටත් කලින් තියෙන තවත් වැදගත් කතාවක් ඩෙංගු සම්බන්ධව මේ වෙනකොට තියෙන පවතින තත්ත්වයන් ගැනත් අපි හොයලා බලන්න සූදානම්.

හතයි විනාඩි 28 වෙලාව ඩෙංගු මර්ධනය ගැන කතා කරනකොට මේ දවස්වල ලොකු කතාබහක් තියෙනවා. විශේෂයෙන්ම ඔය නගර සභාවල එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල කුණු බැහැර කිරීම එහෙම නැත්නම් කුණු එකතු කිරීම සම්බන්ධයි. කියන්නේ අපි දැන් අපේ ගෙදරින් එළියට දාන කුණු ටික සම්බන්ධවත් ඒක අරගෙන යන නගර සභාවේ නේද ඒ කාර්ය ගැනත් යම් යම් විවේචන තියෙනවා, යම් යම් හොඳ විදිහදහස් තියෙනවා. මේ දෙකම තියෙනවානේ. දැන් කුණු ප්‍රශ්නේ රටේම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන වෙලාවක මේක නගරබද ජනතාවට තමයි විශේෂයෙන්ම දැනෙන්නේ. මේක සමහරවිට ගමට ඒ තරම්ම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. උනාට ඔය අර නගරයේ තියෙන පුංචි ඉඩකඩ ඇතුළේනේ අපි මේ හැමදේම කරගන්නේ. ගෙදරින් එළියට කුණු ටික දාන්න ඉස්ස ගේ ඉස්සරහා පාරට තියෙන. කියන්නේ පාරේනේ උදේට කුණු ට්‍රැක්ටර් එනකන් නේද මේ ලොකු ලොකු බෑග් වල දාලා කුණු බෑග් වල දාලා සමහර විට ප්ලාස්ටික් ඇසුරුම් වල දාලා කොහොම වුණත් කුණු ටික තියෙන්නේ පාරේ. එහෙම නැත්නම් වාහනේට දාගෙන ගියා, මග කොහේ හරි හලාගෙන ගියා, විසිකරගෙන ගියා, කැමරාවක් නැද්ද කියලා බලලා, කවුරුත් දැක්කේ නැද්ද කියලා බලලා කොහේ හරි ওই අකුලකට විසිකරගෙන ගියා. අන්න එහෙම හොරුවක් අපේ තියෙනවා. ඒ කොහොම වුණත් ඔයා දන්නවා 2017 වසරේ මීතොට මුල්ලේ කුණු කන්ද නාය ගිහිල්ලා ජීවිත 32ක් අහිමි වෙනවා. එතකොට කොළඹ නගරයේ කුණු කසල තවදුරටත් මීතොට මුල්ල ගොඩ ගැසීම නවතලා දාන්න යන්නේ එතනින් පස්සේ. ඊටත් කලින් ඔයාලට මතක නම් බ්ලූ මෙන්ඩල් බල තිබ්බාර යෝධ කුණු කන්ද නේ. ඉතින් ඒකත් අහනමට ලක් වුණා. ඒ නිසා ඔය දැන් ලංකාවේ එතකොට කුණු කසල බැහැර කිරීම සඳහා කොහෙද දාන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ඔක පුත්තලමේ අර අරුවක්කාළු ප්‍රදේශයේ අරගෙන ගියා. දැන් කොහොම හරි ඔය කොළඹ කුණු සම්බන්ධව ලොකු කතාබහක් තියෙනවා. මේ ටික හරියට ගෙනියන්න ගෙනිහිල්ල දාන්න තැනක් නැහැ. ඔය මම දැක්කද මේ දිවයින පත්‍රයේ කතුවැකිනුත් මේ සම්බන්ධව මේ කුණු ප්‍රශ්නය සම්බන්ධව කතා කරලා තියෙනවා. එතකොට කොහොම ගත්තම දැන් අපි මේවා මේ ප්‍රශ්න කතා කරනකොට වැඩි මේවට විසඳුම් මොනවද කියලා හොයලා බලන්න ඕනේ. ලෝකේ ගොඩක් රටවල කුණු සම්පතක් කරගෙන තියෙනවා. දැන් කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වෙනත් රටවල ආර්ථික වාසි ගන්නවා. එතකොට ලංකාවෙත් මේක කරන්න පුළුවන්ද කියලා සෑහෙන කතාබහට ලක් වෙනවා. ව්‍යාපෘති කියලා ආරම්භ කරනවා. නමුත් ඒවා ඉස්සරහට යන්නේ නැති ගතියක් තියෙනවා. හරි. ඔය දන්නවද ඔස්ට්‍රියාව කියන රට මේ ඒ රටේ නිවාසවල බලශක්තිය උත්පාදනය කිරීම සඳහා රටට අවශ්‍ය කරන බලශක්තිය උත්පාදනය සඳහා කැලි කසල යොදා ගන්නවා. දැන් ඔස්ට්‍රියාවේ වියානා නුවර ආසන්නයේ තියෙනවා කසල බලශක්තිය බවට පත් කරන බලාගාරයක්. මේක දුම්රිය ඔස්සේ මේ කුණු ටික අරගෙන ගිහිල්ලා ඒ හවල් තැනට දාලා එතෙන්දි මේක ටොන් 700ක් විතර සාමාන්‍යයෙන් අපතරව්‍ය විදිහට ඒගොල්ලෝ දවසකට එකතු කරනවා කියලා කියනවා. එතකොට අන්න ඒ ටික අවසානයේ බලශක්තිය නිෂ්පාදනය කරන්න මේ කැලි කසල පුළුස්සලා වාෂ්ප උත්පාදනය කරනවා. ඊට පස්සේ වාෂ්ප අසල්වැසි බලාගාර වෙත යවනවා. එතනින් විදුලි බලය බවට පරිවර්තනය කරනවා. ඉතින් බලන්න එහෙම ලෝකේ එහෙම තැන් තියෙනවා. කුණු ටිකිනුත් වැඩ ගන්න රටවල් තියෙනවා. අපිට බැරිද මේක කරන්න? අපි උත්සාහ කරා, අපි ආරම්භ කරා. මට මතකයි ඔය එක්තරා කාලෙක එහෙම ව්‍යාපෘතියක් නේද කුණු වලින් විදුලිය උත්පාදනය කියලා ව්‍යාපෘතියක් එහෙම ආරම්භ කරා. මොනවා වෙලාද?

කියන්න දන්නේ. ඉතින් දැන් තියෙන තත්ත්වයකයි. ඉතින් ඒ නිසා මේ ගෙදරින් කුණු එළියට දාන්න එපා කියලා කියන කාටවත් බෑ. ඒ කියන්නේ අපි බැහැර කරන්න අපේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් ඒක හරියාකාරව කරන්න සහ විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලට වගකීමක් තියෙනවා. ඒවට තමයි අර දැන් ජනතාව කියන්නේ වරිපණම් ගෙවන්නේ. ඒවට තමයි සභාවලට අපි බදු ගෙවලා තියෙන්නේ. ඒවට තමයි අපි නගර සභාව නඩත්තු කරලා තියෙන්නේ ගමේ. ඒකට තමයි මේ ලොකු දේවල් නෙමේ. සමහර විට ඒ කැලිකසල ටික අරගෙන ගිහිල්ලා ප්‍රතිචක්‍රීකරණය කරන ඒ අදාළ තැනකට දාලා, මොකද ඇත්ත ඉතින් පර්චස් 10ක පර්චස් 5ක ජීවත් වෙන අය කොහෙද කුණු ටික දාලා පුච්චන්නේ? සමහර විට මේ වත්තේ පුච්චනකොට එහා පැත්තේ ගෙදරින් ප්‍රශ්නයක්. ඉතින් එහෙමත් ප්‍රශ්න තියෙනවා. ඉතින් කසල බවට පත් වෙන දේවල් අපිට ගෙදර අරගෙන යන්නේ නැතිව ඉන්න පුළුවන් වටපිටාවක් හදාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. දැන් අපි දන්නවා සුපර් මාකට් එකකට එහෙම ගිහිල්ලා ගත්තම අපි ගන්නවා සබන් කෑල්ලයි කිරිවිටි පැකට් එකයි, ඊට පස්සේ එළවලු ටිකකුයි, තව මාළු මොන හරි ගත්තා, හාලුත් ගත්තා. ওই ටික දාලා දෙනවා බෑග් 4ක 5ක. සබන් එකේ කිරිපිටි පැකට් එක දාන්න බෑ කියයි. අර අපේ එහෙමත් එකක් හැදිලා තියෙනවානේ. මේව ඇසුරුම් කරලා තියෙන නිසා සමහර විට ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් නම් එතනින් එක නේද shopping bag එකක් හරි ඉවත් කරගන්න. ගෙදරට අරගෙන යන එක shopping bag එකක් ඔයාට දවසකට අඩු වෙනවා. එතකොට මේ ගොඩාක්ම කරදරේ වෙන්නේ ඔය පොලිතින් සහ ප්ලාස්ටික් වගේ දේවල් නේ, දිරාපත් නොවන දේවල්. අනිත් ඒවා නම් ඔය වත්තේ කොහේ හරි පොහොර බවට පත් වෙන මොකක් හරි ව්‍යාපෘතියක් පටන් ගන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ඒ ගැන මතක් කරේ. 7:33 වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙමින් දශක 6ක් පුරාවට ඔයාට කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කරලා දෙන වාසනාවේ ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඔයා දන්නවද දැන් රුපියල් 40ක් ඔයා වියදම් කරනකොට මම හැමදාම කියනවා ජාතික ලොතරැයි මණ්ඩලය මේ මිලදී ගන්න ටිකට් එකෙන් නේද ඔයා ජයග්‍රහණේ ජයග්‍රහකෙක් කරනවා විතරක් නෙවෙයි තවත් ගොඩාක් දේවල් කරනවා. එතකොට රටේ සංවර්ධන කාර්යයන් සඳහා ලොකු දායකත්වයක් දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට, ජාතික වකුගඩු අරමුදලට වගේ නේ රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්නත් ඒ රුපියල් 40න් ඔයා දායකත්වය දීලා තියෙනවා. ඉතින් දැන් ඒ කතාවත් එක්ක තවත් කතාවක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයාගෙන් ලැබෙන ඒ නොමද විශ්වාසය, ඒ දායකත්වය නිසාම එතනින් නවතින්නේ නැතුව රට පුරාම තවත් ප්‍රජා සත්කාර ආරම්භ කරලා තියෙනවා. මේ දවස්වල රට පුරා හිස ඔසවමින් තියෙන මේ ඩෙංගු උවදුර මර්ධනය කරන්නත්, ලාංකික අපේ මේක ජාතික වගකීමක් විදිහට තේරුම් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අපි අවට වටපිටාව පිරිසුදු කිරීම, වතුර රැඳෙන ස්ථාන ඉවත් කිරීම වගේම කැලිකසල ක්‍රමවත් ලෙස බැහැර කිරීම, අපි කලින් කිව්වේ කතා කරේ නොයි කියන කාරණාව අත්‍යවශ්‍ය කාරණයක් විදිහට දැකලා ඒවට අවශ්‍ය කරන ඒ ව්‍යාපෘති සඳහාත් මේ විදිහට ජාතික ලොතරැයි මණ්ඩලය මේ ව්‍යාපෘති ක්‍රියාවට නංගමින් මාතර මහනගර සභාව නේද, ඒ වගේම බද්දේගම ප්‍රාදේශීය සභාව වෙත කසල බඳුන් ප්‍රදානය කිරීම සිද්ධ වුණා පහුගිය දවසක. ඉතින් එතනින් නැවතුනේ නැහැ ජාතික ලොතරැයි මණ්ඩලය කෑගල නගරේ කැලි කසල ක්‍රමවත්ව බැහැර කරන්න මේ අරමුණු කරගෙන කෑගල්ල නගර සභාව වෙත ඔය කසල බඳුන් ප්‍රදානය කිරීමේ උත්සවය අද දවසේ ක්‍රියාත්මකයි. අද දවසේ උදේ 10ට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කෑගල්ල නගර සභා පරිශ්‍රයේදී. ඉතින් මේ අවස්ථාව සඳහා නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨී ඒ පැත්තේ නිලධාරීන් සම්බන්ධ වෙනවා කියලා තියෙනවා. ඉතින් රට පුරා වාසනාව බෙදන අතරවාරේ, හිත පුරා තෑගි දෙන අතරවාරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ වගේ වගකීම් සහගත ජාතික වගකීමක් විදිහට මේ වගේ ව්‍යසන අවස්ථාවකදී පවා ඉදිරියට වෙල කටයුතු කරනවා කියලා මතක් කරනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැනයි ඒ මතක් කරේ. දැන් අපි බලමු එහෙමනම් ලොතරැයි ප්‍රතිඵල ටික නේද. ඔය ඊයේ ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ. ඊයේ ගත්ත ටිකට් ටික අතර ගන්න මෙන්න මම ප්‍රතිඵල කියන්න හදන්නේ. මුලින්ම අපි බලන්න සූදානම් වෙන්නේ ඊයේ ගත්ත ටිකට්ස් අතරේ තියෙනවා ඔයා ගත්ත මහා ජන සම්පත සී අක්ෂරයත් එක්ක අංක 4, අංක 4, අංක 4, අංක 7, අංක 2 සහ අංක 7. ඒ වගේම ගොවිසත ගත්තනම් අංක 13, අංක 16, අංක 21, අංක 72 අයි අක්ෂරය තියෙන්න ඕනේ ඔය අංක ටිකට ඉස්සරහම. මුලින්ම තියෙන අයි අක්ෂරය, හරි. ඊට පස්සේ 13, 16, 21 සහ 72. මෙගා පව ගත්තනම් ටී අක්ෂරය, විශේෂ ඉංග්‍රීසි අක්ෂරය, ඒ වගේම ප්‍රසාද අංක, අංක 1, ජයග්‍රහ අංක, අංක 12, අංක 48, අංක 51 සහ අංක 76. ඒ වගේම ධන නිදානය ගත්තනම් ඉසෙඩ අක්ෂරය අංක 23, අංක 45, අංක 56 සහ අංක 57. ඒ වගේම හඳහන ලොතරැයි ගත්තනම් මීන ලග්නය සහිතව අංක 27, අංක
අංක 45 අංක 50 සහ අංක 54. අද සම්පත ගත්තා නම් අංක 2 අංක 7 අංක 7 අංක 2 අංක 7 අංක 4 අංක 7 අංක 2 සහ අංක 7 C අක්ෂරයත් එක්ක. NLB ජය ටිකට් එක වාගේ අතේ තියෙනවා නම් මෙන්න බලන්න වාසනාවන්ත ප්‍රතිඵලය T අක්ෂරයත් එක්ක අංක 6 අංක 3 අංක 6 අංක 7. ඒ වගේම සුබ දවසක් ලොතරැයි තමයි අවසාන වශයෙන් බලන්නේ. කටක ලග්නේ තියෙන්න ඕනේ ජයග්‍රාහී අංක අංක 25 අංක 37 සහ අංක 39. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඉතින් ඔයා දිනනකොට දිනන්න ඕනේ ඉතින් ආයි නේද? ලොවෙත් නැති ජාතික ලොතරැයි මණ්ඩලේ හැමදාමත් වාර දිනවනවා. අදත් රුපියල් 40ක් වියදම් කරන්න කල්පනා කරලා බලන්න. චුට්ටක් වාට මේ දිනුමේ පස්සේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද? වාගේ ජීවිතේ තියෙන සිහින සබෑ කරනවා ජාතික ලොතරැයි මණ්ඩලේ.

0: ඕහෝ ලස්සන සින්දුව හැබැයි මේ අර හෝව් කියලා හෝ හෝ හෝ හෝ හෝ කියලා නවත්තන වාහනක් නවත්තනවා අපි නේ බස් එකක් එහෙම එතකොට ඇඟට එන වාහනක් එහෙම කරන්න බෑ දැන් ඔයා හිතන්නකො නිකමට වගේ ඔය දැන් ඔය මෝටර් සයිකල් පදින මල්ලිලා එහෙම කොහොමද මේ දවස්වල ඔය අපි දැක්කනේ දන්සල් කාලේ මේ දන්සල් තියෙන එතන ළඟින් යන බද්දන්සල ළඟ පොලිමේ ලස්සන නංගිලා එහෙම ඉන්නකොට පොසොන් බලන්න ගිහින් එනකොට පහන් කූඩුව ළඟ තොරණ එහෙම නෙමෙයි කොහොමුණත් ඔය මෝටර් සයිකල් යන වල යන නංගිලා මල්ලිලා සාමාන්‍යයෙන් ටිකක් ස්පීඩ් එකේ යනවානේ ඒගොල්ලෝ හරි නේද හරිම මේ හරි ඇක්ටිව් ඉතින් එක තනි රෝදෙන් යනවා පුළුවන් නම් රෝද දෙකම උස්සනවා ඒ උස්සපු වෙලාවට තමයි ඔය අර අපි කියන්නේ නේද අර මහේස්පිතාලේ තියෙන වෙනම බයිසිකල් වාට්ටුවක ඒකෙම ඉන්නේ ඒ රෝද දෙකම හෝ එකක් උස්සන්න ගියාය තමයි ගොඩක් කලාවට සමානලාට ඉතින් ඔය සුදු අම්මියයි නේද සුදු තාත්තියයි දෙන්න එහෙම ස්පීඩ් එකේ ගිහිල්ලා එතනින් එහාට ජීවිතෙනුත් යන අවස්ථාව අපි දැකලා තියෙනවා හරි ඒ කොහොමුණත් මේ තරුණ පරම්පරාවේ ලොකු හීනයක් තමයි මෝටර් සයිකල් එක කියලා කියන්නේ දැන් එතෙන්දී අපි මේ හොඳ විදියට බයික් පදින නංගිලා මල්ලිලාටයි මේ කතාව කියන්නේ දැන් බ්‍රදර් දැන් ප්‍රෝ ලයිෆ් එකේ මොන ප්‍රශ්නාවක් Tamange හීන පස්සේ නොනවති දුවන ආදරණීය ඔයාට මෙන්න හොඳ පණිවිඩයක් තියෙනවා අපි ගැම්මෙන් පටන් ගන්න ඕනේ මේ ලයිෆ් එක දැන් ජීවිතේ ලොකු හීන දකින්න විතරක් නෙමෙයි ඒ හීන ඇත්තක් කරගන්න නම් නොනවති එක්ස්ට්‍රා මයිල් එකක් යන්න තමයි මේ යෝජනාව කරන්නේ අන්න ඒ නිසා තමයි මේ විශේෂයෙන්ම බයික් එක ස්කූටර් එක නේද මේ අපේ ජීවිතේ පහසු කරවන වාහනේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කාර් එකක් ගන්නවට වැඩිය බයික් එකක් ස්කූටර් එකක් ගන්න තමයි ඕනම කෙනෙක්ගේ දැන් ඔය තරුණ පරම්පරාවේ නංගිලා මල්ලාට තියෙන ලොකුම හීනේ. හරි. ඉතින් ඔයාට ඔන්න ඔය කියන විදිහේ මේ දැන් බයික් එකක් එහෙම ගන්නවා නම් ඔයාට හඳුන්වා දෙනවා දැන් ඔයාගේ බයික් එකට ස්කූටර් එකට නේද? ඔයාට හය මයිලේජ් එකක්. එහෙම නැත්නම් අපි කියන් ටිකක් ඔය යනවට වැඩිය එක්ස්ට්‍රා මයිල් නේ වැඩිපුර ටිකක් දහවණය කරන්න තව කිලෝමීටරයක් හරි ඉස්සරහට යන්න වැඩිකල් පවතින ටයර් එකක් ගැන තමයි මම මේ කියන්නේ සුපිරිම ටයර් එකක් ඒ තමයි සීඩ් ග්‍රිප් X5 කියන ටයර් එක. එතකොට එක්ස්ට්‍රා මයිලේජ් එකක් එහෙම නැත්නම් දැන් මාකට් එකේ තියෙන අනෙක් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කළ ත්‍රෙඩ් පැටර්න් එක ඒ වගේම ටයර් එක ගෙවෙයි කියලා බයක් නැතුව ඔයාගේ හීන පස්සේ දිගු ගමනක් යන්න පුළුවන් අවස්ථාව ගැන මේ කියන්නේ ලිස්සන්නේ නැතුව ඇයි එහෙම වෙන්නේ සුපිරි ග්‍රිප් එකක් මේකේ තියෙනවා. එතකොට ඔය bigger center block area කියන එක නිසා කෙලින්ම යන ධාවනයේදී straight drive එකේදී පාර හොඳින් ග්‍රහණය කරගන්නවා. එතකොට අර stability කියන එක උපරිමයේ ලබා දෙනවා. වැස්සට නොසලෙන ආරක්ෂාවක් තියෙනවා. ඉතින් දැන් මේ ඉහළම තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කළා. water rod කියන එකක් සාමාන්‍යයෙන් ලිස්සන්නේ නැතුව උපරිම ග්‍රිප් එකක් දීලා ඔයාව පරිස්සමට අරගෙන යනවා කියන එකයි මේ කියන්නේ. ඉතින් භයානක වංගුවලදීත් උපරිම පාලනයක් තියෙනවා. ඉතින් කැපි පෙනෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. දැන් මේකේ තියෙනවා මේ ඔය වෙනම ඩිසයින් එකක් මේකේ තියෙන්නේ. ඔයාගේ බයික් එකට පාරෙදිම මාර ප්‍රීමියම් සහ ස්ටයිලිෂ් පෙනුමක් ලබා දෙනවා. ඉතින් මේ ඔක්කොම එක තමයි ඔයාට පුළුවන්කමක් තියෙන්නේ මෙන්න මේ කියන සීට් ග්‍රිප් X5 කියන ටයර් එක ගන්න. දැන් ස්කූටර් සඳහා නේ එතකොට ඔයාලට පුළුවන්කමක් තියෙනවා 90යි 100යි 10 කියන ටයර් සයිස් එක ග්‍රිප් X5 එකක්. එතකොට මෝටර් සයිකල් සඳහා 100යි 90යි 17 ග්‍රිප් එක සහිත ওই ටයර් එක. එතකොට තව එතනින් එහාට ගියාම ටයර් වර්ග ගණනාවක් වඩ ගන්න පුළුවන්කමක් තියෙනවා. අලෙවි නියෝජිතයා සීට් අලෙවි නියෝජිතයාගෙන් තමයි මේ ටයර් එක ගන්න පුළුවන්කමක් තියෙනවා. අහලා නැති ඔයාලට නුහුරු නුපුරුදු වචන ටිකක් මේ කතාවේදී ඇහුණා. හරි ඒක තමයි මේගොල්ලෝ ඉහළම තාක්ෂණයක් පාවිච්චි කරලා මේ දේවල් ගල හොයලා බලලා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා මේ ටයර් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සහ වැඩි දුරක් යන්න පුළුවන්. එතකොට පරිස්සම හොඳයි. ලිස්සන්නේ නැහැ. ඔයාට ඔරොත්තු දෙනවා. ඔයාගේ වාහනයට කියන්නේ බයික් එකට ඔරොත්තු දෙනවා. ඔයා දෙන්නෙක් දාලා ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් විශේෂයෙන්ම මතක් කරේ මේ ඔය ස්කූටර් එක සහ බයික් එක වෙනුවෙන් ඕනම කෙනෙකුට මේක අරගෙන දාලා බලන්න ඔයාගේ පරිස්සම ගැන හිතනවා නම්. ඒ වගේ මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් ලංකාවේ වසර 60කට අධික පාරිභෝගික විශ්වාසයක් දිනාගත්ත ලංකාවේ අංක 1 රූෆින් සන්නාමය රයිනෝ විසින් දැන් ඉදිරිපත් කරලා තියෙන අලුත්ම රූෆින් ෂීට් එකක්. මේකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ෂීට් එකේ යටි පැත්තේ තියෙන ස්වභාවික මැටි ආලේපනයක් නේ. ඉතින් මේ තාක්ෂණය මගින් ඔය සීලිමක් නැති වුණත් නිවසේ අභ්‍යන්තරයේ වඩාත් ලස්සන අලුත් පෙනුමක් දෙනවා. ඒ විතරක් නෙවෙයි ටිකක් උෂ්ණත්වයේ වැඩි කාලෙදී නේද? gedara ප්‍රශ්න ගතිය අඩු කරලා දෙනවා. අන්න ඒකත් ලොකු වාසියක් මේකේ තියෙන. ඒ වගේම තමයි රයිනෝ ප්‍රීමියර් තවත් වැදගත් ලක්ෂණයක් වෙන්නේ ජල විකර්ෂක මේ අවස්ථාව. එහෙම නැත්නම් මේකේ තියෙනවා මේ මතුපිට ආලේපනය. එතකොට අර නෙළුම් කොළියට වතුර වැටෙනම ඉක්මනටම එහෙම කරනකොට යන්නේ. අන්න ඒ වගේ ඉක්මනට ඉවත් වෙලා යනවා. වෙහි වතුර රැඳෙන්නේ නැහැ, මේකට උරා ගන්නෙ නැහැ. එතකොට ෂීට් එකට බර වැටෙන්නේ නැහැ. ඒ වගේම තව එකක් තමයි දියසෙවල බැඳින්නේ නැහැ, පාසි බැඳින්නේ නැහැ. ඉතින් පෙනුම කාලයක් තිස්සේ ආරක්ෂා කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ කියන ෂීට් එක දැන් ඔයා ගිහිල්ලා මේ ෂීට් එක ගන්න තියෙන අලවි නියෝජිතයා ළඟට ගිහිල්ලා කියන්නේ රයිනෝ ප්‍රීමියර් එක කියලා ඉල්ලන්න. මොකද හොඳ ඉල්ලුමක් තියෙනවා මේකට මාකට් එකේ මේ වෙනකොටත්. 1936 නෑ 1396 1396 කියන නම්බර එකට තමයි කතා කරන්න ඕනේ. මේ හොට්ලයින් එක හරහා ඔයාලට පුළුවන් කමක් තියෙනවා රයිනෝ රූෆින් ෂීට් එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. 7:52
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 6 7 9 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Rajy Bankwak Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විසින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistar Sandhal. Dhatunai Anuhay Amatana.
5: හැමෝම එකම රේස් එකට වාඩි. ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
6: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියට් රෝඩි සුවර්ස්.
7: ලකාන්ඩ Radio ITN
0: 7:54 වෙලාව. අතන සල්ලි ටිකක් ආවට පස්සේ නිකන් පිස්සු වගේනේ. අපේ ගෙවල් වලින් එහෙම කියන්නේ. තමසර අතන සල්ලි ටිකක් ආවම තමසර පිස්සු හැදෙනවා නේද? යාළුවන්ට එන්න කියනවා, පාටි දානවා. ආ, නිරපරාදෙත් නෑ තිස්සේ මේ මේ කියලා සල්ලි වියදම් කරනවා. ඇත්තදී සල්ලි ටිකක් අතර එනවා කියලා කියන්නේ ඉතින් පිස්සු වගේ තමයි. මොකද සල්ලි එහෙම කලාතුරකින් අතර එන්නේ රයිට්. ඒ කොහොමනත් කීයක් හරියට වැඩිපුර තියනවා නම් ආ ඔක ෆික්ස් ඩිපොසිට් එකක් විදියට දානවා නම් RDB එකේ මේ දවස්වල හොඳම රේට් එක දෙනවා. ඒ නිසා RDB එකට එන්න. ඔච්චරයි සරලවම කියන්න තියෙන්නේ. හොඳම පොලි අනුපාතය FD එකට දෙන්නේ RDB. ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න. බ්‍රාන්චස් 250ක් තියෙනවා ලංකාව පුරාම.

0: Good morning, සුබදාසනක්. උදෑසන 8යි විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

හඬ ලංකාවටම නකන පෙරනෝවරු සුබදාසනක් අපි 8 විනාඩි 4යි අපි දෙවෙනි පැයට ඇවිල්ලා මට ඇත්තටම දැන් පෑයකට තියෙන මිනිත්තු 60 මදි වෙලා තියෙන්නේ හතේ පෑය මට මදි වුණා මොනවා කරන්නද ඉතින් නේද අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ වැඩ වැඩි නම් නේ කාර්ය බහුල කෙනෙකුට එහෙම නැත්නම් හැබැයි ඉතින් කාලය කාදමමින් ඉන්න කෙනෙකු නම් කියන්න තියෙන්නේ වෙලාව යන්නෙත් නැහැ අයියෝ තාමටයි එහෙම කියලා තමයි දැන් ඔන්න 8යි 4යි අලුත් පෑයකට ඇවිල්ලා මම පැල්වත්ත කිරි වීදුරුවක රස බලන්න කියලා වට යෝජනා කරන මේ පැය පටන් ගන්නකොට ලංකාවේ අපි අභිමානයත් එක්ක පැල්වත්ත කිරි අවුට්ලට් වලින් සුපර් මාකට්ස් වලින් ඕන තැනකින් වට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ පැල්වත්ත කියලා කිව්වේ අවුරුදු ගානකට කලින් පැල්වත්ත දැක්ක හීනයක්. පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ මේ සභාපතිතුමා ආරීෂිල වික්‍රමනායක මහත්තයා ඒ කාලේ ලක්කනටේ මහම කියලා මේ කියන්නේ පිටරට කිරිපිරි එක්ක ෆයිට් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි විසි කරලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා කැම්පේන් කරලා කිරිපිටි ටික විකුණනකොට වස විස සහිත DCD වගේ දේවල් අඩංගු සහිත කිරිපිටි පැකට් එක මාකට් එක ග්‍රහණය කරලා තියෙන වෙලාවක කොහොමද මම මේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ කියලා. අද ආපහු හැරලා බලනකොට එතුමාට සතුරු වෙන්න පුළුවන් නේ ලංකාවේ දැන් වැටියෙන් මලවි වෙන කිරිපිටි පැකට් එක පැල්වත්ත කාලයක් තිස්සේ මේක දරාගෙන අල්ලගෙන ඉඳලා හරිම වෙලා වෙනකොට ලංකාවේ ආදරණීය පාරිභෝගික ඔබ තේරුම් ගත්තා නේද වසෙන් විසෙන් තොර පැල්වත්ත කිරි වීදුරුවක තියෙන නේද ඒ පෝෂණ ගුණය සහ ඒකේ තියෙන ප්‍රමිතිය ගැන 8 විනාඩි 5යි විජ නිෂ්පාදනයෙන් කතා කරත් එහෙමයි වස විස නැති කුළුබඩු වලට රසකාරක වර්ණක වගේ දේවල් දාගෙන එහෙම කරන්න ඕනේද ලංකාවේ කුළුබඩු වල තියෙන නේද ක්වොලිටි එක ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේ මිරිස් කුඩු ටික හදන්න මිරිස් කරල් ටික ගෙනල්ලා ඒ ටික කුඩු කරලා ගත්තම ඒ නියම රස එනවා ඒකට තව මොකුත් එකතු කරන්න ඕනේ නැහැ කියන එක ඔයාගේ ගෙදර ඉන්න අම්මා ආච්චි නේද ඔයාගේ බිරිඳ ඔයාගේ සහෝදරිය වැඩිපුර යන ඒගොල්ලෝ නේනි සමන් ඒගෙන කිව්වේ සුපවේදීන් දන්නවා ලංකාවේ මිරිස් කරලක තියෙන මේ මිරිස් රසය නේද නියම අපිගෙන ස්පයිසි ගතිය ඒ හැමදේම ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ විජය මේක හරියටම පරිස්සම් කරගත්ත නිසා තමයි ලෝකෙ අදටත් විජය නිෂ්පාදන වලට ඉහළම ඉල්ලුමක් තියෙන. හරි අපි යනවා ටිකක් වෙනස් විදිහේ කතාවකට. මේ කතාව මම කොහෙන්ද පටන් ගන්නෙ? ඔයාගේ Facebook එකේ password එකෙන් එහෙම නැත්නම් WhatsApp එකට ඔයා දාලා තියෙනවා password එක මොකක් හරි අංකයක් දාලා තමයි ඔයාගේ ඇතුළට WhatsApp එකට යන්න පුළුවන්. බැංකු ගිණුම් වලට ATM එකට ඔයාගේ අතිශය රහසිගත පාස්වර්ඩ් බැංකු දත්ත සහ පෞද්ගලික පණිවිඩ මේ මොහොතෙත් කවුරු හරි හැකර් කෙනෙක් එකතු කරගන්න ට්‍රයි කරමින් ඉන්නවා කිව්වොත් ඔයා බය වෙනව නේද? මං කියනවා එහෙම නෙමෙයි. ඔයාගේ ඔය ඩේටා ටික මේ වෙලාවේ කවුරු හරි ළඟ තියෙනවා. ඔයා මොකද කියන්නේ? පිස්සුවේදී. මටවත් මතක නැහැ. මගේ ඇත්තටම ගත්තම එහෙමත් තියෙනවා. දැන් මට මගේ Facebook එකේ පාස්වර්ඩ් එක මතක නැහැ. නෑ එහෙමත් තියෙනවා. හැබැයි කවුරු හරි ළඟ මේක තියෙනවා කියලා කිව්වොත් මේක ඇත්තක්. හැබැයි යාළන්ට මේ වෙලාවේ කේතනේ කරපු දත්ත තාම විවෘත කරලා කියවන්න බෑ. එහෙනම් ඇයි ඒගොල්ලෝ කිසිම තේරුමක් නැතුව මේව තියාගෙන ඉන්නේ? අන්න ඒකයි මම මේ කියන්නේ. ඒකට හේතුව තමයි තව අවුරුදු 10කින් හෝ 20කින් යාළන්ට ලැබෙන අතිශය බලවත් ওই ක්වොන්ටම් පරිගණකයෙන් මේක පාවිච්චි කරලා මේ දත්ත විනාඩි කීපයකින් ලේසියෙන් විකේතනය කරන්න පුළුවන් කමක් තියෙනවා. කේතනය විකේතනය අපිට තේරෙන්නේ නැහැ ওই වචන. හරි ඒක වැඩක් නැහැ. මේ භයානක ක්‍රමවේදයට කියනවා ස්ටෝ නව් ඩික්‍රිප්ට් ලේටර් SNDL කියලා කියන්නේ මේකට. ටිකක් සර්ච් කරලා බලන්න. හරි එතකොට විද්‍යාත්මක පර්යේෂණ ඖෂධ වට්ටෝරු සහ රජයේ රහස් මේ වගේ දේවල් දශකයකින් උනත් ගොඩක් වටිනවා. අද වටින් නැති වෙන්න පුළුවන්. අද පාවිච්චි නොවෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ තර්ජනය කොච්චර දරුණුද කියනවා නම් ඇමරිකානු කොංග්‍රසයේ පවා මේ වෙද්දිත් ක්වොන්ටම් පරිගණක වලට කඩන්න බැරි අලුත් ආරක්ෂක ක්‍රමවේද වලට මාරු වෙන්න කියලා රජයේ ආයතන වලට නීති ගෙනල්ලා තියෙනවා. හොයලා බලන්න. හරි අපි කතා කරපු මේ අරුම පුදුම ක්වොන්ටම් පරිගණකයක් මෙච්චර බලවත් වෙන්නේ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ අපේ දත්ත ආරක්ෂා කළේ සාම්ප්‍රදායික ක්‍රමවලින්. 1970 ගණන් වල නේද අපි කාට හරි රහසක් යවන්න ඕනේ නම් ඒ පුද්ගලයාව මූණට මූණ හම්බෙලා කියලා රහසක් කියනවනේ අපි. හරි එතකොට දැන් ඊට පස්සේ ඒක සමහරලාට අපි එතනින් පස්සේ ওই පණිවිඩය අගුළු දානවා. අපි එහෙමනේ කරන්නේ නේ. අර key algorithm එකක් කියලා ඔය තියෙන්නේ. මොකද්ද තව වචන තියෙනවා මේකට. හරි ඒ කොහොම වුණත්
දැන් අපි පණිවිඩයක් යනකොට ඒක අගුළු දාලා දැන් එක්කෝ අපි කියන්නේ ලියුම් එහෙම යවනකොට සීල් කරලා යවන්නේ නේ රෙජිස්ටර් පෝස්ට් එක වරන්නේ මේකනේ එක එක ක්‍රම පාවිච්චි කරලා නේ හැබැයි කවදාවත් දැකපු නැති කෙනෙක්ට ඉන්ටර්නෙට් එක හරහා රහසක් යවන්නේ කොහොමද රහස් කී එකක් තැපෑලෙන් යවන්න බෑනේ කවුරු හරි ඒක හොරගම් කරන්න පුළුවන් 1977 දී විද්‍යාඥයෝ 3 දෙනෙක් රිවර්ස්ඩ් ෂමීර් ඇඩ්ල්මන් කියන මේ 3 දෙනා එකතු වෙලා අපූර්ව විසඳුමක් ගෙනාවා අදාපි ඒක ඒගොල්ලන්ගේ නම්වල මුල් ලකුරු වලින් තමයි දන්නේ RSA කියලා. මේකදී හැමෝටම තමන්ගෙම කියලා රහසිගත ලොකු ප්‍රයිම් නම්බර්ස් අපි කියන්නේ ප්‍රථමික සංඛ්‍යා නේ දෙකක් තියෙනවා ප්‍රයිවට් කී. මේ ඉලක්කම් දෙක ගුණ කළාම එන ඊටත් වඩා ලොකු උත්තරේ ඔවුන් ලෝකෙටම පේන්න ප්‍රසිද්ධ කරනවා පබ්ලික් කී එකක් විදිහට පාවිච්චි කරනවා. එතකොට ඔයාට කාට හරි රහස් පණිවිඩයක් යවන්න ඕන නම් අර පබ්ලික් කී එක පාවිච්චි කරලා පණිවිඩය කේතනය කරනවා. මේකයි නිවර්දිව කියවන්න පුළුවන් අර මුල් ප්‍රථමක සංඛ්‍යා දෙක දන්න කෙනාට විතරයි. හපොයි මීට වැඩිය හොඳයි අපේ account hack වුණා නම් කියලා හිතනවා නේද? හරි මේක මේ ලොකු සංකීර්ණ කතාවක් මතක තියාගන්න. අපේ තොරතුරු කාලඟ හරි තියෙනවා. මෙන්න මේකයි වැඩි. මේක කවුරු හරි ළඟ මේ වෙලාවෙත් තියෙනවා. ඒ නිසා ඔය කියන්නේ strong password එකක් දෙන්න. නිතර password වෙනස් කරන්න. ATM එකේ වුණත් මේවා වෙනස් කරන්න කියලා කියනවනේ. ඉතින් මේවා නිතර වෙනස් කරන්න කියලා කියන්නේත් මෙන්න මේ කියන හේතු නිසා. quantum පරිගණකයේ ඉස්සරහට ආවට පස්සේ අපිට මොනා වේද දන්නේ. ඒ නිසා මේ ගැන ඇමරිකාව වගේ රටවල් අනුතුරු අංගවල තියෙනවා නම් අපි වගේ පුංචි රටවල අපි හිතන්න ඕනේ නැද්ද? ලොකුවට බිල් එකක් මවා ගන්න ඕනේ. නමුත් මේ කියන ඒවා යම් කිසි සත්‍යතාවයක් තියලා මේවා ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කියලා වගේ එකක් ඔළුවට එනවනේ. හනේ මන්ද අපේ නම් ඉතින් එහෙම මේ හැක් කරලා ගන්න කියලා එච්චර ප්‍රයිවසි දේවල් නැහැ කියලා අපිට මෙන්න එහෙම හිත හදා ගන්න පුළුවන්. ඕවනේ අපේ මොනවා ගන්නද දැන් හැක් කළා. ඇත්තනේ දැන් මගේ පාස්වර්ඩ් එක දුන්නා කියලා මේ Facebook එකේ ඔයාට ඒකෙන් ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්? මොනවද මගේ පාස්වර්ඩ් එක අරගෙන වැඩ කරන්න පුළුවන්? එහෙම මුකුත් හංග ගන්න දේවල් නැහැ අපිට. ඇත්තනේද මං කිව්වා? නෑ මේ ඔය ඉති මාතෘකා තමයි. අපිට මාතෘකා නොවුනට නේද සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මේ ඔය පාස්වර්ඩ් අනම්මනම් කියලා කියන්නේ ලොකු තැන්වලදී එහෙම නැත්නම් මීට වැඩිය අපි කියන අර නේද රාජ්‍ය මට්ටමේ රහස්වලදී ගනුදෙනුවලදී වගේ දේවල් සෑහෙන ලොකු මාතෘකා තමයි. අපිට මේව ලොකුවට දැනෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ පාස්වර්ඩ් එක Facebook එකේ පාස්වර්ඩ් එක තමයි ලොකුම අපිට තියෙන රහසිගතම එක කියලා. ඒ නිසා කවුරු හරි කිල්ලුවට අපි ජීවිතේට දෙන්නේ නැහැ ඉතින්. ඒක තමයි නැහැ ඉරෙඩි දේවල් ලෝකේ තියෙනවා. account එකේ ඔය තියෙන සල්ලි නෙමෙයි ලෝකේ කියලා වගේ එකක් හැංගෙනවා මේ වගේ දේවල් ඇහුවම්. wife ට දෙන්න password එක. girlfriend ට දෙන්න. දෙයි. උදේ 8:00 විනාඩි 11:00 වෙලාව.

අටයි විනාඩි පහළවයි වෙලාව. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Kitula. අසා good morning කිව්වනේ. ඔයාලා happy birthday නේද කියන්නේ? අද වාගේ birthday එකනේ. අපේ කිතුල්ගල අසංගගේ අද birthday එක. ඇත්ත අසංග මාත් අසංග අපි දෙන්නා මෑ ගොඩාක් කල්ලි නෑ යාළුවෝ. අදයාගේ birthday කියලා මම දැනගත්තා. කොහොමද දැනගත්තේ? මට මතකයි. ඉතින් අපි ඒ කාලේ එහෙම යාළුකමක් නැත්තම් එහෙ වැඩක් නෑ නේ. ඒ කාලේ නම් මට මතකයි. හරි. ඔයාගේ ජූලි දෙවෙනිදා birthday එක කියලා. එතකොට සංජු මල්ලි ඔයයි මේ වෙලාවේ යන ගමන් කියලා කිව්වා. ආඩ wish කරනවා. කවුද wish කරන්නේ? ඔයා ගෙදර ආවත් එකතු කරගන්නද වා? අම්මලා තාත්තලා එතකොට ආදරණීය බිරිඳ නේද පුතා? අද දවස් උපන්දිනය සමර හැමෝටම එහෙනම් අපි wish කරමු සුබ උපන්දිනයක් කියලා. ඉතින් ඔයාගේ birthday wish එක සමහර විට ඔයාට එහෙම surprise කරන්න කාට හරි කියන්න ඕන නම් මම message එකක් දැම්මත් කමක් නැහැ. හරි.

0: රේඩියෝ ITN
1: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
4: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
5: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
6: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
2: Evening drive with Chamit and Charu.
1: සම අනුග්‍රහය.
2: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න? අදම අවතන්න 011 7679 579.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: කේක උත්තරෙන්න පුළුවන්. මෝරා, ඊට පස්සේ සිංහයා, කොටි වලස්සු, ඒ වගේ එහෙම ඉන්න පුළුවන්. අපි දන්නේ නැති ඇනකොන්ඩා. මේ ළඟදී මම දැක්ක ඇනකොන්ඩා කෙනෙක්ගේ වීඩියෝ එකක් දාලා තිනවා කොහේ හරි. ඇත්තටම ලොකු ඇනකොන්ඩෙක් වීඩියෝ එකක්, මේ සංචාර කණ්ඩායමකට නැත ගැටුණු අවස්ථාවක්. ඒගොල්ලන්ගේ ෆෝන් එකකින් අරන් සෝෂල් මීඩියා දාලා තිබ්බ. දැන් සාමාන්‍යයෙන් මෝර කියන සතාට අපි බයයිනේ. අපි බලලා තියෙන ෆිල්ම්ස් වල ගොඩාක් මෝරු ඉන්නවා. හරි, නැත්නම් මිනි මෝරු නේ. එක එක කාලවල එහෙම ඇහුණ කතා තිබුණේ. හරි, වසර ගණනාවක් තිස්සේ හොලිවුඩ් චිත්‍රපට මගින් අපි ඔළුවට දාලා තිනවා මේ මෝර කියන්නේ මිනි මරු යක්ෂ සතෙක් කියලා. හැබැයි මම පොඩි දෙයක් කියන්නම්. මම මේ පොඩි කෑල්ලයි මෙතන කතා කරලා යන්නවා. මේ කියන්නේ තව ටිකක් එහාට කතා කරමු ටික වෙලාවකින්. ඔය දන්නවද මෝරට වැඩිය මේ එළදෙන භයානකයි කියලා. මෝරට වැඩිය ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒක තව පොඩ්ඩකින් කියන්න. මෙන්න මේ කතාවත් කියලා මම මගේ අනුග්‍රහකව මතක් කරන්න යන්නේ. ලෝකේ මෝරුන් නිසා වාර්ෂිකව මිය යන පුද්ගලයෝ සාමාන්‍යයෙන් පුද්ගලයෝ 5 දෙනෙක් වගේ. හැබැයි එළදෙනුන්ගේ පහර දීම් නිසා වාර්ෂිකව මිය යන ප්‍රමාණය 20කට වැඩි පිරිසක්. සමහර වාර්තාවලට අනුව මේක ඊට වැඩිය වැඩි. හරි, ඇයි එහෙම වෙන්නේ? මොකද්ද ඒකට හේතුව? තව පොඩ්ඩෙන් කතා කරන්න. හරි, 8:28 වෙලාව ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩිංස් ගැන කතා කරන්න ඕනේ. කෘෂිකාර්මික ශේත්‍රයේ අපි දන්න කියන කාලේ ලොකුම තාක්ෂණික විප්ලවීය වෙනස කරේ මාක්ස්පෙන් හෝල්ඩිංස්. ඩෝමා ඇතුළු යන්ත්‍රෝපකරණ ටික ගෙනල්ලා කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන සේවාව දුන්නා. එතකොට තාමත් ඒගොල්ලෝ එහෙමයි, තාමත් ඒගොල්ලන්ගේ ටීම් එක ඒ අවශ්‍ය කරන ලෝකේ බලනෝ නිකන් ඇත්තටම දියුණු රටවල මොනවද පාවිච්චි කරන්නේ. එතකොට ඒව කොහොමද අපේ රටට ගලපන්නේ? එහෙම ආර්ථික අයියක් අපේ මිනිස්සුන්ට තියෙනවද? තියෙනවා නම් ඒ යන්ත්‍රෝපකරණ කොහොමද ගේන්නේ? ගෙනල්ලා උනත් බලන කොහොමද මේක දෙන්නේ? ගෙවීමේ ක්‍රමයට දෙනවද? එහෙනම් මූල්‍ය ආයතන කොහොමද සම්බන්ධ කරන්නේ? අන්න ඒ කියන ඔක්කොම දේවල් බලලා ආව බිස්නස් එක පැත්තෙන් ගොඩ දානවා කියලා කියන්නේ. නේ, එසේ මෙසේ හරියට නිකන් ආණ්ඩුවක් කරන්න ඕනේ වැඩ ටික නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. පෞද්ගලික අංශය ආයතනයක් උනත්. ඒ ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මම මතක් කරේ 011-7679-579. ඩෝමා මැෂින් එක ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රය වදන්නවා. පැයකට වී කිලෝ 1000ක් කොටන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක ලොකු චාන්ස් එකක්. ඉස්සර කාලේ වගේ සෑහෙන කල් යන වී පිටි අරගෙන ගිහිල්ලා අතන වී මෝල් ළඟ පැය ගණන් උදේ ඉඳන් හවස වෙනකම් මේ නේද තැක් ගැහි ගැහි ඉන්නවා කියලා කියන එහෙම ඉන්න ඕනේ නැහැ. ඉතින් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරේ. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන කිව්වාට සෝලා ගෙදරට සෝලා හයි කරනවා නම් ෆැක්ටරි එකට, ඔෆිස් එකට ඕන කියන ඕනම තැනකදී වඩ පුළුවන් කමක් තියෙනවා. ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 071-711-711. දැන් සෝලා මේ වෝටර් පම්ප් එක ගැන වුණත් කතා කරන්න පුළුවන් අපිට. මොකද ඔයාට ලොකු කෘෂිකාර්මික වශයෙන් ඔයාට ලොකු වත්තක් තියෙනවා නම්, ඔයා වවනවා නම්, ඒකට වතුර ටික දාන්නේ ඔයා තාමත් අර කරන්ට් එකෙන් වැඩ කරන වෝටර් පම්ප් එකෙන් නම්, අයියෝ කවුද අනේ කරන්ට් බිල් එක ගෙවන්නේ? කවුද කරන්ට් බිල් එක ගෙවන්නේ? ඒ ගෙවල ඉවර කරන්න පුළුවන්ද? බෑනේ. රයිට්, ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ සෝලා වෝටර් පම්ප් එක ගන්න. 71-071-711-711 තමයි නම්බර් එක. ඒ වගේ මතක් කරනවා විජය නිෂ්පාදන ගැන. හැමතිස්සෙම මම විජය නිෂ්පාදන ගැන මතක් කරන්නේ මේ ධර්මයට. අපි ඉතින් හැමතිස්සෙම කන බොනගෙන කරන්නේ. වේල් තුනම කනවා, උදේට කනවා, දවල්ට කනවා, රෑට කනවා, අතරමැදින් තව දෙයක් විතර කෑම, වේල් පහක් විතර නේද? ඔය සාමාන්‍ය ඔය ජිම් යනා එහෙම කරනවා. එහෙම නැත්තම් තව සමහර ඉතින් පොඩි පොඩි හරි මොන හරි කනවනේ. කන එක රසට අපි කන්න ඕනේ. එතකොට අපි හැමතිස්සෙම වියදම් කරන්නේ කෑමට. වැඩිපුරම අපි වියදම් කරලා තියෙන්නේ කෑමට. වේල් තුනක් කනවා කියන්නේ දවසට දවස් 30, මාසෙට දවස් 30 නේ. කොච්චර වියදමක්ද? කන ටික රසට ගන්න ශරීරයට අහිතකර නොවන විදිහට. ඉතින් කෘතීම නේද රසකාරක වර්ණක වගේ දේවල් අපේ ජීවිතවලින් අයින් කරගන්නවා. හැමතිස්සෙම අපි ඒකන මතක් කරනවා. අන්න එතනදී තමයි අපි කියන්නේ විජය නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. විජය නිවසින් එන අපි කියන්නේ ලුණු පැකට් එකේ ඉඳලා හැමදේම ප්‍රමිතියට හදලා තියෙන්නේ. තත්ත සාතික සියල්ල එක්ක විජය නිවසින්ගෙන නිෂ්පාදන පාවිච්චි කරන්න. විජය නූඩල්ස් අද රෑට උනත් ගෙදරට ගෙනහිල්ලා නේද වර්ග ගණනාවක් තියෙනවාට කැමති විදියට ස්පයිසි එක, එහෙම නැත්නම් විජය එක. ඊට පස්සේ අපි කියන්නේ මේ තවදී රාමෙන් එක, ඔය කියන ඕන එකක් තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. 8:31
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: අතයි විනාඩි 42යි වෙලාව. කපි අල්විදා නාකේනා කියලා කියන්නේ කවදාවත් සමුගන්න එපා කියලා නේද? ඒ වගේ එකක් මං හිතන්නේ. ඒ කියන්නේ අයබෝවන් කියන්න එපා කියලා, නේ ටටාබායි කියලා යන්න එපා කියලා කියන්නේ. පොඩක් ඉන්න මං වාඩත් කියන්නේ ටටාබායි කියලා යන්න බා. මම පොඩි බ්‍රේක් එකක් කරන්න ඉක්මනට යනවා. ඉක්මනට යනවා. වෙලා බලලේ නැහැ. හරි. 8යි විනාඩි 42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: රයිට් 8යි විනාඩි 42ද 3ද 2ද 3ද ඔවර්ලෝසියේ වඩා කෙහෙට පිට වෙන්න පුළුවන්. හරි, ඔයාගේ ඔවර්ලෝසිය මගේ ඔවර්ලෝසිය ළඟ යන වෙලාවන්නේ තින් ප්‍රශ්නයක් නැහැ, විනාඩියක් නේ. හරි, බල්ල තියාගමු වෙලාවක අපි. හරි, 9ට විතර හරියටම මම කියන්නම්. ඔයාගේ ඔවර්ලෝසියයි මගේ ඔවර්ලෝසිය හරියටම 9යි. හරි, මතක් කරන්නම් මේ වෙලාවේ මොනවද මට කතා කරන්න තියෙන්නේ කියලා. මම මේ මමත් කල්පනා කරනවා, මගේ ඔළුව මේ ඔක්කොම අනිත් පැත්තට ගියා. මේ අර සින්දු අහගෙන ඉල්ල එක මෝඩ් එකේ හිටියේ. හරි, රයිට්. RDB බැංකුව ගැන කියන්න ඕනේ. ඔයාට වාගේ සල්ලි ටික නේද පරිස්සමට දාන්න තියෙන හොඳ තැනක්, හොඳ රේට් එකක් හම්බෙනවා. ඒ කියන්නේ හොඳ පොලියක් හම්බෙනවා. ඉතින් FD එකට මේ දවස්වල හොඳම පොලිය දෙන්නේ RDB බැංකුව. ඒ ගැන තමයි මට කියන්න ඕන කමක් තියෙන්නේ. මොකද ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා වට මේ ගැන තව ටිකක් කතා කරගන්න පුළුවන් කමක් තියෙනවා. හරි, මොකද මේ RDB කියලා කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ හොඳ සර්විස් එකක් දුන්න තැනක්. ඒ නිසා ආයි සැකයක් තියාගන්න එපා. RDB බැංකුව අනිවාර්යයෙන්ම ඔයාට හොඳම රේට් එක දෙනවා ඔයාගේ FD එකට. හරි, රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව, ඒ කියන්නේ ඔයාගේ සල්ලි වලට ආරක්ෂාව ගැන ආයි දෙපාරක් තුන්පාරක් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම පැල්වත්ත කිරිවීදුරේ රස ගැන අපි කිව්වා. යෝගට් එකක් ගැන චුට්ටක් කතා කරලා යමු. යෝගට් කියලා කිව්වමත් ඉතින් මාකට් එකේ ඕන තරම් යෝගට් නම් තියෙනවා. හැබැයි පැල්වත්ත යෝගට් එකක් කියලා කියන්නේ ඔයාට බය නැතුව ඔයාගේ දරුවාට දුවට පුතාට දෙන්න පුළුවන් කමක් තියෙනවා. වැඩි හිටියෙක්ට උනත් ඕනම වෙලාවක මේ යෝගට් එක බය නැතුව ගේන්න දෙන්න. මොකද පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුලේ මේක ප්‍රඩක්ටයක් බවට පත් කරනවා. ඒ කියන්නේ කිරි ටික දුවාගත්ත තැන ඉඳලා නිෂ්පාදනයක් බවට පත් කරන්න ලොකු කාලයක් ගන්නෙ නෑ. ගබඩාවල තියාගෙන, ෆ්‍රිජ් වල තියාගෙන, ෆ්‍රීසර් වල එහෙම හරිම ඉක්මනට වාගේ අතට පත් කරන එක තමයි පැල්ලත් නිෂ්පාදන ආයතනයේ තියෙන අනිත් අයට වැඩිය ගැත්තම සංසන්දනය කරනකොට තියෙන හොඳම ගුණාංගය. මොකද ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා නේද, කල්ලිකුත් වෙන්න ඔන්න මෙන්න අපේ අතර යෝගට් එක එනකොට තියෙකි තියෙන අර අපි කියන්නේ මේ ප්‍රමිතිය තියෙයිද, එහෙම එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හරි, ඒ වගේ මතක් කරන්න තියෙනවා රයිනෝ ගැන. රයිනෝ ප්‍රීමියර් ශ්‍රී ලංකාවේ වසර 60කට අධික පාරිභෝගික විශ්වාසය දිනාගත් ලංකාවේ අංක 1 රූෆින් සන්නාමේ රයිනෝ විසින් දැන් ඉදිරිපත් කළ තියෙන රූෆින් ෂීට් එකක් අලුත්ම එකක්. මේකේ ස්වභාවික මැටි ආලේපනයක් තියෙනවා. දන්නවා ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ෂීට් එකේ යටි පැත්තේ ප්‍රධාන කියන්නේ ෂීට් එකට මේ ලොකු ආලෝකයක් මේක වටිනාකමක් එකතු කරනවා. මේ තාක්ෂණය නිසා සීලිමක් නැති වුණත් නිවසේ අභ්‍යන්තරය වඩාත් නවීන පෙනුමක් ගේනවා. හරි ලස්සනයි මේක. ඒ වගේම තමයි උෂ්ණත්වය ටිකක් අවුව සරකාලෙට ගේ ඇතුළට එන ඒ උණුසුම අඩු කරලා දෙනවා. ඉතින් ඔයාට සුවපහසු පරිසරයක් නිර්මාණය කරනවා මේ ෂීට් එක. රයිනෝ ප්‍රීමියර් තවත් වැදගත් ලක්ෂණයක් වෙන්නේ ජල විකර්ෂක ඒ හැකියාව. ඒ කියන්නේ මතුපිට ආලේපනයක් විදිහට මේ ජල විකර්ෂක තියෙන නිසා ඉක්මනටම වතුර ටික වැටුණාට පස්සේ, වැහි වතුර ටික වැටුණාට පස්සේ උරා ගන්න නැතුව ඒක ෂීට් එකෙන් බිමට කියන්නේ ඉවත් වෙලා යනවා. ඉතින් ඒ නිසා ෂීට් එක පෙගෙනවා අඩුයි, බර වැඩි වෙන්නේ, දියසෙවල් බැඳෙන්නේ, පාසි බැඳෙන්නේ, ෂීට් එකේ පෙනුම කාලයක් තියාගන්න පුළුවන්. ඔයගේ ගොඩාක් වාසි දිනවා මේකෙන්. ඉතින් මේක ඇවිල්ලා දැන් ඔය සාමාන්‍ය ෂීට් වලට වඩා 3 ගුණයකින් මේකේ ඔය වතුර රැඳෙන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කල්පවත්ම ගැන හිතන්න දෙයක් නැහෙනි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන ෂීට් එක ගැනයි කිව්වේ රයිනෝ ප්‍රීමියර් එක ගැන. ඉතින් ඔයා අලුතෙන් ගයක් හදන්න ඉන්නවා නම්, අලුත් වැඩියා කරන්න ඉන්නවා නම්, වහලේ වෙනස් කරන්න ඉන්නවා නම් ඔන්න මතක තියාගන්න රයිනෝ මේ ප්‍රීමියර් ෂීට් එකම දාන්න. 1396ට කෝල් කරලා ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා. මහජන සම්පත ගැන මතක් කරනවා. අද දවස විශේෂයි. මහජන සම්පත ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයට අද දවස විශේෂයි. මොකද මම එහෙම කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙන දශක 6ක් පුරා ඔයාගේ කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් මේ හීන හැබෑ කරපු ජාතික ලොතරැයි මණ්ඩලය නේද? ඔය දන්නෝ අරමුදල් ගණනාවකට දායකත්වය දෙනවා. ඔයා වියදම් කරන රුපියල් 40න් ඒගොල්ලෝ වැඩ ගොඩක් කරනවා. රටේ සංවර්ධන කාර්යයන් සඳහා මාගු දායකත්වයක් දෙනවා. රජේකාබද්ධ අරමුදල, කෘෂිකාර්මික අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා ඇතුළු අරමුදල් ගණනාවකට ඒ මුදල් වෙන් කළා තියෙනවා. ඉතින් මේ දවස්වල තව වැඩක් කරනවා. ඒක ඇවිල්ලා ප්‍රජා සත්කාරක වැඩසටහනක් විදියට ඩෙංගු මර්ධනය සඳහා ඒගොල්ලෝ සෑහෙන සපෝට් එකක් දෙනවා. ඉතින් ක්‍රමවත් විදියට වැහි වතුර බැහැර කරන්න, අවශ්‍ය කරන වටපිටාව හදන්න, දැන් කැලිකසල ක්‍රමවත් ඉවත් කරන්න, ඒකට ඕන කරන උපකරණ විශේෂයෙන්ම ඒ අර කට්ටල තියෙනවනේ, අන්න ඒවට නොදිරන දිරන ද්‍රව්‍ය වෙන් කළා, ඒවා වෙන් කරන්නේ අවශ්‍ය කරන දේවල් දෙන්න. ඉතින් මේ කියන කාරණාව ඒගොල්ලෝ මාතර මහනගර සභාව, ඒ වගේම බද්දේගම ප්‍රාදේශීය සභාවත් එක්ක එකතු කළා. ඉතින් අද දවසෙත් අද උදේ 10ට කෑගල්ල නගරසභා පරිශ්‍රයේදී මේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් කෑගල්ල නගරාධිපතිතුමා, ඒ වගේම නාගරික කොමසාරිස් ඇතුළු ඡාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ නිලධාරිනුත් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා කියලා මතක් කරනවා. රට පුරා වාසනාව බෙදෙන, හිත පුරා තෑගි දෙන ලොතරැයි මහගෙදර ඡාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ මතක් කිරීම කරන්න කිව්වේ. ඉතින් 8:48 තව සින්දුවක් අහලෙමුද? ඔගලන්ට සින්දු කියන්න පුළුවන්නේ, ලස්සන සින්දු කියන්න පුළුවන් අය ඉන්නවනේ මම වහගේ. ඔගලන්ට පුළුවන් නේද අපේ මේ ලක්කන ස්ටාර් එකට දාන්න සින්දු කෑල්ලක් කොටසක් කියලා? කෑල්ලක් කොහොමද තයිනේ, සින්දු කොටසක්, සින්දුවක පොඩි කොටසක් ලස්සනට කියලා අපිට වට්ස්ඇප් කරන්න තියෙන. පොඩක් ට්‍රයි කළා අපි මේ ඔය නිතරම ඔය ගැන අපේ ඔය පූර්ව ප්‍රචාරක පටහරහා කියනවා. පොඩි උත්සාහයක් දැල්ලා බලන්න. ගෙදරට වෙලා ඔය බාත්රූම් එකේ කාමරේට වෙලා වාහන යන ගමන් ඔය එහෙම සිං කරන හොඳ ගායකයෝ ඉන්නවා. දිගටම ලක්කන අහගෙන ඉන්න කොහොමද ඒ වට්ස්ඇප් කරලා ඒ හඬ කොටස එවන්නේ කියලා හරියටම දැනගන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: පයංකල පොලිස් අසමේ කඩුකුරුඳ ප්‍රදේශයේ සිදුවූ යානතරකින් කාන්තාවක් සහ ළමයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවුණේ බේරුවල සිට කළුතර දෙසට ධාවනය වූ තීරෝදරත්යක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මගී ප්‍රවාහන බස් අතේක ගැටීමෙන් මේකුස් තිබෙන්නේ තීරෝදරත්යේ ගමන් කළ දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ. එහිරියදුරු සහ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා කළුතර නාගුඩු රෝහලට ඇතුළත් කර තිබෙනවා. හෙරුයින් කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය වැටලීම සිදු කළේ මට්ටකුලිය ෆර්ගුසන් පාර ප්‍රදේශයේදී. මද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකෙන් රුපියල් 50,000ක මුදලක් සහ දොරකඩන දෙකක්ද හමු වී තිබෙනවා. දෝහායි පැවති අමරිකා ඉරාන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කටාර බලධාරීන් සඳහන් කළා. ජුනි මාස 17 වනදා අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එම සාකච්ඡා ආරම්භ වුණා. එම ගිවිසුමෙන් මතුවන කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සන්නිවේදන මාධ්‍යයක් ස්ථාපිත කරන බවයි ඉරාන වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය 10ට බලාපොරොත්තු වන්න.
3: විසිහතර පෑම සීරුවෙන් ලකන.

හොඳටම තරහා ගියාම තමන්ගේ සහෝදරියට වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ ඔෆිස් එකේ ඉන්න එහා පැත්තේ වැඩ කරන ගෑනු ළමයට වෙන්න පුළුවන්. හොඳටම තරහා ගිය කෙනෙක් මෙන්න මෙහෙම බැන බයිනවා අහලා තියෙනවද? එල්ල දෙන එහෙම බයිනවනේ. يعني ඒක කිව යුතු නෑ, නරකයි, හරි නෑ, ඒ ඔක්කොම හරි. හැබැයි අපිට තරහම ගියාම අපි බයින විදිය ඕකනේ. ගෙදර අක්කයි මල්ලි රණ්ඩු වෙනවා. මල්ලි එකපාරට ගිය තමසමා ඉල්ල දෙනනේ. එහෙම කියලා බයින්න පුළුවන්. මේක වැරදි. ආයි කියනවා මේ වගේ වචන භාවිත කරලා මිනිස්සුන්ට බයින එක හොඳ නෑ. පාරේ යනකොට අර හිම්මෙන් ඒ වාහනයක් දැම්ම අපි කියන්නේ බෝරුවා කියලා. ඒක හොඳ නෑ. ඒ වුණාට අපිට කියවෙනවා මම කියන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ මම අපි ඔක්කොම කරන එක මම මේ කියන්නේ. ඒක කරන්න කියනෝ නෙමෙයි. ඒක කරන් කෙරෙනවා අපේ. ඉතින් ඒකයි මේ කතාවයි මං හිතනවා මට හිතනවා සමානයි කියලා. ඔය එළදෙන කියන සතා එයා සාමාන්‍යයෙන් කිසිම දෙයක් එහෙම කල්පනා කරන කෙනෙක්. කිසිම දෙයක් එයා කරන ඒවා කල්පනා කරලා කරන ඒවා නෙවෙයිලු. ඒ කියන්නේ කරන්න කලින් හිතන ඒවා නෙවෙයිලු. ඒ වෙලෙට කරන දේවල්. මේ සත්තු සම්බන්ධ පරිශ්‍රණ කරන කණ්ඩායම් කියන්නේ දැන් අර අපි කියපු අර මෝරයා කතාවේ එළදෙනගේ සහ මෝරාගේ කතාව මීට කලින් මම මේ පැයදී පොඩ්ඩක් මතක් කරේ. ආ ඒ කතාවේ මේ ඉතුරු කැලේ මේ කියන්නේ. එළදෙනුන්ගේ මනෝභාවය ගැන කරු පරිශ්‍රණකින් හොයාගෙන තියෙනවා. එයා හැම වෙලෙම හිතනවලු පැටවුන් ආරක්ෂා කරන්න. අන්න ඒ කියන කාරණාවේදී එයා ගොඩාක් වෙලාවට ප්‍රහාර එල්ල කරන්න තියෙන, එහෙම නැත්නම් එයා කුලප්පු වෙන්න තියෙන අවස්ථා වැඩි. එයා හරි ඉක්මනට බය වෙන සතෙක්. එයා හරි ආක්‍රමණශීලී විදියට හැසිරෙනවා. ඒගොල්ලෝ කල්පනා කරන්නේ කෙලින්ම පහර දෙන එක තමයි කරන්නේ. දැන් තේරෙනව නේද? දැන් වාට තේරුම් ගන්න පුළුවන් හොඳටම. හරියට හරි. ඔව්. එහෙම තමයි. දැන් අපේ ඔළුවේ හදලා තියෙනවා වැරදි මතයක්. මෝරික්. මෝරික් තමයි, මෝරා තමයි ඉන්න නරකම සතා. නරකම සතා මෝරා නෙමෙයි එළදෙන. හරි. මෝරික් අපිට පහර දෙන්නේ එයාට ඇවිල්ලා ඔය වැරදි විදිහේ මැසේජ් එකක් ගියොත් එයාට ප්‍රශ්නයක් වෙයි වගේ එකක් නේ. එයා හැමතිස්සෙම එයාගේ මේ හඳුනා ගැනීම වැරදි. හැබැයි එළදෙනෙක් පහර දෙන්නේ එයා එකපාරට ඔළුවට එනවා, දැන් ගහන්න ඕනේ, දැන් අයින්න ඕනේ, දැන් කකුල් වලින් පහර දෙන්න ඕනේ කියලා පහර දෙනවා. එළවගෙන ඇවිල්ලා කකුල් වලින් ගහනවා නම් ඒක හරි අඩුයි. මං කියන්නේ අනිනෝ. ඉතින් අපි රැවටිලා ඉන්නේ. මෝරා තමන්ගේ බියකරු පෙනුමෙන් අපිව දැනුවත් කරනවා. හැබැයි එළදෙන අවුරුදු 100 ගාණක් මං හරි අහිංසක සතෙක් කියලා බොරුවක් සමාජගත කරලා තියෙනවා කියලා මේ පරිශකය කියන. ඒ නිසා කවදාවත් එළදෙනෙක්ගෙන් බේරිලා දුවන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. හරියට හරි හොඳ එළදෙනක් ගත්තොත්. ඒ නිසා මේ මම ඔය කිව්වේ අර මං කියපු කතාව. එළදෙනක් කියලා කියන්නේ කිලෝ 500කට වඩා බර සතෙක්. වේගයක් තියෙනවා. එකපාරට වේගයෙන් දුවගෙන එල්ලෝ ආව හප්පලා දැම්මොත් ආව පෑගුවොත් ඒකේ ප්‍රතිඵලේ මාරාන්තිකයි. හරි. ඒ නිසා තමයි වසරකට 20ක් විතර මැරෙනවා එළදෙන ප්‍රහාරයට පත් වෙලා. මෝරු ගහලා මෝරු ප්‍රහාරෙල්ල කළා මේ පස් දෙනයි මැරෙන්නේ කියලා මේ සාමාන්‍ය දත්තයන් ඇසුරින් කිව්වේ. ඒ නිසා ලෝකේ භයානක සතෙක් කවුද? කවුද? එළදෙන. එළදෙන. රයිට්. අපි අලුත් අයකට ඇවිල්ලා ඉන්නේ මේ පැයට එනකොට පොඩ්ඩක් මතක් කරන්න හිතුණා මට. ස්ටේට් ටයර් එක ගැන. දැන් ඔයා දන්නවා මේ එක්ස්ට්‍රා මයිල්. එහෙම නැත්නම් අපි කියන්නේ ටිකක් වැඩිපුර දහවණිය සඳහා අපි හැමතිස්සෙම හිතනවානේ වාහනයට නේද ටයර් එකක් දැම්මත් කිලෝමීටර් කීයක් දුවන්න පුළුවන්ද? වැඩිපුර දුවන්න පුළුවන් නම් ඉතින් අපිට යන මේ වියදම අඩුයිනේ නේ. ඒ නිසා කිලෝමීටර්ස් ගන්න වැඩිපුර ටයර් එකක් තමයි අපි ගොඩක් වෙලා ට්‍රයි කරන්නේ. ඉතින් බයික් එකක්, ස්කූටර් එකක් මේ අපේ පහසුම ගමනාගමන වාහනේ, අපිට ගමනක් යන්න තියෙන පහසුම ක්‍රමය. ඉතින් ඔයාලගේ මේ නොනවතින මේ හසල් කරන ලයිෆ් එකට කවදාවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක නවත්තන්න. උපරිම 6 මයිලේජ් එකක් දෙන සුපිරිම ටයර් එක තමයි සීට් ග්‍රිප් X5 කියන ටයර් එක. මේකේ මොනවද තියෙන විශේෂත්වයන්? එක්ස්ට්‍රා මයිලේජ් එක ගැන මම කිව්වනේ. මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ඔය ට්‍රේඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙයි කියලා බයක් නැතුව ඔයාගේ හීන පස්සේ දිගු ගමනක් යන්න පුළුවන් කියලා එයයි කියනවා. ඒ වගේම ලිස්සන්නේ නැහැ, සුපිරි ග්‍රිප් එකක් තියෙනවා. ඉතින් ඔය bigger center block area එක නිසා කෙලින්ම යන ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකේදී පාර හොඳින් ග්‍රහණය කරගන්නවා. ඉතින් එතකොට අර ස්ටැබිලිටි එක හොඳටම හැදෙනවා. හරි. ඊට පස්සේ වැස්සට නොසැලෙන ආරක්ෂාවක් වාට දෙනවා. මේ ඉහළම තාක්ෂණය පාවිච්චි කරන නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කළා. ඔයාට ලිස්සන් නැතුව
හොඳ උපරිම ග්‍රිප් එකක් සහිතව ධාවනයකට අවස්ථාව ඉඩ සලස්සනවා. භයානක වංගුවලදීත් උපරිම පාලනය. මට මතක අපි පොඩි කාලේ ඔය CT100 වගේ බයික් වල ගිහලා වංගු ගන්නකොට මෙහෙන් ගන්නකොට එහා පැත්තේ කැලේ සමහර විට තාප්පවල. මොකද ටයර් එක හරියට නැත්නම් ටයර් එකේ නේද කට්ට කියලා කියන්නේ. ටයර් එකේ කට්ට හරියට නැත්නම් ඒ වගේ වෙලාවට ලිස්සල යනවා. ඉතින් මේක ලිස්සන් නැතුව මේ බයික් එක හරවන්න පුළුවන් කමක් තියෙනවා. මේකෙදි ඔය කෝනරින් සහ ලර්නින් කියන එක හරියට මේගොල්ලෝ මේ තාක්ෂණේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් කැපී පෙනෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ස්ටයිලිෂ් පෙනුමක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේක ඔය 90i 10 ඊට පස්සේ 90i 17 ඊට පස්සේ ඔයාගේ ටයර් සයිස් එක තියෙනවා. ඔයාගේ ටයර් සයිස් එක ඕන ඕන විදිහට ගන්න. ඔයාගේ ළඟම තියෙන සීට අලෙවි නියෝජිතයා ළඟට යන්න. ඉතින් ඔයාගේ සීන සැබෑ කරගන්න යන ගමනේදී නේද ඒක පරිස්සමට ආරක්ෂා සහිතව ඉස්සරහට යන්න ඔයාට අවශ්‍ය කරන නේද අර අනතුරක් නොවෙයි කියලා හිතන වේගෙන් ඉස්සරහට යන්න සීට් ග්‍රිප් X5 එහෙම නැත්නම් සූම් X5 කියලා ටයර්ස් දෙකක් තියෙනවා. මේ දෙකෙන් ඕන එකක් දාගන්න පුළුවන් කමක් තියෙනවා. The road is yours කියලා කියන්නේ හා මේ සීට් ටයර් එක මතක් කරනවා The road is yours. හැබැයි පරිස්සමින්. හරි 9:14 අපි එහෙනම් තව සින්දුවක් අහමු.

0: ලොතරැයිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Green Life Plantation Private Limited. I'm good.

0: දෝර ගගේ තල නහි නහදම වි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම
1: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

0: උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: නවයයි විනාඩි 22යි වෙලාව. සල්ලි ටිකක් අතට එනකොට අර මං කිව්වාගේ අර නියම් නියම් පොඩක් නියම් පිස්සුවෙන් වගේ හැසිරෙනවා වගේ සමහර අයට මුලාමතක වෙනවා. එහෙමත් තියනවා නේද? අවේ එතකොට තමයි අර කියන්නේ. ඔව් ඊට වැඩි අපි නෑ දන්නේ. එහෙම කියලා කියන්න වෙනවා අනිත් පැත්තට. දැන් ඊශ්‍රායලෙ ඇමරිකන් මූල ආධාර ඊශ්‍රායලෙට එපා කියලා නෙතන්‍යාහු මහත්තයා කියලා තියෙනවා. ඊශ්‍රායලයේ ආර්ථික ශක්තිමත් නිසා තවදුරටත් අමරිකාව මත යැපීමට අවශ්‍ය නොවන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා කියනවා. දැන් බලන්න මෙතුමා මේ කතාව කියන්නේ මෙන්න මෙහෙම. මං කැමති ඊශ්‍රායලයේ අමරිකාවෙන් ලබා ගන්න මූල්‍යාධාර නවත්තන්න. අපි කාගෙවත් යැපෙන්න අවශ්‍ය නැහැ. අපි අමරිකාවේ මූල්‍යාධාරවල යැපෙන නිසා ඇමරිකාවේ ගැතියකු විදිහට බොහෝ දෙනා හිතනවා. අපි එහෙම වෙන්න ඕන රටක් නෙවෙයි කියලා තමයි නෙතන්‍යාහු කියන්නේ. දැන් මේ කතාවෙන් එළියට එමුකෝ. ඔයා වුණත් හිතන්න වා කාගේ හරි කාගෙන් හරි යැපෙනවා කියලා කියන්නේ එයා කියන විදිහට එයාගේ පදේට අපි නටන්න එපා. නේ? ඉතින් අර තමන්ට අර අපි කියන්නේ නේද? ස්වාධීනව හිතන පතන ඒ පරිසරය සම්පූර්ණයෙන් නැති වෙනවා. මොකද එයානම් සල්ලි පම්ප් කරන්නේ අපි යාගේ එයා කියන විදිහට නටන රූකඩයක්. මේක ටිකක් අපේ පොඩි දරුවෝ හැමනම් මේක වැරදි විදිහට ගන්න එපා. අම්මයි තාත්තයි වාට වියදම් කරන්නේ මේක එක්ක හැම චැලෙන්ජ් කරන්න යන්න එපා. ගෙදරින් හම්බෙන කනබොන ටිකක් නැති වෙයි. එහෙම නෙමෙයි. ඔය සමහර තැන්වල අපිට මූල්‍යමය වශයෙන් ස්වාධීනත්වයක් නැති වුණාම අපිට අරගොල්ලෝ මේගොල්ලෝ කියන විදිහට නටන්න වෙනවා. සමහරලාට හෘද සාක්ෂියට එකඟ නොවන සමහර දේවල් කරන්න වෙනවා නේ. ඔයා හිතන්න ඔයා රැකියාව කරන තැන ඔයාට සුවපහසු මනසක් නැහැ, වටපිටාවක් නැහැ. ඒත් ඔයාට සැලරි එක ගැන හිතලා ඉන්න වෙනවා. මොකද ඔයා හම්බ කරන්නේ මෙතනින් විතරයි. ඔයාට වෙන තැනක් නැහැ. එතකොට ඉතින් තමයි. එහෙමයි කියලා ආයතනේ එක ගැටුම් ඇති කරගන්න කියන එක නෙමෙයි. නමුත් මූල්‍යමය වශයෙන් ඔයා ස්වාධීන වෙන්න ඕනේ, නිදහසක් තියෙන්න ඕනේ. නේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියලා කියන්නේ ඒක තියෙන්න නම් ඔයා ඕනම වෙලාවක ඔය කරන ජොබ් එක අතහැරලා ගෙදර ගියත් ඔයාට කන්න බොන්න වාගේ අයව ජීවත් කරවන්න වටපිටාවක් තියෙන්න ඕනි. අර කාගේ හරි මත යැපෙනවා කියන එක තවදුරටත් නොකළ යුතුයි. පුද්ගලිකව තමන්ට මේක පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. මේ කතාවත් එක්ක අපි හැමෝම එකඟයි. ඔයා එකඟයි, මම එකඟයි. හැබැයි එකඟයි වුණාට අපි මොනවද කරන්න කියලා දන්නේ නැහැ. ඔයාට ව්‍යවසායක මානසිකත්වයක් තියෙනවා නම් මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් එක කියන්නේ අන්න ඒගොල්ලෝ කියන එන්න ආගමේ ව්‍යවසායක මානසිකත්වය තව පෝෂණය කරලා පොහොසත් කරලා ඔයාව හොඳ ව්‍යවසායකයෙක් කරලා හොඳ ව්‍යාපාරිකයෙක් කරලා ඔයාට තව රැකියා අවස්ථා ටිකක් දීලා ඔයා බොස් කෙනෙක් කරනවා. එතකොට ඔයා කවුරුත් කියන විදිහට නෙමෙයි, ඔයා හිතන පතන විදිහට වාගේ බිස්නස් එක කරගෙන යන්නේ. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් 0117 679 579 කෝල් එකක් දෙන්න. ඒගොල්ලොත් එක්ක ව්‍යාපාරික අවස්ථා ගණනාවක් ජනනය කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම කරපු ගොඩක් අය ඉන්නවා. ඒ ඩෝම මැෂින් එක ලංකාවට ගෙනාවු දවසේ ඉඳලා අද වෙනකන් කොච්චර ස්වයංක්‍රීය වීකටීමේ මැදස්ථාන ආරම්භ කළා තියෙනවාද? එතනින් පස්සේ කලර්ස් ඕටර් එක දාලා ව්‍යාපාරික ස්ථාන කොච්චර කරනවද? පොල් තෙල් හිඳිනවද කොච්චර ගෙවල් වල තම තමන් නේද? ස්වැන් මොනවද ඒවට කියන්නේ? ස්වැන් රැකියා විදියට. ඉතින් ඒ හැමදේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක්ක. මහජන සම්පත කියලා කියන්නේ හැමතිස්සෙම අපිව දිනවන, අපිව ජයග්‍රහණයට අරගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනේ ටිකට් එක. ඉතින් අද දවසෙත් ඩෙංගු මැඩලීම වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාන්විතයක් දියත් කරනවා. කෑගල්ල නගර සභාව කේන්ද්‍ර කරගෙන ඉතින් නගරාධිපතිතුමා ඇතුළු නේද කොමසාරිස්තුමා, ඒ වගේම ලොතරැයි මණ්ඩලයේ පැත්තේ නිලධාරීන් මේ හැමෝම සම්බන්ධ වෙනවා. අර කියන රටේ සංවර්ධනයට විවිධ තැන්වලදී ඒගොල්ලෝ දායකත්වය දෙනවා, වගේම අපේ රුපියල් 40 වියදම් කරලා තව තවත් අරමුදල් රසක් තර කරනවා, වගේම මේ වගේ ජාතිකමය වශයෙන් වැදගත් වෙන අවස්ථාවලත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉස්සරහින් ඉන්නවා කියලායි මම මේ මතක් කරන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් රුපියල් 40ක් වියදම් කරන්නේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වීමේ හීනයත් එක්ක. හැබැයි ඒ අය තව රටේ සංවර්ධනයට හිමුදල් යොදවනවා කියන එක මතක් කරනවා. දැන් මාතරින් පටන් ගත්තා, ඊට පස්සේ වද්දගම නගර සභාවල මේ කටයුත්ත කරා. නගර සභා, මහනගර සභා එකතු කරගෙන ඩෙංගු ව්‍යාප්තිය මැඩලන්න අවශ්‍ය කරන විශේෂම උපකරණ ලබා දීම කියන කාරණාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය මේ කටයුත්තේ ප්‍රමුඛ කාර්යයක් කරනවා කියලයි මතක් කරන්න තියෙන්නේ. විජය නිෂ්පාදන කැමරස කරනවා වගේම ඔයාලට මතක් කරනවා විජය නිවසින් එන කුරක්කන් පිටි ගැන. ඔයාට හැලප ටිකක් ගෙදර හදාගන්න ඕනේ නම් නේද? ගෙදර හදපුව හැලප එක තියෙන රසය ওই කඩෙන් ගන්න හැලපේ වගේ නෙමෙයිනේ. ඇත්තටම මේවා කන්න පුළුවන් ද ඔය කඩවලවල තියෙන ඒවාට පාම් පිටි කරවම් කරලා. ආ, වියදම් කරන ගාණත් අපරාදේ නේ. ඒගොල්ලෝ අපි සමාන වෙන්නේ සමහරට කැන්ද කොලෙන් විතරයි. වෙන විදියකින් සමාන කරන්න බෑ. ගෙදර හදන හැලප එකක තියෙන නියම කුරක්කන් රසය ගන්නවට විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. RDB බැංකු

පාවිච්චි කරනවා නම් ඔය මූණේ තියෙන ලප කැලල් පොඩි කුරුලෑ ගතිය නේද? තෙල් කෑමක් කන්න බෑ, කුරුලෑවක් එනවා. ඊට පස්සේ ඒක එතන කැඩිලා කැලලක් වගේ හිටිනවා. ඔය කියන දේවල් එක්ක සමට ඉතාම ලස්සන පහපත් වෙනුවක් ගන්න ක්‍රිමිරාජ නිවසින් එන කුරුලෑ සුවය පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ඒකම තවත් නිෂ්පාදන ගොඩක් තියෙනවා. එතනින් ගත්තොත් දැන් තවමනාද කරල්සා ගුලි තමයි මේ ජනප්‍රියම එක. ඒක විතරක් නෙමෙයි, එතනින් එහාට වැල්මි පැණිය කැසට වගේ එකට, ඊට පස්සේ හන්දි තෛල ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. වැඩි හිටියෝ කියලා නෑ අපිට උනත් එහෙමයි. දැන් මේ පුටුවේ පැය 3ක් වාඩිලා ඉඳලා මම නැගිටලා යනකොට මට කොන්දේ අමාරු. ඉතින් මට ඒකට විසඳුමක් විදියට උනත් ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. වසර 77ක විශ්වාසය කියන්නේ ලේසි පාසු එකක් නෙවෙයි. ඒ ප්‍රොඩක්ට් එකේ නේද තියෙන ක්වොලිටි එක අනුව තමයි මේ තරම් දුර ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරගෙන තියෙන්නේ. 9:27

0: ගණයට වුණා මට මතක විදියට 34යිනේ 34 කියන්නේ 35යි කොන්දොස්තර මාතේ රුපියල අර තාත්තගේ ආදරේ වගේ හින්දා එකට නේද ඒක දෙන්නේ නැහැ ඉතින් ඒක කොන්දොස්තර මාත්‍යාගේ ආදරේට ඒ රුපියල අපි වෙන් කරන්න බෑ 35යි හරි බස්සොල මේ ඔය බස්සොල නගින වෙළඳ මහත්තුරු අපි කියන්නේ වතුර බෝතලයක් විකුණන කූල්ලයක් නේ අන්න ඒ වගේ රයිට් ඒ වගේ විකුණන අය රට කජු එකක් එහෙම ඉන්නවනේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ඒ විකුණුම් ක්‍රමවේද කොහමද පැටර්න් එක කොහමද හරි ආකර්ෂණීයයි නේ ගන්න හිතනවා නේද වඩේ එකක් විකුණන කෙනා ඒක වඩේ එක විකුණන විදිය ගේන විදිය ඊට පස්සේ ඔය පොඩි පොඩි ඔය පොඩි පොඩි අර පොඩි දරුවන්ගේ අයිටම්ස් එහෙම විකුණනයි සෙල්ලම් බඩු කොහොමද ගන්නම හිතනවනේ පොඩි එකෙක් නැති වුණත් ඒකක් අරන් ගින් අපි ගෙදර තියාගන්නවා සමහරවල්ලා හරි ලස්සන ක්‍රමවේදයන් පාවිච්චි කරනවා ඉතින් මාකටිං වල නේද අපි අපිට දැන් ප්‍රාථමික අවධිය වගේ පෙවුණත් ඒගොල්ලෝ හොඳ සේල් එකක් කරනවා සාමාන්‍යයෙන් ඔය කඩෙන් ගන්න එහෙම නැත්නම් බුක් ෂොප් එකෙන් ගන්න පොතේ කොහොමද ඒගොල්ලෝ විකුණන විදිය රුපියල් 200ක් විතර අඩු කරලා ගන්නවනේ අපි නේ ඔය අතර එනවා මේ ලොතරැයි විකුණන අය ඇවිල්ලා වාසනාව අපේ ඇඟියේ ගහනවා ඒත් අපි අහක බලාගෙන ඉන්නවා ජනෙලෙන් එළිය බලාගෙන ඉන්නවා එපා කියලා ඉන්නවා මේ කෝටි ගණන් ලක්ෂ ගණන් අපි මේ ප්‍රතික්ෂේප කරන්නේ ඒ අතරේ ආයි අපි හිත හිත යනවා මං වාහනයක් ගන්නේ කොහොමද කාර් එකක් ගන්නේ කොහොමද අයියෝ ගේ හදන්නේ කොහොමද මේ තියෙන ණය තුරුස්ටික ගෙවලා අනේ ওই රුපියල් මේ පැත්ත බල්ලා රුපියල් 40ක් වියදම් කරලා ලොතරැයියක් ගත්තා බැරි වෙලා හරි යදුනා කාට කියන්නද මේ ඔයා ආයි ওই බස් එක යන්නේ නැහැ ඔයා යන්නේ වාහනයක ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඒ තරම් මැජික් එකක් කරන්න ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දවසේ දිනුම් ඇද්ද ලොතරැයි ප්‍රතිඵල ගණනාවක් තියෙනවා බලමු මහජන සම්පත 100 අක්ෂරයත් එක්ක අංක 4 අංක 4 අංක 4 අංක 4 අංක 2 සහ අංක 7. ඒ වගේම තමයි ගොවිසත ගත්තනම් I අක්ෂරයත් එක්ක අංක 13 අංක 16 අංක 21 සහ අංක 72. මෙගා පවර් ගත්තනම් T අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 1, ජයග්‍රහය අංක 12 අංක 48 අංක 51 සහ අංක 76. ධන නිධානයේ ඉසේ දක්ෂරයත් එක්ක අංක 23 අංක 45 අංක 56 සහ අංක 57. හඳහන ලොතරැයි ගත්තනම් මීන ලග්නයේ සහිතව අංක 27 අංක 45 අංක 50 සහ අංක 54. අද සම්පත ලොතරැයියේ ජයග්‍රහය ප්‍රතිපලෙ මෙන්න මෙහෙමයි අංක 2 අංක 7 අංක 7 අංක 2 අංක 7 අංක 4 අංක 7 අංක 2 සහ අංක 7 C අක්ෂරය තියෙන්න ඕනේ වාගේ ටිකට් එකේ NLB ජය ගත්තනම් T අකුරත් එක්ක ජයග්‍රහයි අංක අංක 6 අංක 3 අංක 6 සහ අංක 7 ඒ වගේම සුබ දවසක් ලොතරැයි අවසාන වශයෙන් අපි බලන්නේ කටක ලග්නය ජයග්‍රහයි අංක 25 අංක 37 අංක 39 සහ ඔව් අංක 39 විතරයි අංක 3යිනේ හරි ඉතින් ඔය ටික තියෙනවා නම් ඔයා මේ වෙනකොට සුපිරි ජයග්‍රහකෙක් කියලා ඇති අංක කීපයක් ගලපලා නම් ඒත් ලක්ෂපති කෝටිපති ජාතික ලොතරැයි මණ්ඩලයෙන් විතරයි මේ අවස්ථාව දෙන්නේ 9 විනාඩි 34යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: 9:39.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නවයයි විනාඩි 42යි වෙලාව. අපි තව විනාඩි 20යි ඉන්නේ. ඉන්න කල ඉන්න වෙලාවේ මම පොඩ්ඩක් නෑ සෝෂල් මීඩියා මම මෙතන ඉන්න ගමන් උනා සෝෂල් මීඩියා එකට යනවා. අපි සාමාන්‍ය Facebook යනවා නෑනේ. අපි කවුද Facebook එකේ පැත්තට යන්නේ නැත්තේ නේ. දැන් අද දවස් අපි මෙහෙම ඉන්නකොට ඒ කාලේ දැන් අපි හිතමු මේ කවුද ඒ කාලේ රජ කාලේ Facebook තිබ්බනම් මේ සෑහෙන වැඩක් ගන්න තිබුණා නේ. මම දැක්ක මේ ළඟදී හැම පෝස්ට් එකක් රජ කාලේ Facebook තිබ්බනම් ඉස්සර රජ කාලේ රජෝරු FB හිටියන දාන පෝස්ට් මොනවද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ලස්සන කමෙන්ට් තිබුණා. මම මේ ඒ කතාවෙන් එන්නම් වෙන කතාවට. සාමාන්‍යයෙන් ඒගොල්ලන් දාන්න තිබුණා මේ වගේ අද රාජසභාවට එන්නේ නැති අයට excuse letter එක inbox කරන්න. එහෙම නැත්නම් රජ වෙච්චම දවසේ අද සිංහාසනයට පත් වුණා. හේටර්ස්ලාට කියන්න තියෙන එකම දෙයයි. රාජ්‍ය මගේ. ආ එතකොට මේ ඔයගේ ගොඩක් කියව තිනවා රිලේෂන්ෂිප් ස්ටේටස් එහෙම තවත් එක් බිසවක් අන්තපුරේට එකතු වුණා. ඊට පස්සේ අන්තපුරේ ලස්සන ෆොටෝ එකක් ගහලා දාලා විසවගේ සමහරට ABC කියලා දාලා ඒනම් ලයික් කරන්න B නම් හාට් රියක් එකක් දාන්න හහහ එකක් දාන්න ඒ වගේ එහෙම පුළුවන් නේ. ඉතින් ඔය වගේ එක එක මේ කමෙන්ට්ස් තිබුණා මේ සෙක්ෂන් එකේ. ඒ අතරේ හරි ලස්සන ඒවා තිබුණා මේ නන්දි මිත්‍ර ඒ කාලේ රජ කාලේ තිබුණා නන්දි මිත්‍රගේ පෝස්ට් එකක්. එලාරිවරයි. දන්නවනේ දශමායෝධය වැඩේට බැස්සම. ඒ වගේ පොඩි වීඩියෝ ටයිප් ඒවා. එව නැත්තම් තව ඒවා තිබුණා. ඉංග්‍රීසීන්ට පක්ෂ අය අන්ෆ්‍රෙන්ඩ් වෙයලා. මීට රාජසිංහ රජුරු. මීට රාජසිංහ. ඊට පස්සේ අනුරාධපුරේ වැවක් හැදුවා. ඒ කාලේ කමෙන්ට්ස් වලින් කියන්නේ ඊළඟට මොන ගමටද ප්‍රොජෙක්ට් එකක් ඕනේ. වැවක් ඕනේ. ගැටින් කමෙන්ට් කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේ. එතකොට තන ලස්සන ගමෙන් තිබුණා හරි. ඉතින් තව එකක් තිබ්බා. මේ දුටු ගැමුන්නම් හાર્ට් රියැක්ෂන් එකක් දාන්න, එලාරණම් හා එකක් දාන්න. ඉතින් ඔය වගේ මේ මම මේ කිව්වේ සෝෂල් මීඩියා කියන්නේ කොච්චර අපිට නේ ඉෆෙක්ට් එකක් කරලා තියෙනවද දැන් බලන්න. මේ පොඩි දරුවෝ විතරක් නෙමෙයිනේ දැන් පහුගිය කාලවල සමාජ ජාලා තහනම් කරා රටවල් ගණනාවක පොඩි දරුවන්ට. හැබැයි ඔයා මම තාම Facebook එකේ උදේ හවස ඔෆිස් යන ගමන් බස් එකේ යන ගමන් වාහනේ සමහර විට නවත්තලා වයිෆ් සමහර විට කැම ටිකක් ගන්න කඩේට ගියාම උනේ උදේ කැම එක මොන හරි ගන්න ඔයා ඒත් ෆෝන් එක ඔබන ෆෝන් එකේ උඩට යනවා පහළට යනවා අවසර ගෙදර ගියාමත් එහෙමයි. ඉතින් මේක මේ කොහොමද අපි මේකෙන් වැළකෙන්නේ? වැඩිහිටියන්ට වගේම දැන් මේ පොඩි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් සමාජ මාධ්‍ය අබ්බැහිය ප්‍රශ්න කරන්න ඕනේ කාලයක් මේක. ඔයා කොච්චර TikTok බලනවද? account එකක් නැහැ. ඔයා TikTok කරන්නේ නැහැ. හැබැයි account එකේ ඔයා ගිහිල්ලා නිකන් හදාගෙන මොකක් කරියක් බලාගෙන යන ලස්සන නම් ගිහිල්ලා ඉන්නවා, dance කරනවා, එක එක business තියෙනවා, t-shirt ටික උන්නවා, ලක්කඩත් එකක් දාලා තියෙනවා, ITN එකේ drama වල ලස්සන clip එකක් තියෙනවා. ඒවත් බලන හොඳ දෙයක් බැලුවර කරන්නේ නැහැ මං කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන්න ඕනේ හවස 6 සහ රාත්‍රී 10 කියන කාල සීමාව ඇතුලේ. පවුලේ ඔයාගේ ආදරණීයන්ට ඔයා දෙන කාලෙන් සෑහෙන ප්‍රතිශතයක් මේ වෙනුවෙන් වැය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේක දිග කතාවක්. මගේ වෙලාවත් එක්ක මට එච්චර ලොකු වෙලාවක් නෑ මේක කතා කරන්න. ඕනනම් දවස් දෙක තුනක් දාගෙන අපිට කතා කරන්න දේවල් තියෙනවා. මේ සම්බන්ධ විශේෂඥයෝ සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන් කතාවක්. ඒ කොහොමුණත් මගේ වෙලාව මේ ඉක්මනට ඉවර වෙන නිසා මම ඊළඟ මාතෘකාවට යන්නම්. ඉක්මනට මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කියන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඉතින් වඩ අපි හැමතිස්සෙම කියන රුපියල් 40ක් වියදම් කරනකොට ආ කෝටිපතියෙක් වෙනකොට ලක්ෂපතියෙක් වෙනකොට එතනින් එහාට තව තව ගොඩාක් දේවල් මේගොල්ලෝ කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40 වියදම් කරනවා. කොහෙටද මොනවටද මං කියන්නම්. රටේ සංවර්ධන කාර්ය සඳහා විශේෂයෙන්ම රජයේ කබදර මුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ඒ වගේම ශ්‍රම වාසන අරමුදල වගේ අරමුදල් ගණනාවක් වෙනුවෙන් දායකත්වයේ දීලා තිනවා ඔයාගේ රුපියල් 40. එතනින් එහාට ගිහිල්ලා NLB එක තවත් ජාතික කාර්යයක් මේ දවස්වල කරනවා. ඒ තමයි ඔයා දන්නවා ඩෙංගු මර්ධනය සඳහා මේ ජාතික ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කරන වෙලාවක්. ඉතින් එතෙන්දී දැන් බද්දේගම මාතරදී ඔය දැක්ක මේ කසල කලමලාකරණය කරන්න අවශ්‍ය කරන උපකරණ බෙදා දීම. දැන් අද දවසේ සිද්ධ වෙනවා කෑගල්ල මහනගර සභාව කේන්ද්‍ර කරගෙන. එතකොට නගරාධිපතිතුමා ඇතුළු ඉහළ නේද කොමසාරිස්තුමා නිලධාරීන් ඇවිල්ලා සේවකයෝ ඇවිල්ලා මේක ලස්සන වැඩක් නගර සභාවෙන් නගර සභාවට. මම උදේ කිව්වේ පළාත් පාලන ආයතන කොහොමද මේ වෙලාවේ සක්‍රිය වෙන්නේ? අන්නේ ඒගොල්ලෝ ඉක්මන් වෙන තරමට මේ ඩෙන්ගු කියන එක අපිට ඉවර කරන්න පුළුවන්. එහෙමයි කියලා වාගේ ගේ ඇතුලේ එහෙම නැත්නම් වත්ත ඇතුලේ තියෙන යෝගට් කෝප්පේ අයින් කරන නගර සභාවෙන් ඉන්න ඕනේ. ඒක අපේ වගේ කීමක් නේ. ඉතින් සාජාතික ලොතරැයි මණ්ඩලය ගැන මම මතක් කරේ. ඒ වගේම තව කතාවක් තියෙනවා කියන්න. ඒ තමයි ඔයා දන්නවා ආගේ ගෙදර ටිකක් අලුත් විදිහට හදන්න හිතාගෙන ඉන්නවනම් ඔය වහලේ කියන කාරණාව ගැන අපි එච්චර හිතන්නේ නැහැ නේ. වහලේට ඔය මොනෝ හරි උළු ටිකක් දැම්මා, ඉක්කු ෂීට් ටිකක් දැම්මා, යටින් වාක් හරි සීලිමක් ගැව්වා, එල්ලෙන සීලිමක්. එහෙම නෙමෙයි. ඔයාලට පුළුවන්කමක් තියෙනවා රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ ලංකාවේ වසර 60කට අධික පාරිභෝගික විශ්වාසයක් දිනාගත්ත රයිනෝ කියන නාමය. ඉතින් දැන් ප්‍රීමියර් එක රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ දැන් ඔයාගේ ඔය මේ ෂීට් එකට යටින් තියෙනවා ස්වභාවික මැටි ආලේපනයක්. ඒ නිසා ලස්සන පෙනුමක් ගේ ඇතුළට එනවා. ඉතින් සාමාන්‍යයෙන් ආයි සීලිමක් ගහන්න ඕනෙත් නැහැ මේ කියන ෂීට් එක දැම්මට පස්සේ. නවීන පෙනුමක් එනවා. ඒ වගේම තමයි උෂ්ණය අධික කාලේ, අපි කියන්නේ රස්න කාලෙට ගේ ඇතුළට එන නේද මේවයි කඩු වෙනවා. ඉතින් ඒකටත් මේක සෑහෙන සපෝට් එකක් දෙනවා. ඒ වගේම තමයි ජල විකර්ෂක ආලේපනය තියෙන නිසා ඉක්මනටම වතුර වැටුනම ෂීට් එකට වතුර ටික ඉක්මනට එතනින් ඉවත් වෙලා යනවා. ඒ නිසා ෂීට් එකට බර වැඩි වෙන්නේ නැහැ, දියසෙල් බැඳෙන්නේ නැහැ, පාසි බැඳෙන්නේ නැහැ, මේකේ පෙනුම කැත වෙන්නේ නැහැ. හරි කැතයිනේ නේද? දියසෙල් බැඳිලා වහලේ උඩ එතකොට ඈතින්නම් බලනකොට වගේ ගියේ ලස්සන ඔක්කොම හරි බිත්ති ඔක්කොම තියනවා ලස්සනට. හොඳ ඔක්කොම හරි වහලේ ගන්න දෙන්නේ. මේ කියන කාරණාව වෙනුත් වාගේ ගෙදර වහල මුදව ගන්න පුළුවන් කමක් තියෙනවා මේ කියන රයිනෝ ප්‍රීමියර් කියන ෂීට් එකට. ඉතින් දැන් මේකට ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඔයා අලුතෙන් ෂීට් දානවා නම් වහලේ වෙනස් කරන්න හිතන් ඉන්නවා නම් ඔයා කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට 1396 එම නැත්නම් ඒජන්ට් කෙනෙක් ළඟට යන්න කියලා මතක් කරනවා. 9:49 විජේ නිෂ්පාදන කැමරාස් කරන ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදකයා. එයා ගැනත් මම කියනවා ඔයාට දැන් දවල්ට යන ලෑස්ති වෙනවා. ඉතින් මොනවද ප්ලෑන් කරේ අද? පරිප්පු හදලා, මාළුවක් වගේ මොනහරි හදලා, පපඩමක් බදිමුද? පපඩමක් බදිනවා කියලා කියන්නේ පපඩමක් කෑම එකේ පැත්තකින් හරි තියනවා කියලා කියන්නේ නේ. කෑම එක ටිකක් ආසාවෙන් කන්න පොඩි සපෝට් එකක් දෙනවා. ඒ නිසා විජේ පපඩම් ස්වභාවික රසය විශේෂයෙන් මතක් කරනවා. අර පපඩමක තියෙන්න ඕනි ක්වලිටි එකක් තියනවානේ. අර තැන් තැන් වල ඔය පපඩම් වත්තේ මේ කොටුව පැත්තේ මේ හදලා මේ පැකට් කරලා අර අපි කියන්නේ ලූස් දෙන එහෙම එකක් නෙමෙයි මේක. ක්වලිටි පපඩම් එකක් ගන්නවා නම් ඔයා විජය කියන නමින් ගන්න. 9:49.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ඇස්සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියට් ද රෝඩි සුවර්ස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියාන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
6: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
7: ජූලි 2 වනදා කලුතලව මහාවිද්‍යාලය මඩකලපුව.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකයා සුරේකිමු මගතොට.
0: 9:52 වෙලාව අපේ ටේකයා වැඩසටහන අද දවසේ ක්‍රියාත්මක වෙන මඩකලපුවට යන්න සූදානම් වෙන්නේ ගීත් ඉෂේ රැවිල්ල ඉන්න තොරතුරු කියන සුබදේශන ගීත්.
9: අයිබෝන සංක සුබෝදේශන කපි අසංක සිවෝ විදිහට නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයට තමයි ටේකයා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 12 වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ආවේ. අපි අපිට මතක ඇති ඒ දවසේදී අසංක හිටි අම්පාර මහෝය අධ්‍යාපන කලාපේ. දැන් අද දවසේදී අපි අවිල්ල ඉන්නේ මඩකලපුව පටිරිප්පු අධ්‍යාපන කලාපයට අයත් කළුදාවල මහාවිද්‍යාලයට තමයි අපි හතවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ. දැන් මේ වන විට අසංක මේ දුවදරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් පැවැත්වෙන රථවාහන මූලස්ථානයේ මගින් සූදානම් කළ තිබෙන මාර්ග සංදර්ශනයයි පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරනුන් දැන් මඩකලපුව නගරයේ ගැත්‍රපසේ අපේ සහෝදර ජනතාව, දමිළ ජනතාව ජීවත් වන නගරයක්. ඉතින් නිරන්තරයෙන්ම රථවාහන අනතුරු සිදුවන නගරයක්. ඉතින් අපිත් එක්ක සඳහන් කළා මේ පොලිසිය මේ රථවාහන කොට්ටාස භාර නිලධාරීන් පවා සඳහන් කරේ මේ ප්‍රදේශය නිරන්තරයෙන්ම රථවාහන අනතුරු වලට ලක්වන ප්‍රදේශයක් කියලා. ඉතින් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් මෙදුවදරුවන් දැනුවත් කිරීම මගින් මේ අනතුරු වළක්වා ගැනීමේ හැකියාව වැඩි වශයෙන් තියෙන බව තමයි ඔවුනුත් සඳහන් කරේ. මෙදුවදරුවන්ට අදවසේදීත් මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු රෝහල් ගත කරන්නේ කොහොමද අනතුරක් සිදු වුණාට පස්සේ මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම මේ වන විට මාර්ග සංදර්ශන තැනත් වෙනවා. ඉතින් අපි මේ විදිහට සමස්ත දිවයිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි අධ්‍යාපන කලාප 100ක් මාවරණ පරිදි. ඉතින් අදවසේදී මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් මේ පටිරූප අධ්‍යාපන කලාපය අවට පාසල් වල දුවදරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් දැන් මේ වන විටත් සහභාගී වෙලා සිටින්නේ. ඉතින් අදවසේදීත් මේ දුවදරුවන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය විදිහට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම රථවාහන කොට්ටාස භාර අධ්‍යක්ෂකතුමන්ගේ අත්සනින් සහතික කරන ලද ඒ වගේම තමයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාංශය නියෝජනය කරමින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමන්ගේ අත්සනින් සහතික කරන ලද ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගෙන් සහතික කරන ලද අත්සනින් සහතික කරන ලද සහතික පත්‍රයක් තමයි මේ විදිහට අද මේ දුවදරුවන්ට අපි ලබා දීමට කටයුතු කළ තිබෙන්නේ. ඉතින් අපි හත දවසේදී මේ විදිහට මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. අපි හෙට දවසේදී මඩකලපුව නගරයේ තවත් පාසලකට යනවා. අපි සූදානම් ලක්හඬ ඔස්සේ තවත් තොරතුරු ඉදිරියට ගන්න මේ ස්තුතිය සංක අපිව මේ වෙලාවට සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි. ගීති ශේරේක අපි කතා කරේ ක්ලීන් ශ්‍රී ලංකා එකට ඒක වැඩසටහන අතරතුරේ මඩකලපුව යද ඉන්නේ. ඊළඟ දවසේ ඔබේ පාසල ගින්න පුළුවන්. එහෙමනම් යන්න වෙලාව හරි යන්න කලින් RDB බැංකුවට වඩින්න කියලා මතක් කරන්න වාගේ සල්ලි ටික පරිස්සමට තියන්න නේද හොඳම තැන. හොඳම පොලියත් එක්ක RDB රට පුරා බ්‍රාන්චස් 250කට වැඩි ප්‍රමාණයක් තියෙන නිසා වාගේ ළඟම ටවුන් එකේදී RDB ටීම් එක මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම විජ නිෂ්පාදන සහ පැල්ලත්ත නිෂ්පාදන පැල්ලත්ත කිරි වීදුරුවක රස බලනකොට අපේ රටේ ආඩම්බරයත් එක්කයි ඔයා පැල්ලත්ත කිරි වීදුරුවක රස බලන්නේ. ඉතින් යෝගට් එකක් ගන්න ගියත් අයිස්ක්‍රීම් එකක් ගන්න ගියත් බටරයක් ගන්න ගියත් පැල්ලත්ත කිර නමින් ඉල්ලන්න කියලා මතක් කරනවා. ඒ වගේම එක්ස්ට්‍රා මයිල් එකක් යන්නම ඔයාට තියෙන අවස්ථාව මෙන්න මේ ස්වේට් ග්‍රිප් X5 කියන ටයර් එකත් එක මම මතක් කරන්න ඕනේ. ඉතින් එක්ස්ට්‍රා මයිලේජ් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කළ ත්‍රෙඩ් පැටර්න් එක නිසා තමයි ටයර් ගෙවෙයි කියලා බයක් නැතුව ඔයාට ඔයාගේ හීනේට යන්න දිගු ගමනක් යන්න තියෙන අවස්ථාව ලබා දෙන්නේ. ඒ වගේම ලිස්සන්නේ නැති සුපිරි ග්‍රිප් එක, වැස්සට නොසැලෙන ආරක්ෂාව, ඊට පස්සේ භයානක වංගුවලදී උපරිම පාලනය, නේද කැපී පෙනෙන ප්‍රීමියම් ලුක් එක, ස්ටයිලිෂ් නේ. ඉතින් ඒ නිසා වඩ ගන්න කියලා මතක් කරනවා සියට්. සියට් ග්‍රිප් X5 කියන ටයර් එක වගේම සූම් X5 කියන ටයර් එකත් දැන් වෙළඳපළේදී ගන්න පුළුවන් කමක් තියෙනවා. 90i 10, එහෙම නැත්නම් අපි කියන්නේ ci 90i 17, එහෙම නැත්නම් ඔය ග්‍රිප් X5 ටයර් එක තියෙනවා තව තියෙනවා. ඉතින් ටයර් සයිස් කියලා කිව්වම දන්නවනේ වාගේ වාහනයට ඔය ස්කූටර් එකට බයික් එකට ගැලපෙන ඕනම ටයර් සයිස් එකක් සියට් ග්‍රිප් X5 කියන එකෙන් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. එමනම් අපි ආයේ හම්බ වෙනවා හෙට උදේ 7ට පරිස්සමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0 71 711 711 1

0: 89.5 anu 89.7 lakhanda radio itn sabha sri lankiya handa
1: vela udaya 10
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ශ්‍රී ලංකාව සහ කසක්ස්ථානය අතර ගුවන් සේවා සංචාරක සහ වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. ඒ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ කසක්ස්ථාන නේවාසික තානාපති සගරේ වික්ටෝච් මහතා අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් කසක්ස්ථානයේ අගනුවර විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. මධ්‍යමාසියා කලාපයේ රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කර ගැනීමයි එහි අරමුණ. යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියාවේ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ප්‍රහාරයේ එල්ල වූ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට යුක්‍රේන බලධාරීන් කටයුතු කළා. ජනාකීර්ණ ප්‍රදේශය ලක් කිරීමට හතුරු පාර්ශව කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ප්‍රහාරයේ නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alert සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 3යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
3: මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා
2: සුපිරි ටැග් තුනක්
3: ප්‍රථම ටැග් 120
2: ලක්ෂ 22 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙක අපව

සුබෝදෑසනක්. උදේ 10යි විනාඩි 7යි. අද හට් බීට් අහගෙන ඉන්න වෙලාව. අද ලස්සන දවසක් නේ. අද මාසේ දෙවැනි දවස. වැඩ ටික එහෙම කොහොමද? ඊයේ ප්ලෑන් කර එකක් හදාගත්ත නේද? ඒ විදිහට අද වැඩ ටික පටන් අරගෙන තේනවද ඔයා? ජීවිතේ අපි හිතන විදිහට මුනේ නැතත් අපිට පුළුවන් අපේ ටාගට් වලට යන්න නේද? දියුණු වෙන්න ඉතින් කවුද අකමැති? ඔයා මේ වෙලාවේ ඔෆිස් එකට හැම ගිහිල්ලා ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරනවා වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් ඔයා ගෙදරට වෙලා මේ වෙලාවේ ඔයාගේ පවුලේ කට්ටිය වැඩට පිටත් කරලා ළමයින්ගේ වැඩ ටික කරලා ඔයා ඒගොල්ලෝ දියුණු වෙනකන් ඒගොල්ලෝ දිනනකන් ගෙදරට වෙලා බලන් ඉන්න අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් 93.5 93.7 මා වාගෙන ඉන්නවා කියලා මම දන්නවා. දන්නවද දැන් දියුණු වෙන්න ගියාම අපිට වයස කියන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. අවුරුදු 20 30 50 60 මේ ඕන වයසකදී අපිට අපේ හීන වලට යන්න පුළුවන් නේද? දවසක් මාධ්‍ය වේදිකාවක් කෙනෙක්ගෙන් අහනවා, ඔයා මේතරම්ම දියුණු කෙනෙක් වෙලත් ඇයි කවුරුත් ඔයාව කොපි කරන්නේ නැත්තේ කියලා. එහෙම වෙන්න පුළුවන්ද? දැන් ගොඩක් අය ඉන්නේ තව කෙනෙක්ව කොපි කරලා ඒ විදිහට හැඩගැහෙන එකනේ. හැබැයි ඒ මාධ්‍ය වේදිකා අහපු ප්‍රශ්නෙට වොරන් බෆට් එයා උත්තරයක් දෙනවා, හෙමින් දියුණු වෙන්න කවුරුත් කැමති නැහැ. ඒකයි කවුරුත් මාව කොපි කරන්න නැති කියලා. හරි ප්‍රශ්නයක් නේද? වොරන් බෆට් කියන්නේ ලෝකේ ජනප්‍රියතම ආයෝජකයා වගේම බර්ක්ෂයර් හැත්වේ ප්‍රධාන විධායක නිලධාරියා. එයාගේ ආදායම 94% මෙයා උපයන්නේ වයස අවුරුදු 60න් පස්සේ. ඒක නිසායි කවුරුත් එයාව කොපි කරන්න නැත්තේ. ඉතින් මේ තරම් ධනවත් වෙලා ලෝකේ හොඳම ආයෝජකයාට අනුව හොඳම ආයෝජකයා වගේම එයා කියනවා දැන් එයාගේ ජීවිතය ආයෝජනය කරා. එයා හිතන්නේ එයා කරපු හොඳම ආයෝජනය තමයි එයා එයාටම කරන ආයෝජනය. අපි කවුරුත් කාටවත් කරන දෙයක් නෙවෙයිනේ. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාටම සල්ලි ආයෝජනය කරන්න ඔයා වෙනුවෙන්ම කැපවෙන්න. ඉතින් ඔයාට වයස ගිහිල්ලා හරි කමක් නෑ. ඔයාට පුළුවන් ඔයාගේ හීනෙට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න නේද? ඒ වගේ තමයි අපි ජීවිතේ ආශ්‍රය කරන යාළුවෝ හොඳම අය වෙන්නත් ඕනි. ආ දන්නවද දැන් වොරන් බෆට්ගේ හොඳම යාළුවා කවුද කියලා? ඒ තමයි බිල් ගේට්ස්. ලෝකයේ දෙවැනි වැඩිම ආදායමක් තියෙන කෙනා. අපි කොහොමත් යන්නේ යාළුවෝ යන පැත්තටනේ. ඒක නිසා ඔයත් මතක තියාගන්න, ඔයාගේ ජීවිතේ වටිනම කෙනෙක් වාගේ ළඟින්ම තියාගන්න. එතකොට යාළුවා යන පැත්තට ඔයා දන්නේම නැතුව යනවා. ඉතින් ජීවිතේ වටින අය විතරක් ළඟින් තියාගන්න. උදේ 10යි විනාඩි 10යි හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාවම

ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: දැන් වෙලාව උදේ 10යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

පැය භාගෙකුත් ගිහිල්ලා නේදම්? බලන්නකො වෙලාව කොයිතරම් නම් ඉක්මනට යනවද. ලස්සනම සින්දු අහන්න ඔයාට පුළුවන් හાર્ට් බීට් එකත් එකතු වෙන්න දවල් එක වෙනකන්. 93.5 93.7 ඔයාට මාව ආගෙන ඉඳ පුළුවන්. ඔයාට කියන්න තියෙන ගොඩක් දේවල් කියන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට ලස්සනම සින්දු අහන්න ඔයාගේ යාළුව එකතු කරගන්න පුළුවන්. 07.03 93.5 93.7 07.03 93.5 93.7 ඔයාට

මෙසේජ් එකක් තියන්නත් පුළුවන්. හරිද? දැන් මේ වෙලාවේ අදත් ඉතින් ඔෆිස් දවසක්නේ. ඔයා දන්නවද දැන් අපි ස්ක්‍රීන් එකක ගොඩක් වෙලාවට ඉන්නවා වැඩීනේ. ඒක දිහා බලාගෙන වැඩ ගොඩක් කරන්න තියෙනවනේ හවස 4 වෙනකම් 5 වෙනකම්. තව ඊටත් වැඩි වෙන්න පුළුවන් දෙ. එතකොට දැන් ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉඳි S ටික S2ට ටිකක් හරි මහන්සිනි. අර පුංචි රෙස්ට් එකක් ඕනේ වගේ හිතෙන්න පුළුවන් වෙලාවකට. S ටිකක් අර දැවිල්ල වගේ අල්ලනවා. එහෙම වුණාම පොඩක් අර වැඩ ටික මගහරින්නත් හිතෙනවනේ නේද? දැන් දන්නවද වැඩ කරන තැනක අපිට පුළුවන් නම් දැන් අපේ ස්ක්‍රීන් එකට නිල් පාට වගේ තියෙන වෝල්පේපර් එකක් එහෙම දාගන්න, ෆෝන් එකට නිල් පාට වගේ වෝල්පේපර් එකක් දාගන්න. ඒ දන්නවද දැන් එතකොට වෙනවා වගේ S2ට අර මහන්සිය දැනෙන එක අඩු වෙලා ඔයාගේ ක්‍රියේටිවිටි එක වගේ නිර්මාණශීලීත්වය මේ හැමදේම හිතනවට වඩා වැඩි වෙනවා. ඒ වගේම තමයි වැඩ කරන්න තියෙන වේගය ගොඩක් වැඩි වෙනවා. ඒත් එක්කම තමයි ලෝකයේ වැඩිම ටෙක් කම්පැනි වලත් ලෝගෝ එකක් විදිහට භාවිතා කරන්නේ මේ නිල් පාටින් හැදුන ලෝගෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් වගේ ෆෝන් එකේ එහෙම නැත්නම් ලැප්ටොප් එකේ වෝල්පේපර් එකේ මේ හැමතැනටම නිල් පාටට හුරු ස්ක්‍රීන් වෝල්පේපර් එකක් දාගන්න. එතකොට ඔයාගේ අර දැනෙන මහන්සිය චුට්ටක් හරි අඩු කරගන්න පුළුවන්. හරිද? ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නකොට මටත් හිතුණා අපි ටැබ් එක පැත්තට චුට්ටක් යන්න. කවුද මාත්‍රික මේ වෙලාවේ ලස්සනටම සින්දු අහන්න එකතු වෙලා ඉන්නේ කියලා. මාත්‍රික මේ වෙලාවේ ඉන්නවා හාඩ් බීට් අහගෙන. කවුද දන්නවද? අපිට දෙන්න ලස්සන සින්දුවක්. අපි කමුරාපොළ මවුන්ට් රොයල් සෙට් එක කියලා තමයි තියෙන. දිල්කාමිස්, ක්‍රිෂානි, ශිරානි, මල්ලිකානේ මල්ලිකා, චන්දන එක්කම එකතු කරගන්න කියනවා වැඩපලේ දිස්නාක්කගේ විවාහ සංවත්සරේ. එයාටත් හැමෝම සුභ පතනවා කියලා තමයි තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න නදී තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. Good morning ලක්කඩ, ඔයා වහනවා. ලස්සන සින්දුවක එකතු කර ගන්න ට්‍රින්කො පහේ කනුවෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. පෝර්ණ සෙව්වන් දී සඳ ලංකාවෙන් වෙනද වගේම හරිම ආදරෙන් එකතු වෙනවා. මේ වෙලාවේ ලක්කඩ අහගෙන හාඩ් බීට් අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. දැන් අපි කඩේට එහෙම යනවනේ. දැන් මේ වෙලාවේ අනුලා දැල්ලා තියෙන මාත්‍රික වැස්මට මැසේජ් එකක්. මේ වෙලාවේ යා කඩේට ගිහිල්ලා බඩු ටිකක් එහෙම අරන් එනවලු. මොකද අද යාළුවගේ ගෙදරට යාළුවෝ ටිකක් එනවලු මේ නවතින්න රෑ ඉඳලා යන්න එහෙම. එතකොට රසට කෑම ටිකක් එහෙම හදලා දෙන්න ඕනේනේ. දැන් රසට කෑම ටිකක් හදලා දෙන්න කලින් අපි මොනා හරි බොන්න දෙන්න ඕනේ නේද නායට? මාව අහගෙන ඉන්න ඔයා නම් දන්නවද දැන් අපි ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගන්නවා නම් අපි පැල්වත් යන නමින්ම මෙලදී ගන්නත් අමතක කරන්න එපා. අපි ඔයාට මේකෙන කියලා තියෙනවා කලින්ම නේද? අංක 1 ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ පැල්වත් නිෂ්පාදන ඉතින් ස්වභාවික වගේම දේශීය ගුණයක් එකතු කරගෙන උසස් ප්‍රමිතියෙන් ලබා දෙනවා නම් ඒ පැල්වත් නිෂ්පාදන තමයි නේද? වයස් ભેදයක් නැතුව ආගේ ලොකු පුංචි හැමෝටම වැඩිහිටියන්ට හැමෝටම භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන් පැල්වත් ක්‍රියා නිෂ්පාදන ආයතනයේ කිරි ගොවීන් 20,000ක් වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් ඔයා ගන්නේ පොන්චි කිරි පැකට් එකේ නෝන්ගේ ආර්ථිකයටත් දායක වෙනවා වගේම ලංකාවේ සල්ලි පිට යන්නේ නැති වෙන්න ලංකාව තුලම තියා ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් ඔයාට මතක් කරගන්න ඕන. වෙලාව මතක් කරන්න උදේ 10:00 වෙන අඩි 37යි දැන් වෙලාව.

0: උදේ 10 විනාඩි 41යි දැන් වෙලාව.
1: ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

උදේ 10:45 දැන් වෙලාව ඔයා හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. වෙලාව අපි හිතන වෙලාවටම දේවල් සිද්ධ වෙනවද? හැබැයි අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිතේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ වෙලාවත් එක්ක නේද? එහෙම වෙලාවක් තමයි මේ වෙලාව. මොකද්ද මේ කියන්නේ? දන්නවද ඔයාට පුංචි රුපියල් 40ක් වියදම් කරන්න පුළුවන් නම් ඔයාගේ වෙලාව සුබයි. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මේ වෙනකම්ම ලංකාවේ දීලා තියෙන සුපිරි තෑගි දෙකක් ඒත් එකම තමයි රුපියල් කෝටි 70ක් දිනා දුන්න ලංකාවේ එකම ලොතරැයි පත තමයි NLB මෙගා පවර් ලොතරැයි පත. එයාට කරන්න තියෙන්නේ වෙලාව හරිම වෙලාවට ගිහිල්ලා පුංචි රුපියල් 40ක් දීලා ඔයාගේ NLB මෙගා පවර් ලොතරැයි පත මිලදී ගන්න. එතකොට ඔයාගේ ඒ සල්ලි හිණය වගේම මොඩර්න් රට හීනෙත් හැබෑ කරගන්න පුළුවන්. වාට සල්ලිත් එක්කම කාර් එකක් දිනා ගන්නත් පුළුවන්. පහුලත් එක්කම සවාරියක් යන්න. හීන කැමති තැන්වල ඇවිදින්න යන්න. මේ හැම දෙයකටම ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40කින් NLB මෙගා පවර් ලොතරැයි පතක් මිලදී ගන්න විතරයි. අරගෙන බලන්නකෝ. හඩ්බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න යන්නත් ඕනියේ. 0703935937 0703935937ට කවුද දැන් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ? ගොඩක් අය ඉන්නවා මේ වෙලාවේ ආදරේපු රෝගෙන ඇවිල්ලා. අපිත් ඉන්නවා. හොඳ ඒකෑගල්ලේ නිබුල් ගස් දනියෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන උදේශික නිරූපම මාලා. ඈ පරිස්සමින් ඉන්න හොඳේ. හරි හරි මම පරිස්සමින් ඉන්නවා හොඳේ. කඳවල පැත්තෙන් මැසේජ් එකක් දාලා තියෙන ඇලුමිනියම් වැඩපලේ මේ වෙලාවේ අමල්ට බර්ත්ඩේ එක. අමල්ගේ බර්ත්ඩේ එකේ සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා අමල් ඔයාට. හાર્ට්බීට් එකෙන් ලස්සන සින්දුවක් දෙන්න. සින්දුවකට එකතු කරගන්න ජානික සුමේදා රිස්මි එක්කම මොහොමඩ් අනාස් නිගම් වලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මට මතකයි ඔයා ඊ මැසේජ් එකක් දැම්ම නේද? එහෙම තමයි නේද? මම කෝල් එකක් අරගත්තා ඊයේත් කෙනෙක් තමරා කුමාරි හරිම ආදරෙන් හරිම ලස්සනට කතා කරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ අද මට කෝල් එක ගන්න බැරි වුණා. පොඩ්ඩක් ටින් වැඩ වැඩිනේ නේ මේ වෙලාවේ. කමක් නෑ මම දන්නවා එයා තමයි කතා කරේ කියලා. ආවත් එකතු කරගන්න හරිම ආදරෙන්. අක්කේ අපිවත් එකතු කර ගන්නකෝ ලස්සන සින්දුවකට. අපි හොමගමින් තමයි මැසේජ් දාලා තියෙන්නේ. හින්දි සින්දුවක් ඕනි කියලා තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම වට හින්දි සින්දුවක් දෙන්න. මේ විදිහට මහගෙන ඉන්න දැනට මම ලෑස්ති කරන් ඉන්නේ යසස්ගේ ලස්සන සින්දුවක්. ඒකත් අහලා අපි හින්දි සින්දුවක් අහමු නේද? එහෙම බැලුවාම ඔයත් ලස්සනයිද?

0: පහර ලංකාවටම
1: ඒ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් වර්ස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: 89.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilava Pedavuru Kulahai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මධ්‍යම ආප්‍රිකා ජනරජයේ රාජකාරී නිරත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලයනිය සුවිශේෂී ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමක් සාර්ථකව නිම කර තිබෙනවා. අතිශය අවදානම් සහගත තත්වයක් හමුවේ මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි ගුවන් හමුදා මූලස්ථානයේ පවසන්නේ. සාම සාධක රාජකාරී මුර සංචාර නිරතව සිටි සැම්බියානු සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන සෙබළුන් සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශයේ සමාජිකයන් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා. ඔවුන් මුදා ගැනීම සඳහා පාකිස්තාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද අයහපත් කාලගුණයේ හමුවේ එය අසාර්ථක වී තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඒ පැවරුණු බවයි මූලස්ථානය පවසන්නේ. ඒ අනුව පැය දෙකයි විනාඩි 10ක අඛණ්ඩ පියසර කාලයකින් පසුව තුවාල ලැබුවන් 14 දෙනෙකු ගලවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන්ට හැකි වී තිබෙනවා. ඒෂාල ලෙබනනී ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ගැටුම් නතර කිරීම සඳහා පසුගිය සතියේ ඇතිකරගත් ගිවිසුම උල්ලංඝනය කරමින් ඔවුන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිදුවෙති හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. කෙසේ වෙතත් දකුණු ලෙබනනයේ දේශ සීමා ආශ්‍රිතව දේපළ හානි වාර්තා වී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: උදේ 11:04 දැන් වෙලාව.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
0: ජූලි 2 වනදා කලුතලව මහාවිද්‍යාලය මඩකලපුව
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ Heartbeat.

Lakhanda Radio ITN. උදේ 11 විනාඩි 23යි වෙලාව. මේ වෙලාවේදී ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මඩකලපුව පැත්තේ. ඉතින් පාසල් දරුවන් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට ලක්හඬ මේ වෙනකොට ක්‍රියාත්මක කරන ටේකියා වැඩසටහන. ඒ පිළිබඳව තොරතුරු දැනගන්න මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා සජීවීව ගිහාන් ගීත්ව. ගිහාන් අයබෝවන්. ගිහාන්

මේ මොහොතේ සම්බන්ධ කරගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. හයිවේ කමක් නැහැ. අපි මේ ඊළඟ මොහොතේ සම්බන්ධ කරගන්නවා. මේ වෙලාවේ කවුද ලක්කන අහගෙන ඉන්නේ කියලා බලන්න තමයි මේ හදන්නේ. 93.5 93.7. මේ වෙලාවේදී මාව අහගෙන ඉන්නවා සඳි ලංකාවෙන් තරුණි. ආවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. එත් එක්කම දෙවුනි අමෘතුංග මැසේජ් එකක් දාලා දෙනවා අම්පාරේ මේ වෙලාවේ ආවත් සින්දුවකට එකතු කරගන්න කියලා. හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න.

0: ඔබ සඳහන් කරපු විදිහට ටේක් යා සුරකිම මගතට වැඩසටහන් මාලාවේ දෙවන අධ්‍යයනයේ 12 වන වැඩසටහන තමයි අද උදෑසන මේ විදිහට ආරම්භ කරලා තිබුණේ. ඉතින් යශෝර අපේ අද දවසේදී සත්කාරක පාසල් වශයෙන් තෝරාගත් නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙනමින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පදිරිප්පු අධ්‍යාපන කලාපයට අයත් කළුදාවල මහවිද්‍යාලය තමයි සත්කාරක පාසල වශයෙන් අපි තෝරාගත්තේ. ඉතින් මේ වැඩසටහන අද දවසේදීත් පවත්වා ගැනීමට අපිත් එක්ක මූලිකත්වයෙන් කටයුතු කරේ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපි මතක් කරන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියලු දෙනාගේම සහයෝගිත්වය ඇතුළේ තමයි මේ වැඩසටහන් මාලාව අපි අද උදෑසන ආරම්භ කළේ. ඉතින් හද පළමු අධ්‍යයන විදිහට රථවාහන මූලස්ථානය මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සංදර්ශනයේ යශෝර පැවැත්වුණා. එහිදී මේ දුවදරුවන්ට මාර්ග අනතුරු සිදුවන ආකාරය සජීවීව සිදු කරලා පෙන්වන ඔවුන්ගේ ජීවිත ගැනවත් නොහිතා ඔවුන් ඒ මාර්ග අනතුරු සංදර්ශන මේ දුවදරුවන්ට ප්‍රායෝගික අත්දැකීම ලබා දීම සඳහායි ඔවුන් ඒ සංදර්ශනය සූදානම් කළ තිබුණේ. අනිත් කාරණය තමයි විශේෂත්වය වන්නේ මඩකලප දිස්ත්‍රික්කයේ ගත්තරපස්සේ ආශෝර නිරන්තරයෙන් රථවාහන අනතුරු සිදුවන ප්‍රදේශයක්. ඉතින් අපි ඒක හන්ද තමයි මූලික අවධානය යොමු කළ මේ මඩකලප වගේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙනමින් මේ වැඩසටහන් මාලාව අපි සමස්ත දිවින මාවරණ පරිදි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා මඩකලප දිස්ත්‍රික් බාර රථවාහනංශයේ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මැතිතුමන්. ඔබතුමන්ට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ලක්හඬ ගුවන්විදුලි කියන්නේ නුහුරු නොපුරුදු තැනක් නෙමෙයි. අපි ගිය වර්ෂයේදීත් අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් ගිය වර්ෂයේදීත් මේ විදිහට මේ වැඩසටහන් මාලාව අපි මඩකලප දිස්ත්‍රික්කයේ කේන්ද්ර කරගෙනමින් පැවැත්වුණා. දැන් වෙනත් අධ්‍යාපන කලාපයකට අපි ඇවිල්ලා ඉන්නවා. මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබතුමාට යම් අදහසක් ඇති අපිත් එක්ක කියන්න. අපි පොඩ්ඩක් කතා කරමු ඒ ගැන.
1: දින මම ශ්‍රී ලංකා පොලිසියේ විදිහට ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම ITN මාධ්‍යාලය, වසන්තම් ලක්කාණ්ඩ FMA ඔක්කොම එකතු වෙලා මඩකලපුවැනි දුෂ්කර ප්‍රදේශයකට ඇවිල්ලා මගේ මේ ප්‍රදේශයේ ඉන්න මේ දුවදරුවන් දැනුවත් කළා. මේ රථවාහන අනතුරු නිවාරණ කටයුතු වලට මුල් තැන දීලා කටයුතු කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි දැක්ක මඩකලපුව කොට්ටාෂේ බලපුවාම රියනතුරු බහුල සිදුවන ප්‍රදේශයක් විදිහට තිබුණා. නමුත් අපි වැඩසටහන් ගිය අවුරුද්ද අපි ක්‍රියාත්මක කරා අපි මේ සරේකම් මගතොට වැඩසටහන. මම දැක්කා ඒකෙදිත් අපිට යම් මහඟු උපකාරයක් වුණා ප්‍රදේශවල දූදරුවන් දැනුවත් කරලා මේ රියනතුරු අවම කරගන්න. අපිට ඒ දෙමව්පියන්ට ඒ පණිවිඩයවල එතනින් සමාජයට මේ පණිවිඩය ගිහිල්ලා මඩකලප කොට්ටාසේ අද වෙනකොට රියනතුරු අපිට හැකියාව ලැබිලා තියෙනවා අවම කරගන්න. ඇත්තම අපි අධ්‍යාපන අමාත්‍යාංශයට, ඒ වගේම ග්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයට, ඒ වගේම විශේෂයෙන්ම ඇත්තටම අපි ස්තුතිය පුද කරන්න ඕනේ ස්වාධීන රූපවාහිනී සේවය, ඒ වගේම වසන්තම් රූපවාහිනී, ඒ වගේම ලක්කඬ FM. අපි ඇත්තටම සතුටු වෙනවා ඔබලා මේ මහජනයා වෙනුවෙන්, ශ්‍රී ලාංකික මහජනයා වෙනුවෙන්, ඒ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ කටයුතු කරන මහඟු කාර්යභාරයට මුල් තැනක් ගෙනල්ලා මේ දුෂ්කර ප්‍රදේශවලට ඇවිල්ලා දුක් ගැහැට විනිවිද, ඒකත් මම විශේෂයෙන් කියන්න ඕනේ. ඔබතුමාලාට මේ පළාතේ ආපුවම ලැබෙන මයිතන මේ දේශගුණමේ හැම දෙයක් එක්කම ඔබතුමාලා යම් සටනක් කරලා තමයි මේ හැම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරන්නේ. ඒ පිළිබඳව ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුව විදිහට මම ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. මේ මෙහෙවර ජාතික මෙහෙවරක් විදිහට ඉදිරියටත් මේ ශ්‍රී ලංකාව පුරාම දීප ව්‍යාප්තව කරන්න ඒ හැකියාව ලැබෙන්න කියලා ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මේ සැවුම එකතු වෙලා ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම මේ ශ්‍රී ලංකා පොලිසියත් එකතු කරගෙන මොඩාද ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු මයිතන මේ හැම එකම එකතු කරලා මේ කරන සත්කාරයට අපි ස්තුතිවන්ත වෙනවා.
0: ස්තුතියි ඔබතුමාට. ඉතින් නිරන්තරයෙන්ම අපේ රටේ අනාගතය බාර ගන්නා වූ මේ පාසල් දුවදරුවන් එක රටට වග කියන මාධ්‍ය නාලිකාවක් වැඩිහිට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ලක්හඬ ගුවන්විදුලිය මේ සියලු දෙනා අපි අත්වල් බැඳගෙන ඉන්නවා. මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩයයි අපි මේ විදිහට සමාජයට රැගෙන යන්නේ. සමාජය නිරන්තරයෙන් දැනුවත් කිරීමට නම් යශෝර සමාජයේ සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකයින් අපි තෝරා ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ අපේ ආදරණීය පාසල් දුවදරුවන් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් ලක්හඬ ඔස්සේ තොරතුරු ගෙන ඉන්න. මෙහෙන් මේ ස්තුතියි අපිව මේ වෙලාවේ යශෝර සම්බන්ධ කරගත්තට.
2: බොහොම ස්තුතියි ගිහන් අපිත් එක්ක මේ වෙලාවේ සජීවී තොරතුරු බෙදා ගන්න සම්බන්ධ වුණාට. ඉතින් මාර්ග

0: නීතියක් කියලා කියන්නේ ජීවිතේට වටින දෙයක්. ඉතින් නීතියක් පිළිපදිනවා කියන එක නීතියක් විතරක්ම නෙමෙයි ජීවිතේට ආජීවිතේම ආරක්ෂා කරන දෙයක් ඉතින් ඒ පිළිබඳව ඔබත් මතක තියාගන්න. වෙලාව මතක් කරන්න ඕනේ උදේ 11 විනාඩි 34යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 46 දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය ගුණ පහකාරිය දහනියද
3: අසත ගුණ තව යන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

එකලහ විනාඩි 47යි හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. මේ වෙලාවේ මොකද වෙන්නේ? ගෙවල් පැත්තේ හැම දවල් දෙක මෙහෙම හදන සුදා ලැස්ති වෙලා තින්නේ. කැම ටික හදනවා නම් පොඩක් රීෆ්‍රෙෂ් වෙන්න හැම ඕනි නේද? ඒකට තමයි තියෙන්නේ පැල්පත්ත ඩ්‍රින්කින් යෝගට් එක වැඩ කළ චුට්ටක් විතර මහන්සි ඉඳන් ඔෆිස් එකේ වෙන්න පුළුවන්. අයලියට ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා වෙන්න පුළුවන්. මේ මොකක් වුණත් ඔයාගේ පොඩි රීෆ්‍රෙෂ් එකක් ගන්න පුළුවන් නම් ඔයාට පැල්පත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් ගන්න පුළුවන්. හරිද? දැන් අපේ ජීවිතේ කැමති කැමති දේවල් තියෙනවනේ නේද? කැමති දේවල් අපි වයස් බේදයක් නැතුව හොයාගන්නවා, කැමති විදිහට ජීවිතේ විඳිනවා. එතකොට ඔයාට පුළුවන් නම් ජීවිතේ විඳින්න එකම ලතරයි පතකින් සල්ලි මෝටර් රථයක දෙකක් මෙහෙමි කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40කින් මේ තෑගි ටික ලබා ගන්න විතරයි. ඔයාට ඉතින් පරක්කු වෙන්න දෙයක් නෑ. ඉක්මනට යන්න ළඟම තියෙන ලතරයි කුඩුවකට ගිහිල්ලා පුංචි රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලතරයි පත ඔයත් අදම අරගෙන බලන්න. ඔයාගේ වාසනාව මේ දැම්ම වෙන්නත් පුළුවන්. වෙලාවේ 93.5 93.7 හට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලලම අපි ඉක්මනට යමු නේද? සුභ උදෑසනක් වේවා කියනාට සුභ උදෑසනක්. ඉතින් කොහොමද ඔයාට මැණිකි? මම නම් ගොඩක් හඳින් ඉන්නවා. දෙවනි තිමිර එක පුන්සනේ UND මේ හැමෝම එකතු කරගන්න කියන කොටිකාවත් චන්දෙම තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හරිම ආදරෙයි. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියනවා. හහ්. සුබ දවසක් ඔයාට. මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. බරුදැල්පල LS ප්‍රනාන්ද තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ වෙනදා වගේම. ඉතින් මේ විදිහට මහගෙන ඉන්න දවල් එක වෙනකන් උදේ 11:49 වෙලාව.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා. මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට. සුපරි ඩොක්ටර්නේ.
2: Even in driving, Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

එකලහ විනාඩි 55 කියන්නේ අපිට දවල් 12 නිවුස් එක අහන්න යන්න විනාඩි 5ක් විතර තියෙන්නේ. ඉතින් ලෝකේ ලංකාවේ මොනවද වෙලා තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් නේද? ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් හොයාගන්නව නම් පැල්වත්ත කියන නමින්වත් ගන්න අමතක කරන්න එපා. අංක 1 කියන නිෂ්පාදන නාමය ඉතින් ස්වභාවික වගේම දේශීය ගුණයක් රැකගෙන වාගවට මරගෙන එනවා. ඉතින් වයස් ભેදයක් නැතුව යාට පාවිතා කරන්න පුළුවන්. ඉතින් පැල්වත්ත කියන නිෂ්පාදන ගන්නකොට කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන ගමන් වාගෙත් සල්ලි රටේ ආවන් නැතුව ලංකාවෙම තියාගන්න පුළුවන්. ඉතින් ඒකවත් මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ NLB මෙගාපවල උතුර ඉපතගෙන රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිත්‍යාගි දෙකක් දුන්න ඒත් එකම රුපියල් කෝටි 70ක් දිනා දුන්න ලංකාවේ එකම උතුර ඉපත තමයි NLB උතුර ඉපත. ඉතින් ඔයාගේ පුංචි රුපියල් 40කින් ආගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අදම ගිහිල්ලා ළඟම තියෙන උතුර කෝඩුවෙන් මෙලදී අරගෙන බලන්න NLB මෙගාපවල උතුර ඉපත.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: na stala.
1: ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් ඇති රටක් බව ලෝක බැංකුව කියයි. ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදනයක්. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 56,000 ඉක්මවයි. කොළඹ ලේකම් කාර්යාලයෙන් ඩිජිටල් ගෙවීම් සේවා. කළුතර රියන්තුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට. ඕඩපන නායක්‍රමය ඇරඹෙයි. වසර 40කට පසුව පහළ වැටුණු ජපාන් යෙන්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ආයෝජන ප්‍රවර්ධනයේ තරඟකාරීත්වයේ ඉහළ නැංවීම සහ නව රැකියා උත්පාදනය අරමුණු කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි අරමුණ. මෙරට ආර්ථික ස්ථාවර කිරීමේ අදියරින් ඔබට ගොස් දිගුකාලීන වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ පළමු පියවර ලෙසයි මේ මූල්‍ය පහසුකම් හිමිවන්නේ. මෙරට පෞද්ගලිකාංශයේ කේන්ද්‍රකරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට පසුබිම සැකසෙන බව ලෝක බැංකුව සඳහන් කළා. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිසංස්කරණ සඳහා සහ හිමිවීමට නියමිතයි. ඒ අතර බිලඳ බාධක ඉවත් කිරීම, ආයෝජන පරිසරය ආකර්ශනීය කිරීම, මූල්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ව්‍යවසායකයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඇතුළු කරුණු වනවා. ලෝක බැංකුව මෙවැනි විටත් ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක ව්‍යාපෘති 13ක් සඳහා ඩොලර් බිලියන 1.5කට අධික දායකත්වයක් ලබා දී තිබෙනවා. ලෝක බැංකුව නිකුත් කළ නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් රටක් රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුඳුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකයේ දැඩි ලෙස කඩාවැටීමට ලක්ුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙසේ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබීම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව දිශානතියක් පෙන්නුම් කරන කාල සීමාවක් බවට පත්ව ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ. නිෂ්පාදන, සංචාරක සහ අනෙකුත් කර්මාන්තංශ යළි සක්‍රිය වීම ආර්ථිකයේ මෙසේ යථාතත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ලෝක බැංකුවේ ක්‍රියාත්මක සංවර්ධන දත්ත මධ්‍යස්ථානය මගින් සෑම වසරකම ජොලි පළමුදා ලොව රටවල ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇසමේන්තු පදනම් කරගනිමින් මෙම වාර්ෂික වර්ගීකරණය යාවත්කාලීන කරනවා. මේ වසරේදී ලෝක බැංකුවේ ඇගීමට ලක් වූ රටවල් සංඛ්‍යාව 218ක්. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවාලාභීන් සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමේ වැඩසටහනක් ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් සේවාවන් විධිමත් කරමින් ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දීමට රජය පීවරගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. ඩිජිටල් ගෙවීම් ආරම්භ වීම සමග බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගැන මහතුරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. රටේ සේවාවන් වඩාත් විනිවිද භාවයකින් කාර්යක්ෂම සිදු කිරීමට මෙවැනි විට හැකි වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළේ.
2: අපි රජයක් හැටියට රාජ්‍ය සේවය තුළ ඩිජිටල්කරණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්. මේ හරහා ජනතාවට ලැබෙන සේවය වඩා කාර්යක්ෂම කිරීමත්, විනිවිද භාවයක් ඇති කිරීමත්, මූල්‍යමය කටයුතු වලදී පහසුකම් ඇති කිරීමත් තමයි අපේ අරමුණු වෙලා තියෙන්නේ. සතුටු වෙනවා අද අපිට පුළුවන් වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියන්නේ විශාල ජනතාවකට සේවාවන් සපයන කාර්යාලයක්. ඉතින් එවැනි තැනක අපිට කාර්යක්ෂමතාවය පවත්වාගෙන යෑම අතිශය වැදගත් නිසා හොඳ ආරම්භයක් අපි ලබා ගත්තාද.
1: ඔඩපන නයෝජනා ක්‍රමය ඊයේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 යලකන්නේ වී අසුන මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මොල් හිමැන් සහ සම්පකාර සමිති වෙත සහනදායී පොලි අනුපාතිකයකටේ ණය ලබා දීම ඉන් සිදුවනවා. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමත් එහි අරමුණක්. එයනු මෙම නයෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම වන්නේ උපරිම දෛනිකව වීකිටීමේ ධාරිතාව මෙටිටොන් 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමයන් සහ සම්භාර සමිතිය. අදාළ රාජායතනකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ වීඅලෙවි මණ්ඩලයෙන් නිකුත් කළ බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතීම මූලික අවශ්‍යතාවක්. මෙම නයෝජනා ක්‍රමයට රුපියල් මිලියන 75ක් දක්වා මුදලක් ලබාගත හැකි වන්නේ 8% වාර්ෂික පොලි අනුපාතිකයට. අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු වනවා. මෙවසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 56,000ක් මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ගෙවුණු පෙය 24 කාලය තුළ ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී තිබෙනවා. ජුනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 21,556ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පවසන්නේ.
3: ඊයේ දවසේ වෙන විට රෝගීන් 56,422ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 35ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම වැඩිපුරම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් මේ කාලය තුළදීම වගේ කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක සහ කොළඹ නගර සභාව සීමාව තුළ මේ රෝගීන්ගෙන් 52.47% මේ වාර්තා වෙන්නේ මේ බස්නාහිර පළාතෙන්. දකුණු පළාතෙන් 15%කුත් සබර්ගම් පළාතෙන් 8.76%කුත් වාර්තා වෙනවා. මම හිතන්නේ ජනතාව මේ වෙන විට දැනුවත් වෙලා තිබෙනවා ඉතාමත්ම හොඳින්. මේ ඩෙංගු රෝගය වළක්වා ගන්න නම් තියෙන එකම හෝ එහෙම නැත්නම් ප්‍රධානතම ක්‍රියාමාර්ගය තමයි මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ඉවත් කිරීම. දැන් අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ අනෙක් ඒ සෞඛ්‍ය සේවකයන් මගින් දූමයන කටයුතු දිගටම කරගෙන යනවා. නමුත් දූමයන කටයුතු වලදී විනාශ වෙන්නේ දැනට පියාසර කරමින් සිටින ආසාදිත සූඹුල් මදුරුවන්. ඒ මදුරු වගේ ජීවන චක්‍රයේ ඉතිරි කොටස සියල්ලක්ම තියෙන්නේ මේ වතුර රැඳී සිටින ස්ථානවල. ඒක නිසා දූමයන කටයුතු කරන ගමන්ම අනිවාර්යයෙන්ම මදුරුවන් බෝ වෙන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුමයි. දැන් කනගාටුට කරුණක් තමයි අපිට ඊයේ ආරංචිච්ච එකක් තමයි මේ එක නිවසක ඩෙංගු රෝගීන් දෙන්නෙක් ඉඳලත් ආපහු ගිහිල්ලා බලපුවහම තවමත් කීටයන් සහිත ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන තියෙනවා ගේ තුල. ඉතින් මේ මේ මේ ආකාරයේ නොසලකීමත් වෙන්න බෑ. ඇත්තටම මේ මේ අවස්ථාවේදී
1: පයංකල පොලිස් සසමේ කටුකුරුඳ ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් කාන්තාවක් හා ළමයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වූයේ බේරුවල සිට කළුතර දෙසට ධාවනය වූ තීරෝද රථයක් ප්‍රතිවෘත්ත දිශාවෙන් පැමිණි මගේ ප්‍රවාහන බස් සතේක ගැටීමෙන්. මේකු සතේ තීරෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ. එරියදුරු සහ තවත් කාන්තාවක් බලපත්‍ර තුවාල ලබා කළුතර නාගුණරහල්ට ඇතුළත් කර තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ මාධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශය වැට්ලීම් සිදු කළේ මට්ටකුලියේ ෆර්ගියුසන් පාර ප්‍රදේශයේදී. මට්ටවේ අලිපීන් උපයාගත් බවට සැකෙන්න රුපියල් 50,000ක මුදලක් සහ දුරකථන දෙකක්ද හමු වී තිබෙනවා. ප්‍රදේශ රැසක වැසි හටගන්නා බව කාලුන් විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්සාහිර සබරගම සහ බයම්පලා දිටයත් ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය 50 කිලෝමීටර 50ක් පමණ විය හැකි බවයි කාර්යනිරත කලන විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය පවසන්නේ.
4: අද බස්නාහිර සබරගමු සහ වයම්පලත්තලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අද දිනේ බලාපොරොත්තු වෙනවා. සුළං තත්ත්වයේ සැලකුවොත් මධ්‍ය කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයම්පලත්තලත් අම්බාන්තර සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන වැටි කිලෝමීටර 40-50 දක්වා වූ අද සුළං අද දිනේ බලාපොරොත්තු වෙනවා. ඉදිරි පැය 24 සඳහා දිවින රටාවන මුහුදු ප්‍රදේශ සතාවන කාලගුණ නැවැකි. අද දිනේ දිවින රටාවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුවොත් කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි යෝගී ගුණ සහිත වැසි ඇති වෙන පුළුවන්. සුළං නිර්ත දෙසින් හමයන් සාමාන්‍ය
1: ජාතික ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ ප්‍රදර්ශනයක් හෙට සිට ආරම්භ වෙනවා. ගනුදෙනු කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන බවයි ඒ ව්‍යාපති සහ පුහුණු අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා පවසන්නේ. දේශීය සහ සාම්ප්‍රදායික ආහාර ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
5: අපි කල්පනා කරා අතිරේක ආහාර භෝග, ඒ වගේම පළතුරු භෝග, එළවලු භෝග, මේ ආශ්‍රිත නිෂ්පාදනයන් සහ මේ ආශ්‍රිත විවිධ ආහාර වර්ග කොහොමද ජනතාවට සමීප කරන්න කියලා. ඉතින් මේ සඳහා ආහාර සැනකෙළියක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලාංකීය පෝෂණයේ අභිමානය කියලා තමයි මේකේ නම් කරලා තියෙන්නේ. අපි ඇග්‍රි ටේස්ට් 2026 මේ මාසේ 3/4 වෙනිදා ගන්නවරුව කෘෂිකර්ම භූමියේ පරිශ්‍රයේ ප්‍රධාන මාර්ගයේ දෙපස මේ ආහාර ප්‍රවර්ධන වැඩසටහන පවත්වන්න තීරණය කළා තිනයි. ආහාර සැකසුම් ආකාරය කොහොමද දැනගන්න, ඒ තාක්ෂණය ලබා ගන්න කියලා ඉල්ලනවා. තාක්ෂණෙත් එක්ක විනෝදාංශ සමග ඔබට කුටි 100කට අධික ප්‍රමාණයක විවිධ ආහාර වර්ග කවදාවත් දැකපු නැති අත්දැකීමක් ලබා ගන්න ඔබට පුළුවන් වෙයි. මම සියලුම ජනතාවට ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවට පැමිණෙන්න. මේ අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත ඇමතිතුමා අනිකුත් මැති අමුතුරුන් සමග සහභාගී වෙන්න නියමිත. මේ සියලුම ජනතාව සහභාගී වෙලා මේ නැව
1: වාරිමහිම අපේ උරුමේ ජාතික වැඩසටහන නිරතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නිලාවී උට්ටුකුලම් වැව සංවර්ධනය කිරීම ආරම්භ වුණා. ඒ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කුඹුරු අක්කර 600කට ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට ඉන්පහසුකම් සැලසෙනවා. කන්නුට ප්‍රදේශයේ කුඹුරු අක්කර 400කට ආසන්න ප්‍රමාණයක් ආස්තියෙන් වගා කෙන්නවා. මෙම වැව සංවර්ධනය කිරීමෙන් තවත් වැඩි පිරිසකට සෙත සැලසීමයි අරමුණ. ගොවි ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා.
6: මාස කීපයකට පෙර ඉඳලා වී අලෙවි කිරීම පිළිබඳ ප්‍රශ්න කීපයක් ඇති වෙලා තියෙනවා. ඉවර වෙච්ච මාස් කන්නේදී අපේ ගොවියෝ වී තියාගත්තා ටිකක් වැඩි මිල විකුණන්න කියලා. නමුත් ඒ තියාගත්ත එකෙන් උනේ අපි වී අලෙවි මණ්ඩලේ ඇරලා තියෙන වෙලාවේදී ඔවුන්ට වී ලබා දෙන්න බැරි වුණා. ටිකක් දීලා ටිකක් තියාගත්තා. වැඩි මිලට විකුණන්න කියලා තියාගත්තට දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒ තියාගත්ත නිසාම දැන් ටිකක් අඩු මිලට දෙන්න තමයි වෙලා. ඉතින් අපි වියලි මණ්ඩලයේ මේ මිලදී ගන්න ගොඩක් කපන කාලයට විතරයි. ඒ නිසා කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා වියලි මණ්ඩලය කියන්නේ හැමදාම ඇරලා තියෙන එකක් කියලා. ඇරපු වෙලාවට දී ගන්න. දැන් මේ වෙනකොට යල්කන්නේ අස්වැන්න එන්න තැන් තැන් වල පටන් අරන් තියෙනවා. දැන් වියලි මණ්ඩලය මගින් වී මිලදී ගන්න පටන් ගන්න සූදානමින් ඉන්නේ. මිල තමයි නාඩු 120යි, සම්බා 130යි, කිරි සම්බා 140යි. අපි මේ රටේ පෞද්ගලික අංශයේ වී මිලදී ගන්න අයට දැනුම් දෙන්න කැමති රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන වී මිලට වඩා අඩුවෙන් ඒගොල්ලෝ වී මිලදී ගන්න එපා. මොකද ඒක වැරද්දක්. වියලි මණ්ඩලයේ පනත අනුව අපි සූදානම් වෙනවා රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන මිලට වඩා අඩුවෙන් වෙළඳපොළෙන් ගොවියගෙන් මේ වී මිලදී ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සකස් කරන්න. මේ එන සතියේ ලංකාවේ වී මිලදී ගන්න මෝල් හිමියෝ අපේ අමාත්‍යාංශයට කැඳවීමක් කරලා තියෙනවා. රජයේ මිලදී ගනු ලබන මිලට ඔයගොල්ලන්ට වී මිලදී ගන්න රජයෙන් කෙරෙන්න ඕන දේවල් මොනවද කියලා අහන්න. ඇයි අපේ රටේ මෝල් හිමියන්ට ඒ ගානට ගන්න බැරි? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අපි කියන්න අපිට කියන්න අපි ඒකට ඔයගොල්ලන්ට උත්තර හොයලා දෙන්න.
1: මධ්‍යම අප්‍රිකා ජනරජයේ රාජකාරිනිත එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය සුවිශේෂී ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමක් සාර්ථකව නිම කර තිබෙනවා. අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ එම මෙහෙයුම සිදු කර ඇති බවයි ගුවන් හමුදා මූලස්ථානය පවසන්නේ. සාමසාධක රාජකාරී මුර සංචාරණ නිරතව සිටි සැම්බියානු සෙබළුන් ඉලක්ක කර ගනිමින් හඳුනානුගත් සන්නද්ධ කණ්ඩායමක් දඬු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන්සෙබලුන් සිවිල් වැසියන් සහ එරට ආරක්ෂකංශ සමාජිකයන් ඇතුළු පිරිසක් තුවා ලැබුවා. ඔවුන් මුදා ගැනීම සඳහා පාකිස්තාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද අයහපත් කාලගුණයේ හමුවේ අසාර්ථක වී තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඒ පැවරුණු බවයි මූලස්ථානය පවසන්නේ. එයනු පැය දෙකයි විනාඩි 10ක අඛණ්ඩ පියසට කාලයකින් පසුව තුවාල ලැබුවන් 14 දිනක ගලවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන්ට හැකිව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ කසක්ස්ථානය අතර ගුවන් සේවා සංචාරක සහ වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු තිබෙනවා. ඒ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ කසක්ස්ථාන නේවාසික තානාපති සගරේ වික්ටෝරෝච් මහතා අතර පැවති සාකච්ඡා වේදී ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය කසක්ස්ථානයේ අගනුවර විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. මධ්‍යම ආසියා කලාපයේ රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කර ගැනීමයි එහි අරමුණ. වසර 40කට පසුව ජපානයේ යෙන් මුදල් එකකේ අගය අවම මට්ටමකට පහත වැටී තිබෙනවා. ඉරානය සමග ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ගත් යුද්ධයෙන් තෙල් මිල ඉහළ යාමද ඊට ප්‍රධාන හේතුවක්. ඒ සමග උද්ධමන ඉහළ යාම සහ ඩොලරේ අගය ඉහළ යමින් ඇමරිකා පොලි අනුපාතයේ සඳහා වූ අගයන් වෙනස් වීමද බලපෑති බවයි වාර්තා වන්නේ. මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියා මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 34 දිනකු තුවාලා බැති බවයි ජාතිදර මාධ්‍ය සඳහන් කළේ. ප්‍රහාරයේ එල්ලු ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට යුක්‍රේනයේ බලධාරීන් කටයුතු කළා. ජනාකීන ප්‍රදේශ ඉලක්ක කිරීමට සතුරු පාර්ශ්ව කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ප්‍රහාරයෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැස්සකට හානි සිදුව තිබෙනවා. තායිලන්තයේ පැවති කායවර්ධන ලෝක චුරතා තරගාවලියේදී පදක්කම් 12ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා. ඊට රන් පදක්කම් 6ක්, රෙදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් අතරත්. තරගාවලිය සඳහා රටවල් 47ක කායවර්ධන ක්‍රීඩිකාවන් 227 දෙනෙක් සහභාගී වුණා. ජයග්‍රහී ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ කරුණායකින් දිවිඳි පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් ඇති රටක් බව ලෝක බැංකුව කියයි. ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදනය. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 56,000 ඉක්මවයි. කොළඹ ලේකම් කාර්යාලයේ ඩිජිටල් ගෙවීම් සේවා. කළුතර රියන්තුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට. ඔඩපණ නායක්‍රමය ඇරඹෙයි. වසර 40කට පසුව පහත වැටුණු ජපන් යෙන්. 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
7: අත ඉට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. Economic goal. Economic goal.
8: ආර්ථික ප්‍රතිසන්දහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී රජයේ ලබාගෙන ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මුල් අරමුදලේ ඇගයීමට ලක් වුණා. අද ඒ පිළිබඳව විමසීමට අප සම්බන්ධ කරගත්තේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මා. මාචාර්යතුමනි, IMF සහාය ලබන ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අත්කරගෙන තියෙන ප්‍රගතිය මොකක්ද?
9: ඇත්තටම මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ආර්ථික ස්ථායීකරණයක් සහ වර්ධනයක් අත්කර ගැනීම සඳහා පසුගිය කාලය තුළ හැකියාව ලැබුණා. ඒක තමයි ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ.
8: මේ ලකා කරගෙන තියෙන ප්‍රගතියත් සමග ඉදිරියේදී ශ්‍රී ලංකාවට මොන වගේ සහයෝගයක් ජාත්‍යන්තරයෙන් ලැබෙනවද?
9: අපි ලබාගෙන තියෙන මේ ජයග්‍රහණ හමුවේ තවදුරටත් ආර්ථිකය තුළ කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිපීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ තුළින් පමණයි අපිට රටක් විදියට ඉස්සරහට යන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම වෙළඳ ප්‍රතිපත්තිය තුළ, ශ්‍රම වෙළඳපොළ තුළ, ඒ බදු ක්‍රමය තුළ, මේ වගේ ප්‍රතිසංස්කරණ කිරීම තුළින් පමණයි ජාත්‍යන්තරයේ විශ්වසනීයත්වයේ ගොඩනගාගෙන අපිට රටක් විදියට ඉස්සරහට යාමට හැකියාව ලැබෙන. ඒ වගේම ණය ප්‍රතිවිවගතකරණය අවසන් කරලා ඒ ණය දරණීයතාවයක් ඇති කිරීම තුළ අපිට නැවත අන්තර්ජාතික වෙළඳපොළ තුළින් ණය ගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අතර විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවීම, රටේ සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකිවීම, මෙන්න මේ වගේ කාරණා තුළින් ආර්ථිකයේ අර ස්ථාවරත්වයේ ගොඩනැගෙන ඔය ස්ථාවරත්වයේ තුළ තමයි ඇත්තටම අර ආර්ථික වර්ධනය කියන එක ඇති වෙන්නේ. වර්ධනය තුළින් තමයි ජනතාවට ඇත්තටම වාසි හම්බ වෙන්නේ.
8: ආර්ථික වර්ධනය ස්ථාවරව පවත්වාගෙන ගියොත් ජනතාවට ඉන්න ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
9: ඔව්, ඇත්තටම ආර්ථිකයක් වර්ධනය වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ දළ දේශීය නිෂ්පාදිත, එහෙම නැත්නම් රටේ ජාතික ආදායම, නැත්නම් දේශීය ආදායම ඉහළ යනවා. දේශීය ආදායම ඉහළ යාම කියන එකෙන් අදහස් කරන්නේ ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකයට සක්‍රියව දායක වෙනවා සහ ඒගොල්ලන්ට ලැබෙන ආදායම් ඉහළ යාම. ඒ වගේම අනිත් පැත්තෙන් ආර්ථික වර්ධනයත් සමග මේ රටේ යටිතල පහසුකම් දියුණු වෙනවා. ඉතින් ඒ තුලිමුත් ජනතාවට තමයි වාසි සිද්ධවන්නේ. ඒ වගේම රටේ සක්‍රීය නිෂ්පාදන ප්‍රවාහයන් ඉහළ යනකොට ඒ තුළින් ලැබෙන ආදායම් ඉහළ යන්නට පුළුවන්. ඒ භාණ්ඩවල මිල ගණන් වැඩි නොවි පවතීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සියල්ල මගින් ඇත්තට ජනතාවට තමයි වාසි හම්බ වෙන්නේ.
8: ආර්ථික අර්බුද හමුවේ IMF සහයලත් අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාව මේ වන විට පෙන්නුම් කරමින් සිටින ස්ථාවරත්වය සහ සාපේක්ෂ ප්‍රගතිය පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
7: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දැන් වෙලාව දවල් 12 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.

වෙලාවත් බලලා අපි නිවුස් සහලා හෙම ඉක්මට මේ පැත්තට ආවනේ හાર્ට් බීට් එක පැත්තට. දවල් 12 විනාඩි 31යි තාචුටි වෙලාවයි මම මේ පැත්තේ ඉන්නේ. තාම මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට එන්න. 0.7.3.93.5.93.7ට ඔයාට මැසේජ් එකක් තියන්න පුළුවන්. ඔයා කැමැතිමයි සින්දුවකට එකතු කරගන්න. අර කලින් සින්දුවේ වගේ කැරලි කොණ්ඩයක් තියෙන දුටුවන් වශීකරණ කෙනෙක් ඉන්නවද ඔයාට? ඉන්නවනම් එයාවත් එකතු කරගන්න ඉක්මනට. දැන් මේ දවස්වල දැන් ඩෙංගු රෝගිය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙනව නේද? ඉතින් ඔයා ගැන විතරක් නෙමෙයි ඔයාගේ අවට පරිසරයේ වගේම තමයි ඔයා යන්නේ තැනකව දැක්කොත් ඒ දෙයක් හරියට ඩස්බින් එකකට දාන ඒවා හරියට බැහැර කරන්න. ඉතින් මේ හැම දෙයක්ම ඔයාගේ අතේ තමයි තියෙන ඔයාගේ වගකීමක් විදියට හිතලා මේ හැමදේම පිරිසිදුව තියාගන්න බලා ගන්න නේද? මොකද එක්කෙනෙක් විතරක් නෙමෙයි මේකෙන් ගොඩක් පිරිසකට ලෙඩ හැදෙන්න පුළුවන්, ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම හිතලා ඔයත් ඔයා ගැන හිතනා වගේම අනිත් අය ගැනත් හිතන්න හරිද? මේ වෙලාවේ කවුද හાર્ට් බීට් අහගෙන ඉන්නේ? ඔව්, ගිනිගත් හේන පැත්තට තමයි යන්න හදන්නේ පෝස්ට් ඔෆිස් එක පැත්තට. මට පේනවා මේ වෙලාවේ ඔයා සත්‍යයට ලක්කන දාලා තියෙන පෝස්ට් ඔෆිස් එකේ හැමෝටම ඇහෙන්න. මේ වෙලාවේ වැඩ කරන හැමෝමත් එකතු කරගන්න කියන උඩදැනිය, ඒ වගේම රිස්කා ඒ වගේම සංගීතා එකතු කරගන්නවා ලස්සන සින්දුවකට මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක දාලා තියෙන මේ වෙලාවේ. අනේ අපිට සින්දුවක් දෙන්නකෝ, පැල්වත්ත ඇග්‍රි වර්ක්ෂොප් එකෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ ප්‍රදීප්, කීර්ති, ධර්මේ, නාමල්, රූපේ, මං හිතන්නේ යහළුව සෙට් එකක් ඉන්න සඳරුව, නලින්ද, මේ හැමෝම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ඔයා කැමතිම එකතු කරගෙන ලස්සනම සින්දුව අහන්න. අයිබෝ වේවා, ඔයාටත් අයිබෝ වේවා. මඩපත ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. තමරා, නිශානි, චේතනා, තව ගොඩක් අය ඉන්නවා මේ හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න. හෙක්ට ඩයස්ගේ කළු කෙල්ලේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
7: සම අනුග්‍රහය
8: අධ්‍යයවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
5: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
9: ක්‍රිමිරාජ සුවසේන
10: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසේන
10: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
11: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
5: දැන් වෙලාව දවල් 12:00 විනාඩි 40යි
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුරැකි මුමක තොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි 3 වනදා කොක්කඩිචෝලේ රාමකෘෂ්ණ මිෂන් මහාවිද්‍යාලය මදිකලපුව. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකි මුමගතොට. සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයිනේද ගමන.
4: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩි සුවර්ස්.
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
6: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: රටට වග කියන රේඩියෝ. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ටික ටික මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මං ගියාට හෙට එනවා. යන්න කලින් මං එකතු කරගන්නම් මේ වෙලාවේ හාඩ් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා. කුෂී තමයි බෙන්තර ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා බුද්ධික බබලා තුන් දෙනාවත් එකතු කරගන්න කියන හරිම ආදරේ. සුබ දහවලක්. අපිටත් ගීතයක් දෙන්න. මාතලේ කුමාරි එදිරි එරබුදු ගොල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නයනි, ගාමිණි, සුභාෂිනි, සුභාෂිනිවත් එකතු කරගන්න කියනවා. සුබම සුබ දවසක් වේවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න. අනුරගම අනුලාවති තමයි මේ විදිහට මැසේජ් එකක් දාලා තිනේ. හරි මාද්දරේ මහත්තයා සිරිල් දුව, අනුෂිකා පුතා ප්‍රදීප් එක්ක පියසලා දුවත් එකතු කරගන්න කියනවා. හර්ෂණ පුතා අමේලියා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි හදන්නේ. සඳ ලංකාවෙන් තාරුණී මැසේජ් එක දාලා දිනවා. යන්න කලින් ඔන්න ඔයාව අල්ලගත්තම ඉරේකා බණ්ඩාර මැසේජ් එක දාලා තියෙන යාව එකතු කරගන්න. යාගේ මහත්තයා සංජීව, ලක්වින්, සස්මින්, ගෙත්මින්, ජානකී යාගේ දරුවන්, යාගේ බබාලා ටික, ඊට පස්සේ පූගොඩ ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන ඉරේකා. ඔයාවත් එකතු කරගන්න. හරි මාතරින් එහෙම මං අදට ගිහින් නම් පරිස්සමට සතුටින් ඉන්නෝ මම යෂ්.

0: rhythm, vibe, beat, if it mixes better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vela Pasurekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ එක්සත් ජාතීන්ගේ පරිසරික වැඩසටහනේ ආසියා ශාන්තිකර කලාපීය නියෝජිතින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මෙරට ජාතික පාරිසරික ප්‍රමුඛතා රැසක් වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහගය ලබා ගැනීම පිළිබඳවයි විශේෂ අවධානය යොමුණේ. තරුණ පාරිසරික කමිටු සහ විශ්වවිද්‍යාල තරුණ සංසද පිහිටවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා. අමෙරිකා සහ ඉරාන් නියෝජිතින් අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට එකඟත්වය ලැබී ඇති බව කටාර මැදිහත්කරුවන් ප්‍රකාශ කළා. පැවති ඍජු නොවන සාකච්ඡා යහපත් ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. මීළඟ වටේ සාකච්ඡා සඳහාද ඔවුන් සහභාගී වන බවයි කටාර මැදිහත්කරුවන් පෙන්වා දුන්නේ. ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා වන සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්නද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: Lakhana, Radio ITN.
1: පස්සරු එකපහ වෙලා විනාඩි 8යි වෙලාව. ආයුබෝවන් සුබ දහවලක්. අද ජූලි මාසයේ දෙවනිදා අපි මුණ ගැහන්නේ බ්‍රහස්පතින්දාවක. මිනිසුන්ව කාලා බලලා අපිට තේරුම් ගන්න බෑනේ. ඔක අපි හුඟක් වෙලාට කියන කතාවක් නේද? ඔයාගේ ජීවිතය ඇතුළේ ඔයා වඩාත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ ඔයාට අකමැති කියලා කියන ඔයාව ආශ්‍රය නොකරන මිනිස්සුන්ගෙන් නෙවෙයි, ඔයාත් එක්ක ගැටලුවක් තියෙනවා නම් ඒක වර්ගයේ මූණටම කියන මිනිස්සුන්ගෙන් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් එහෙම මිනිස්සු හරි අඩුයි, සාපේක්ෂව ඒගොල්ලෝ ඔයාට ඇති කරන්නේ අඩු හානිකරදායක තත්ත්වයක්. හරිද? ඔයා ප්‍රවේශම් වෙන්න ඕනේ ඔයාට අකමැති වුණත් ව්‍යාජ හිනාවක් තියාගෙන ඔයාව ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන්. ඔයා ඉන්න තැන ඔයාව සෑහෙන්න වර්ණනා කරලා ඔයා නැති තැන වැඩි කියන මිනිස්සුන්ගෙන් තමයි ඔයා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ බොරු සුබ පැතුම් අකේ කිරීම කරලා යටිහිතින් ඔයාට දෝෂාරෝපණය කරන මිනිස්සු අද සමාජේ සෑහෙන්න ඉන්නවා. ඒගොල්ලෝ තමයි බහුල කාණ්ඩය. එතකොට ඒගොල්ලන්ව හඳුනාගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔවුන් ඔබට ඇති කරන හානිදායක බව ඉහළ නිසා ඒගොල්ලෝ මාස්ටර් කරන තෝරා ගන්නකොට ප්‍රවේශම් වෙන්න ඕනේ. මන් නොකිව්වයි කියන්න එපා. ඒක තමයි මන් නොකියපු දෙයකට තිබ්බේ. අද ඒකත් කිව්වා. අද තැන හතර වෙනකම් මාව අහගෙන ඉන්න පුළුවන්. All time bits it charming.

0: රඩියෝ අයිටන්
1: දවල් එකයේ වෙනට දාටයි
2: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියීලා
3: මෙමරි ලොස් කෝද ඩුක්ට යාද සුන්නද
2: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන අයමට
3: සුපුරි ඩොක්ටර්නේ
5: Even in driving, Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේව
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: ITN
1: පසරු එකයි වෙන හට විසි එකයි
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: එකයි වෙනාට විසි එකයින වෙලාව ඔල්ටයි බෙට්සෙත් චාමිය අහකට ඉන්නේ අහගන්න ගමන් බිදුවයි හතයි බිදුවයි තුනයි අනුතුනයි පහ අනුතුනයි හතට මැසජ් එකක් එවන්න පුළුව ඒවගේ මලක්කට ෆෙස්බුක් පේජයට ගහ මද පෝස්ට් එක දාන්නක පණක් වුණා ඒ පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්කමක් තියෙනවා මනමුද මැසේජස් ටික මොකෝ කියන්නේ හානේ බලමු හයියකේ අපි කොහිලේ ගෙදර නේචර්ලන්ඩ් ගවර්න්මන්ට් එකෙන් ෆැක්ටරි එක හැමෝම එකතු කරගන්නවා ලස්සන සින්දුවකට නිරෝෂා තුෂාරි ඉනෝකා ලසන්ති උදේනි විශේෂයෙන්ම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා හරි හොඳයි අපි එකතු කරගමු සවදහවලක් වේවා චාමිනංගේ චම්දේ පින්නවලින් ඔයගේ මැසේජ් එක පුතාලා සහ හස්බන්ඩ් සමී කළුතර අක්කා අම්මා ඉසුරු එකතු කරගන්න කියලා තියෙනවා අකම් අමාශා නේද දුව පුතා මේ හැමෝම ඉන්නවා කියලා තියෙනවා ස්තුතියි මැසේජ් එකක් එව්වට අද පොල් ගහවල තුෂාරිද ෆස්ට් මැසේජ් එක අනේ මගේ බලාපොරොත්තු ඉටු වේවා කියලා තියෙනවා නෑ අනේ ඔය තෙවන ස්ථානය දිනා ගන්න ලබනවා ඔයාව එකතු කරගන්න මද්දුවත් එකතු කරගන්න මටම සින්දුවක් දෙන්න රංජි අයියා හරිද තුෂාරි thank you message එකක් එව්වට ඊතර ඉදුණද ඔයා තුන්වෙනි ස්ථානය කිව්වහම මොකද සමහර එකයි 12:58ටත් මැසේජ් එකක් කරනවා චාමි කියලා. ඒතර මම ඒ මැසේජ් එක බලනනේ. ඒක නිසා තමයි ඔයා තුන්වෙනි ස්ථානයට පත් වුනේ. හරිද? අද තාග් දෙන්න අපිවත් මතක් කරන්න කියලා රයිකමින් සරත් චන්ද්‍ර ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. හයි චාමි යමි ප්‍රඩක්ස් වාතුවෙන් සමන්ත වගේ මැසේජ් එක දැන් දැක්කම මහපලගම පැත්තට ගියාම පියාජේ ආටත් සින්දුවක් අහන්න ඕන වුණා නේද ඊට පස්සේ මියනකොළ තැනට ගියාම බිනිතයි රාංගනි මාවත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ හයි යකි මාත් ඉන්නවා චානු රත්තුටින් මොකද ඔය කියන සින්දුව සංසාර පුරුද්දද මේ ඒකද සින්දුව සින්දුවෙන් කොටසක් අල්ලගෙන මට කියන ඒ සින්දුව දෙන්න කියලා කොහොමද මේ හොයන්නේ එකයි විතර විසිතුනයි.

පසරු එකයි වෙනට දෙසකයි වෙලාව 0.7 0.3 5 0.3 7 හවස 4 වෙන කලින් ඔයාලට මට මැසේජ් එකක් යවන්න පුළුවන් වගේ තමයි. ලක්කඩ Facebook page එකට ගියාම අපි post එකක් බලලා, like එකක් දාලා, comment එකක් දාන්න පුළුවන්. අහන කැමති සින්දුවක් තියෙනවා නම්, ඒ වගේම එකතු කරගන්න ඕන ඉන්නවා නම්, එක comment එකක් විදිහට සටහන් කරලා තියන්න. මම තුනේ පැයදී ගැන මතක් කරන්නම්. හරි. චම්පික සුරංග පෙරේරා චතුරංග චාමයිනි වගේ නමක් තියෙනවද? එතකොට සජිත් එන්නවා කෆීස් මතුර නිරෝධාගමගේව එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. චාමි අක්කා කොහොමද ලස්සන හින්දි සින්දු ටිකක් ඕනේ අද කියලා තියෙනවා. දැර්ණිය කලින් තරෝෂි බස්නායක වර හින්දි සින්දුවක් අහන ඕනේ නේද? ඊළඟ සින්දු පස්ස අපි ආයි හින්දි සින්දුවක් අහමු. චාමි අපි කන්තලේ භාතියකමින් නිමල් සමන්ති දුව දිල්මේ පුතා ශාමික රුෂිනි දුව එකතු කරගෙන සෙද්දවක් හමු කියලා මැසේජ් එකේ තිබුණේ. මහියගරේ නේ හා එනම් මඩුවක් කියලා තියෙනවා. හරි මොකද මේ කියන පෝස්ට් එක? හොඳ අයගේ හිත රිදෙනවා වැඩි, අහිංසක අයට වර දෙනවා වැඩි, සංවේදී අයට කලකිරෙනවා වැඩි. ඒත් ඒ අයට හිත හදා ගන්නට තමන්ගේ හොඳ ගති ගුණම ඇති. ලස්සන පෝස්ට් එකක්. ඊට පස්සේ යයි බොවන් සුබ සුබ දවසක් වේවා ලස්සන සින්දුවක් අහමු. අනුරකම අනුලාරතේ වගේ මැසේජ් එක මම මේ කියන්නේ. මහත්ය සිරිල් පුතා ප්‍රදීපදුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමරසේකර හගින දින්නේ ඔයා පොඩි. දැන් මොන්ටිසෝරියා කහගත්තද පේශලා? අමෙලියා සමරසේකර කෝ බලන්න මට මැසේජ් එකක් දාන්න බලන්න දැන් මොකද කරන්න කියලා. චොරගෙඩියාගේ තාම ඉන්නවනේ මොන්ටිසෝරියා නැන්නේ. හැබැයි මම අහනවා. දවල් 1:33 අපි සෙද්දක් අහලා අයි මේ පැතරෙමු.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පස්සරු එකයි වෙනාඩි 36යි.
2: හැමෝම එකම රේස් එකට වාඩි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුම් X5. සියට් ද රෝලිස් යුවර්ස්.
0: Live, beat, it's a mix winner.

0: ඇහේ දොර ගඟේ බලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් X5

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: දවල් එකයි වෙනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන්න Radio ITN

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Dati piti kadi modi gini maddahane maha vasse wada karala mahansiyata sindu husmak gamudu
2: runari tinuran sittame ma
1: සති දෙනවල දවල් එකේ දන් හතර වෙනකන්

ටැවල් එකයි වෙනාඩි 44යි වෙලාව. මැසේජ් එකක් එවන්න හිත අදහසක් තියෙනවා නම් 07 03 935 93 7 එහේ මැසේජ් නම්බර් එක.

0: එකයි වෙනට පණහයි.
1: දෙයන්ගෙම පිහිටයි.
2: ආයේ මේ පෙර පිනක් තියෙන්න ඕන. ආයලන් මහත්තයා.
3: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ. ඒකයි. එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
0: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: ලොකෝකෝ ලොකෝ මහත්තයා. මොකද පොඩි එකා. පිටු හදලා ගන්න පුළුවන් ලොකෝ මහත්තයා.
4: දෙවන් සරණයි.
0: දෙයියන්ගෙම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

0: 95 FM 93.7 La Conda Radio ITN.
1: එක පහු වෙලා විනාඩි 54යි වෙලාව. සුබතාවලක් වේවා සින්දුවක් දෙන්න. EJ අනුර පුසල්ලාව BF ජනපදෙන් එවලා තියෙන මැසේජ් එක. සුබ දවසක් ශාමී. වෙහෙසකර කාල හොරා කිහිපය අපිට දැනෙන විදිහට සංගීතයෙන් උපරිම මානසික සුවයක් උදා කර දෙනවා කියලා තියෙනවා. Thank you. ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. වඳුරබ මාපොටුවනින් ඉසුරු මදුෂාන යමුනා චන්ද්‍රිකා හොරණින් මහින්ද කුමාරව එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මේ කවුද මේ තුෂාරි මොකක්ද කියන්නේ කියලා බලමු. සංවේදී මිනිස්සු ගැන කියන්නේ හැමදාමත් උත්සාහ කළේ අනිත් අයගේ හිත සතුටින් තියන්න මිසක් තමන්ගේ හිත සතුටින් තියාගන්න නෙවෙයි. ඒකයි ඒ හිතවලට හැමදාමත් වැරදුනේ. ඔය ඉතින් හේතු හොයාගෙන තියන්නේ ඒක නිසා තමයි වැරදුනේ කියලා අන් එක හදාගන්න. ඕනවට වඩා සංවේදී වෙනවා කියන්නේ එක්තරා විදිහකට. මොකද්ද අනෝදකම? හරිද? ආදරණීය සුන්දර දවසක් ආදරේ ලක්කඩ කෑගල කංකිටි හැටි මොලේ චන්දිම ඔයාගේ මැසේජ් එක. කවුද ඉන්නේ? ලාලනි, නිශානි, රේනු, දිනු, අම්මා කුවේට් වලින් චන්දිනාගේවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. ජා ඇල ඇන් ඉරෝෂිනි සහ පෞලයව එකතු කරගන්න. මිනිස්සුන්ට සමාව දීමට තරම් හොඳ කෙනෙක් වෙන්න, නමුත් ඔවුන්ව නැවත විශ්වාස කිරීමට තරම් මෝඩ කෙනෙක් නොවන්න. පැහැදිලි? පැහැදිලි කරගන්න. එතකොට අය වරදින්නේ නැහැ. අපි යනවා අපේ ඕල් ටයිම් බෙස්ට් චාමි දෙවනි පැයට. දෙවනි පැයට මුණ ගැහමු.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හෝමාංගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාරයකගේ ඩිජිටල්කරණය කිරීම සහ දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණයේ ක්‍රමවේදය ආරම්භ කිරීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ පළමු රෝගියා ලියාපදිංචි කිරීමෙන් දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ පාදුක රෝහලේ රෝගියෙකු නිරීක්ෂණය සහ කළමනාකරණයද එහිදී සිදු වුණා. පිරිවැය අවම කරමින් කාර්යක්ෂමතාවයේ ඉහළ නංවමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා. ගාසා තීරයේ ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී දින 10ක් ගත වී තිබෙනවා. බෝම්බ ප්‍රහාරවලින් එම් ප්‍රදේශය. ගාසා තීරයේ ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී දින 10ක් ගත වී තිබෙනවා. බෝම්බ ප්‍රහාරවලින් එම් ප්‍රදේශයේ 90%ක් පමණ විනාශ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. පොපුන ද්‍රව්‍ය 223,000ක් පමණ ඊශ්‍රායලය මගින් ගාසා තීරයට හෙලා තිබෙනවා. 2023 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ යුද්ධයෙන් පලස්තින ජාතිකයින් 73,066ක් මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්නද ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනද ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකපහ වෙලා විනාඩි 8යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි අපි අපේ පළවෙනි පැය ඉවර කරලා මේ පැයත් විනාඩි 8ක් ගත කරලා ඉන්නේ. හවස 4 වෙන කලින් එක දිසයි මොනට 0.7 0.3 93.5 93.4 වමට મેસેජ් එකක් එවුවටින් මගේ મેસેජ් එක තින් නොකියව යන්නේ නැහැ සාමාන්‍ය. චාමි අපිටත් සින්දුවක් දෙන්න වතු වේ රූපසේන සහ සුනන්දනී મેસેජ් එකක් එවුවට ස්තුතියි ඔයාලට. ගිනිගත් වෙන පැත්තට යනවා තැපැල් කාර්යාලය අපිට ලකඳහගෙන වැඩ කරන ගම. උඩතනිය මහත්මයා රිෆ්කා මිස සංගීත එකතු කරගන්නවා කියලා මංජුල හේමන්ත තමයි මට મેસેජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ මේ મેસેජ් එක කාගෙන්ද කියලා බලමු. අයිබෝන් චාමි ඔයාට ආසරි සම්පත් එඬෙර මුල්ල. ඔයාගේ મેસેජ් එක මොකද මේ කියන්නේ පෝස්ට් එකේ. වටේ ගෙහි නොපුදුප දොඩවන උන් ඇත හරියට. කෙලින් කතා කරන එවුන් හමුවන්නේ නම් ඉඳ හිට. කෙලින් නුන්ට කැමතිම නැහැ කවුරුත් පෙන්නුවේ නැතුවට. පරිස්සමින් කෙලින් ඇනයි තැලෙන්නේ මුලින්ම මිටියට. ඒක නිසා අපිටමයි ප්‍රශ්න කියලා හිත දුකින් නම් ඉන්නේ. ඒක නෙචර හිතන්න එපා. ඒක එහෙම තමයි. සින්දුවකට අපිවත් එකතු කරගන්න මහත්තයා ජෝඩ් කුමාර පුතා මිනෝල් දුව දිශානේ කංචුකුලියේ නනුෂා ඔයාගේ මැසේජ් එක thank you. ඊට පස්සේ මේ ඉන්නේ සෑහෙන දවසකින් සංජීවනී පොකුණු විටින් මම දන්නා ඉතින් අපි සී කියලා කොහොමද කමන්න වෙලාවක් වාගෙන මට මේ මැසේජ් එක එව්වට පෝස්ට් හොයලා එව්වට මට බොහොම ස්තුතියි. පුතාලා දෙන්නා සඳළු සහ රශ්මිත වේගතු කරගන්නවා මහත්තයා තමින් දයාදන් සුවෙන්ද එයා තාත්‍රෙන් මම මතක් කරනවා. කියනවා කටුක අතීතය මතක තබා ගන්න නමුත් එහෙ ජීවත් නොවන්න. අතීතය පාඩමක්. හෙට දවස කියන්නේ අභිරහසක් නමුත් අද දවස කියන්නේ ඔබට ලැබුණු තෑග්ගක්. තේරුණාද? ඊට පස්සේ කියනවා අනවශ්‍ය ප්‍රශ්න වලින් තොරව ජීවත් වෙන්න නම් ඔන්නෝක හරී වැදගත්නේ අහගන්න ඕනේ හරිද? අනවශ්‍ය ප්‍රශ්න වලින් තොරව ජීවත් වෙන්න උවමනාව තියෙනවා නම් එක අඩුවෙන් කතා කරන්න. දෙක හිටියත් නෑ වගේ ඉන්න. තුන මිනිස්සුන්ට බලෙන් කතා නොකර ඉන්න. හතර හැකිතාක් නිශ්ශබ්ද ජීවිතයක් ගත කරන්න. සත්ත නැතුව ඉන්න. හවස දෙකයි විනාඩි 10යි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 14යි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලුකයියා මාර වෙඩනේ ඌනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද?
4: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන්නේ අයමට.
5: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
6: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening drive with Chamit and Charu.
8: Sama anugrahaya.
7: Marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domaso entry wikiti miyantrika sadambara himikaruwe kumanna. Aduma mutanna 21117979.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හවස දෙකයි වෙනකට 17යි

0: BTN.
1: හවස දෙකයි වෙනාඩි 21යි.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: හවස දෙකයි වෙනාටේ විසේ තුනයි වෙලාව බෙන්ඳුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසජ් එක ගෙවන්න පුළුවන්. ලකඩ කලර් ෆ්ලව් අපේ ෂෝ එක මතකයිද? මේ ෂෝ එකේ එදා අහන්න ලැබුණු ජනප්‍රියුණු සින්දුවා

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකම් එක.

හවස දෙකයි වෙනට විසි අටයි වෙලාව ඔල්ටැ බෙට් සිච්චාමී ඔය හගෙන ඉන්නේ බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් කෙව්වද බලමු එහෙනම් මෙතන තියෙනවද කියලා. චාමී, කෑකල්ල පැත්තේ ඩෙංගු මදුරෝ වැඩි කියන නිසා ගම් මැසසියල්ලමත් එකතු කරගෙන සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කළා කියලා තේනවා. ඒක හරි වටිනා කියන දෙයක්. මොකද මේ දවස්වල වැඩි අවධානය යොමු කරන්න ඕන කාරණාවක් තමයි ඩෙංගු කියලා කියන්නේ. මොකද සමහරු මේක ගානක නොගෙන තාමත් ඉන්නවා. අපිට නම් හැදෙන්නේ අපේ පැත්තේ නම් මදුරෝ නැහැ කියලා කියන් ඉන්න පිරිස් ගොඩක් ඉන්නවා. හැබැයි අද ඉඳලා දවස් 3ක් මදුරු මාර්ගයට වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව ඔබ දන්නවත් ඇති. රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ මෙහෙවීමෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වගේම දිවිනපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශ ලේකම් කාර්යාලය නිර්ධාරින් මේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙනවා. මේ වසරේ ගත වෙච්ච කාල සීමාව ඇතුළත අපේ රටේ ඩෙංගු රෝගීන් වාහිතන කීයක් වාර්තා වුණා කියලාද? එසේ සංඛ්‍යාවක් නෙවෙයි, මාස 6කට 55,406ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්. මේකෙනුතු වැඩිම පිරිසක් වාර්තා වෙන්නේ කාන්තාවන් විදිහට. ඒක නිසා මේ අවධානම අපි තේරුම් ගන්න ඕනේ. ඔබ අවට පරිශ්‍රය පිරිසිදුව තියාගන්න කියන එක මම ඔන්න මේ වෙලාවේ මතක් කරනවා. මැසේජ් එක පොයකට සුමන ඔයාගේ ඔයා වාතරෙන් මම මතක් කරනවා. තැන්ක් යූ මැසේජ් එක කෙව්වට මතම ඩෙංගු ගැන කියන්න මට මතක් කරලා දුන්නේ. ඊට පස්සේ මේක උදේ සුබ දවසක් වේවා චාමි කියලා තියෙනවා අංජන ජාතිලක නේද? මම බැලුවා කවුද කියලා. මට පහතින් සුබෝදේ සංගමයේ පොඩි හිටි ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඉලේ පිරුම ආනන්ද නන්දලාල් හෙමපාල ජයදස සෝමදාස කරුණාදාස ජයසේන සිරි කුමාර ලක්ෂ්මන් හැමෝටම සිඳුවක් අහන්න දෙන්න. චාමියක්ගේ සුබදහවලක් ඒවා ඔයා අපි හැමදාම අහනවා කියලා තියෙනවා. ඔයා කතා කරනකොට අහගෙන ආසයි කියලා තියෙනවා. අපේ ගෙදරයිට ඔගේ හිතෙන්නානේ යන්නේ හැමතිස්සම ගෙදර කතා කරන්න කියලා. හස්බන්ඩ් බුද්ධික බබල තුන් දෙනාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. සුබදවසක්.

0: හවස දෙකය වනාටයේ තෙස් පායි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩියේ තසටයි දෙකියා සුරකි මුමකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 3 වනදා කොක්කඩිචෝලේ රාමකෘෂ්ණ මිෂන් මහාවිද්‍යාලය මඩකලපුව සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකි මුමගතොට ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 හවස දෙකේ වෙනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගන්න. 0706 366 176 අංකයට ඔබ

0: Radio ITN.
1: හවස දෙකයි විනාඩි 41යි වෙලාව. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් තිබුණ නම් ගෙදර කියලා හිතෙන්න හේතු ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාට ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව තෙල් නිෂ්පාදනය කරගන්න හැකියාවක් තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගෙදර තිබුණම. හොල්තෙල් විතරක් නෙවෙයිනේ සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන රට කජු කජු සූර්ය කන්ත වට්ටක අබ කොහොඹ එඬරු වලින් තෙල් හදාගන්න පුළුවන් කමක් තියෙනවා. සිංගල් පෙස් විදුලි මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය ගත තින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිලවෙන්නේ රුපියල් 88,000යි. මේ සම්පූර්ණ යාන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවීම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. 01176679යි 579ට කෝල් එකක් අරගෙන ඔහට තව වැඩි විස්තර හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ මැසේජ් එක කාගෙන්ද කියලා මම මේ යාත්‍රේ බැලුවේ. අක්කේ අපිවත් එකතු කරගන්න අපි හෝමාගමින් විශේෂයෙන් තුෂාර සර්ව එකතු කරගන්නාද කියලා තියෙනවා. හරි, අපි ලස්සන සිද්ධාක් අහමු කොමලා එකතු කරගෙන. ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශිරින් ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චම්ඩානි මාරසිංහ, රොසට් ගමගේ එකතු කරගන්නවා නුවරින් නේද? හරි, ස්තූතියි මැසේජ් එකට. ඊට පස්සේ දිෂිනී ලාභ කඩේ ධර්ණියගල නෝනා කඩේ වැඩ කරන අය ධර්ණියගල සිලු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. වොයිස් මැසේජ සෙව්වටදී මට ඒක අහන්න බෑ. ඒක නිසා මට ටෙක්ස්ට් මැසේජ් එකක් මෙවන්න. සුබ දහවලක් ලක්හඬ, ත්‍රිකුණාමලයේ පහේ කඩේ පුංචි බණ්ඩා වගේ මැසේජ් එක. ඊට පස්සේ මේ මොකද කියන්නේ, පුංචි දෙයකට ලොකු අවධානමක් තියෙනවා, ඩෙංගු මරතනට දායක වෙමු කියලා පෝස්ට් එකක් එවලා තියෙන හොර්නින් මහින්ද. ඔබට වතුර බිඳුවක් මදුරුවාට නගරයක් කියලා තියෙනවා, ජනපදයක්. ඒක හරි ලස්සනයි ඒ පෝස්ට් එක. වතුර බිඳුවක් කියලා පොල් කට්ටක වතුර බිඳුවක් යන්නේ තියන්නේ අනේ. ඒකේ මදුරුවෝ වෙන්න බෑනේ කියලා හිතුවට ඒක මදුරුවාට නගරයක් ජනපදයක් නේ. ඒක නිසා ඔය යමින් යමින් ගමන් විශේෂයෙන්ම ඩෙංගු ගැන හිතලා මතලා වත්ත පිටියේ සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. ගල්පත පැත්තට තියන්න මේ පැත්තට ආපු එකේ මං කියන්නේ. HKD ගවර්මන්ට් එකෙන් ඉන්නවා මාෂා දෙල්හානේ, කමල් දිශාන්ත, දමිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, එරංගෙ, කාන්තේ, චාන්දනී, හර්ෂණී මේ කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඉතුරු අය ටින් පස්සේ කියන්නන්නේ. දානේ වෙලාව තියෙනවනේ 2:44.

0: ලකන රේඩියෝ ITN
1: හවස 2:47 වෙලාව කොට්ටාවෙන් පවනි ආසයි පවසන්න සින්දු ඕනේ කේගුවා මම බෑ කිව්වා නෑ ආසයි පවසන්න දෙන්න කියලාම කිව්වා ඒ නිසා

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0.7 0.3 93.5 93.7. Search Light සමාජ ගවේෂණය.

ඔබ වෙත ගෙන ආවේ.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අපරාධ හා මධ්‍යම නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයින් 26,377 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්තරගුණගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව 652ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජු 25 දෙනෙකු හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. විවෘත වරන්තුකරුවන් 129 දෙනෙක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. බීමතිය දුරන් 53 දෙනෙක් අත්දැකීම්ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: ඊශ්‍රායලයේ ගාසා තීරයේ සැලසුම වෙනස් කර ඇති බව හමාස් සංවිධානය අරාබි සමුළුට දැනුම් දී තිබෙනවා. පවතින වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊශ්‍රායල් දේශපාලකයන් සමස්ත සිවිල් වැසියන් ගාසා තීරයෙන් ඉවත් කිරීමේ උත්සාහයක නිරත වෙනවා. ඒ ප්‍රතිපලයක් ලෙස ජනතාවට දැඩි බලපෑම් ලැබී ඇති බවයි හමාස් සංවිධානය සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුන පහු වෙලා විනාඩි 5යි වෙලාව. All time beats it charming. අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා.

0: බැවෙමත් කලාටයි
1: බීත් චාම
0: සතේ දෙනවන දවල් එක එඳ හතර වෙනකල්
2: සංචල හිත කිති කැවුණා තැන්දරවදනට ඩිංගක් ලංවෙන්මට
1: හිතුණාටයි
0: ඒක තනි කරම ඇපැයි හවස තුන පහු වෙලා විනාඩී එකොළහයි වෙලාව ඔල්ටයිම් බේට් සිත් චාමිවා මෙ වෙලා වැහගෙනන්නේ හවස හතර වෙනකම් මං ඉන්නවා. මැසච්චික කෙවන්න වෙලාවක් තියෙනව නම් බිදුවයි හතයි බිදුවයි තුනයි අනුතුනයි පහය අනුතුනයි හත අපි මැසෙජ් නම්බ එක. සබු දවසක් චාමිදුව බලන්නේ ආදරේ වෙන්නපුුවෙන් රසල් මහත්මයෝගේ මැසේච් එක නොන මානෙල් දූල දෙන්න සුසාන්න සුරේනි පුතා සුලලිත ජේකබ් ඕබේත නේතන් චුඩිදු තීර්ෂ ඇතුළු ලක්කාඩ අහන හැමදනාම එකතු කරගන්න අද නිවාඩු පාඩුවේ ඉඳගෙන මවහන්ගන්නවා කියලා තියෙන නේද සතුටු ඒ ගැන. ගුඩිනින් චාමි කොහොමදවාට අදත වහගෙන ඉන්නවා ප්‍රියා බණ්ඩාරකමින් වාදරෙන් එකතු කරගන්න ඔමට ආදරය කියලා තියෙනවා. ඊට පස්සේ ඩිලා නිරෝ ශංවැල්ලෙන් කියනවා ජීවිත යථාර්ථය තනියම එනවා බැඳීම් ඇති වෙනවා ඒව නිසා සතුට වෙනවා දුක් වෙනවා අඩනවා විඳිනවා විඳවනවා ආපහු තනිවම යන්න යනවා කියලා ඒ කතාවට මං එකගයි. ඔගේ කමෙන්ට් එකට තැන්ක් යූ. ඊට පස්සේ මොකද මේ කියන්නේ මුංහිනේ ශ්‍රී සංගමිත මාවතේ වසන්ත කුමාර ඔයාව එකතු කරගන්නම් ඔයාලා හින්දි ගීතයක් අහන්න කැමතියි කියලා කියලා තියෙන්නේ. අපි මීට ටික වෙලාවකට කලින් හින්දි සින්දුවක් අහන්න දුන්නනේ. හැබැයි මේ පැය ගෙවෙන්න කලින් ඒ කිව්වට මම තව හින්දි සින්දුවක් අහන්න දෙයි මං හිතන්නේ.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: හවසතුනයි විනාඩි 17යි.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
0: රීදා Live, beat, epitome, mix winner.

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ක්‍රිමිරාජ සුවසනේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනේ
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනේවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: හවස 3 වෙනි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවසතොනයි වෙනාඩ විසතොනයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: උගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ නැහැ.
1: යකෝ යකෝ මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරේ කළ මේ වගේ වැඩ කරනවද?
0: පොඩි මොලිය අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
2: විසේකාරේ
0: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහැ නේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
3: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
2: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී නවයට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All Thai beats with Chami.
2: Suno na sang mal mal.
0: හවස තුනයි වෙනාට විසිපහයි. මම් බැලුවේ ලක්කට ෆේස්බුක් පේජ් එක පැත්තට එන්නයි කියලා. හොරාට හොරාට ආවා. සුරේඛ රේණු අතපුක සද්ද නැද්ද වට්ස්ඇප් එක පැත්තට ආවේ නෑනේ. අහගෙන ඉන්නවා කියලා තියෙනවා උනාට. ලස්සනම ලස්සන පෑතුනේ ලස්සනම සිද්දු හංගින්නවා කියලා තියෙනවා කමෙන්ට් එකක් දාලා. ලස්සන හින්දි සිද්දුවක් ඕනයක් ඒවා දන්නව නේදින් කියලා තෘෂි බස්නායක කමෙන්ට් එකක් දාලා තියෙනවා. මම දන්නේ නෑනේ. ආසිරි සම්පත ඔයා කියනවා සුබ දවසක් කොහමද කියලා අහලා තියෙනවා මං හදින්. කඹුරු පිටියේ මාලාවන්නේ ආරච්චි ඔයාත් අහලා තියෙන්නේ කොහොමද කියලා. චමින්ද මාවත් සිද්ධ එකට එකතු කරගන්න බුත්තලින් කියලා කමෙන්ට් එකක් තියෙන්නේ. පියල් ජේ ඔයා වාතරෙන් එකතු කරගන්න. අපේ තාතරෙන් අදත් අහනවා රංජී තුෂාරේ. හයි රංජී, ඔයා වැඩ කරන ගමන්නේ රේඩියෝ එක කනේ කියලා මට ආරංචි වුණා. දෙලිනි දාරන්න ලස්සනකි බුදුසරණ යෝති කියලා තියෙනවා. ලස්සනංගි thank you. ඊට පස්සේ ප්‍රමසිරි බංගමෝගේ ආගේ කමෙන්ට් එකක් තියෙනවා. මංජුල ප්‍රදීප් උදේනිකාලක් මාලේ අංශන චාතලක සුබ දවසක් වේවා ඔයාට. අදත් අපි අහනවා ලස්සන සින්දුකට අපි එකතු කරගන්න කරුණාක HF එකෙන් විශ්ව විහංග වගේ කමෙන්ට් එක. එස්එල් ෆර්නාන්ඩෝ ඊට පස්සේ හයි නිෂු කොහමද? තුෂාරේ thank you ආගේ කවියට අසංග ෆර්නාන්ඩෝ ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ බලමු මට මිස් වෙච්ච කවුරුන් හෝ මෙතන සිටීද කියලා. චුට්ටක් ඉන්න බලන්න. සරාසද එක්ස්ප්‍රස් අහලා එකතු කරගන්නවා. චාමර ලියනගේ අද වගේ මැසේජ් එකක් තිබුණ නැද්ද මන්දා? පස්සේ මැසේජ් එකක් එවුවේ නැද්ද චාමර? තනු එකතු කරගන්න. දමිත් අලු විහාරේ යතේෂ් හැටිගේ හයි ඔයාවත් එකතු කරගන්නවා. දුලීප් සමරසිංහ න්ියුසීලන්ඩ් යාළුවා මොකෝ සත්ත නැත්තේ අපේ පෝස්ට් එක බල්ල තියෙනවා. තව කවුද? මහින්ද කුමාර, දිලිනි දෑරන්න ඔයාලව එකතු කරගන්න. හොඳ, ඊට පස්සෙත් මං ආයෙන්න මැසෙජස් ටික බලන්න. මොකද මං පොරොන්දු වුණානේ ෆේස්බුක් එක පැත්තටත් දෙනවා කියලා. ඒකයි එක ගෙව්වේ. තුනයි විනාඩි 28යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනදේ දෙසටයි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට.
7: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
8: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
9: Even in driving, Chamit and Charu.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: ලකන රේඩියෝ ITN
0: හවස 3යි විනාඩි 46යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා තියෙන්නේ පල්ලිය වත්තේ නේචලන්ඩ් ගාමට් එකේ යාළුවෝ කොමල වැකතු කරගන්න මැසේජ් එක එවපු ඔයාගේ නමක් ඉතින් සටහන් කරලා නැහැ. හයියකේ අපි කොහිලේ ගෙදර නේචලන්ඩ් ගාමට් එකක තව කෙනෙක් මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාලා කතා වෙලා නැමෙද මැසේජස් එවුවේ. හැමෝම එකතු කරගන්න කියලා හැබැයි අතර නම් ටික තියෙනවා. නිරෝෂා තුෂාරේ ඉනෝකා ලසන්ති උදේනි එකතු කරගන්න කියලා තියෙනවා. අශානි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ සුබසන්ධ්‍යාවක් ශාමිනන්ගේ රණාලෙන් ක්‍රිෂාලේ පහන්දි දුලන් රුවන් සමන්තික චමින්ද එෂ්මික ඇතුළු හැමෝටම සින්දුවක් දෙන්න දෙන්නම්. ඊට පස්සේ යටියන්තොට සීපෝත ජනපදයේ චතුනි නේත්‍රා ඔයත් එක්ක ධනුෂි දෙදුලංගනා ඉන්නවද? යාමට මැසේජ් එකක් එවලා තියෙනවා. ධනුෂි thank you. ඊට පස්සේ හයි ජාමි සුබ දවසක් අපි අඹමල්ලේ මාලිගාමට් එකෙන් සින්දුවක් ඉල්ලලා තියෙනවා. ගීතා චම්මි චතුරිකා රංගිකා මිනි ශිරුමි මාලි චූටි එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. අකේ මං කිරිබත් ගොඩ දසුන් කියලා මේ දැන්නේවා මැසේජ් එකක් එවේ. ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ මම බලුවේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට යන්න ඕනේ කියලා. මැනිකෙන්නේ ඉත්තමල්ලියා ගොඩ. හරිද? එහෙම තමයි මට කියවගන්න පුළුවන් වුණේ. හරිද? වැරදි නම් අයි කියන්න. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙන්නේ මතු ශාමලි පුතා දිල්ෂන් දුව ගෙහානිව එකතු කරගන්න. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ල මීදිනිය කමේ උපනන්ද වට සින්දුවක් අහන්න දෙන්න. සුබ සන්ධ්‍යාවක් වේවා ශාමි, කොහොමද හොඳින්ද කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ. කවුද? ගාමිණි නේද? නද මහනුවරෙන්. හරි, අදව නම ලියලා නෑනේ. අනේ නමලියා නමතකුණා. සර්ව විල පැත්තට යනවා කෙටිය සමර්සිංහ. යාළු ඔක්කොමලා එකතු කරගෙන මේ සින්දු අහලෙමුද අපි? ඉතුරු මැසේජස් ටික කියන්නම්. කේන්ති ගන්න එපා. කේන්ති ගන්නකොට මුකුත් වෙන්නේ නෑ. එක ලේකෝප වෙනවා විතරයිනේ නේ. තව වෙලා තියෙනවා, ඉවසලා ඉන්න ඕම. 3:43

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුන පහ වෙලා විනාඩි 50 වෙලා. හරි හරි තව මැසේජස් තියෙනවා තමයි. මැසේජ් දෙපස්සකේ නේද?

0: ලකන රඩියෝ අයිTN.
1: හයි චාමී, අපි කඳවල ඇලමිනියම් එකෙන් ඔහ ලස්සන්ට වැඩස්ටහන කරනවා කියලති. තැංකූ යන්න කලින් හෙම දැකවපකට වට ස්තූති. ජානක සුමේද අමල් අනස් කතානෙන් නෑද එකතු කරගන්නන්. හයි චාමී, ප්‍රෝග්‍රෑම් එක හගරින්නේ කොරියාවෙන් කසු නොවත් දක්ෂ වුණනේ යන්න කලින් මැසජ් එක එවන්න. මම හිත හිත හිටිය සිදුව යයි කියලා. දසුන් කිරිබත්ගඩ බලන්න නේදීතින්නේ. ඊට පස්සේ කවුද මේ දුමින්ද බැල්ලත්ත ඔයාවත් එකතු කරගන්න. එහෙමනම් චලන අපි අපව මුණගැහෙන්නේ ඇත්ත වශයෙන්ම කිව්වෝතින් සති අන්දයක කැන හෙට හයිටම දවන් එකට. එතකම් පරිස්සමට ඉන්න ගිහිගන්නම්. මම අහංගෙටියට මැසජස් එව්වට බොහොම ස්තූතියි. මම චාමිකා මනෝජනී සබදවස්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: නීති විරෝධී ලෙස මෙරට ඖෂධ පිටි 935,000ක් රැගෙනීමට උත්සාහ කළ සැකරුවෙක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ඒ ඩිංගු යාත්‍රාවක් සමග ආරක්ෂක අංශ මෙහෙයුම් සිදු කළේ කල්පිටියේ ඉප්පංචි මුහුදු ප්‍රදේශයේදී. සැකරු 35 හැවිරිදී කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවේ. මෙම් පුත්කලයා ඩිංගු යාත්‍රාව සමග ඖෂධ තොගේ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයේ වෙත බාර දීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අල්කමිනිගේ අවමංගල උත්සවය අනිද්දා ආරම්භ වීමට නියමිතයි. ඔහුගේ උපන්ගම වන ඊසානදිග මඩාශාහිදී ලබන 9 වැනිදා එය අවසන් වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එම අවමංගල උත්සවයට චීනයේ ප්‍රධාන පෙළ නායකයෙකු සහභාගී වීමටද නියමිතව තිබෙනවා. ඔහු ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උපසභාපතිවරයාද වන බවයි චීන වාර්තා සඳහන් කළේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

හවස 4 විනාඩි 8යි වෙලාව. Good morning නෙවෙයි good evenings. බෑසනක් නෙවෙයි සුබ සන්ධ්‍යාවක්. අද වෙනසකටත් එක මට එහෙම කියන්න හිතුණා. මොකද අද ඔයාලා හොයන චමිත් මේ පැත්තේ නැහැ. අද ඉන්නේ චාරු. අද චාරුත් එක තමයි ඉවෙනින් ඩ්‍රයිව් අහන්න වෙන්නේ. හොයාගත්තොත් එහෙම හෙට අරගෙන එන්නම් ගියාව. එතකන් වට පුලංකම තියෙනවා. අදත් වෙනද වගේම හැම දවසකම වගේ ඉවෙනින් ඩ්‍රයිව් අහන්න හවස 6 මාර වෙනකන් FM 93.5 FM 93.7 මං එනවා මේ පැත්තේ. වට පුලංකම තියෙනවා. ඔන කන ලඟින්ම තියාගෙන චමිත් කියනවා වගේ මේ පැත්තට ඇවිල්ලා ඉවෙනින් ඩ්‍රයිව් අහන්න. ඒ අතරතුරදී ඔයාලට මැසේජ් එකක් එවන්නත් පුලංකම තියෙනවා. WhatsApp එකට කට්ටියක් එකතු කරගෙන දැන් වැඩ කරන තැන නම් ඉන්නේ මේ වෙලාව කියලා කියන්නේ චුට්ටක් අර මේ උදේ එනර්ජිකෙන් වැඩ කරන්න බැරි පාටක් පේන්න කාලයක් දෙන්නේ. කොයි වෙලේද ඔෆ් වෙන්න තියෙන්නේ? 5යි කාලා ඔෆ් වෙන ටයිම් එක නිකන් බලාගෙන ඉන්නවා. සමහරු දැන් ඔන් වෙනවා. ඔය වගේ වෙලාවක් නෙමෙයි යන්නේ. එහෙම වෙලාවට ඉතින් අපිට පොඩ්ඩක් බෝරින් මහන්සිත හෙට්ටුයි වැඩ ටික නිකන් ස්ලෝ වෙනවා. එහෙමනේ. එහෙම නැතුව නාට පලංකම තියෙන ඉවෙනින් ඩ්‍රයිව් අහන ගමන් වැඩ කරන්න. එතකොට ඔයාගේ පාළුව මහන්සිය මේ දේවල් නැති වෙනවා. ඉතින් ඒ නිසා අන්න පුළුවන්කම තියෙනවා FM 93.5 FM 93.7 මාත් එක්ක ඉන්නේ. වගේම ඔය නිකන් අහන් ඉන්නේ නැතුව මේ පැතර මැසේජ් එකක් එවන්න පුළුවන්. ඔයාට 0.7.3 93.5 93.7 93.5 93.7 උනාට පුළුවන්කම තියෙනවා වෙනද වගේම මේ පැතර ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි ඉවෙනින් ඩ්‍රයිව් පටන් ගමු. මර මැසේජ් එකක් එහෙම දාලා තියන්න කට්ටිය. අද අපි දෙන්නත් එක එකතු වෙලා ඉවෙනින් ඩ්‍රයිව් වහමු. හවස 4:10යි.

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
4: Cool drive එකට
5: ලක්කන. Evening drive.

හවස 4 විනාඩි 20යි වෙලාව. ඉවිනින්ජයි වහගෙන ඉන්න අතරේ ආට පොලංකව තියෙනවා. වැඩ කරන ගමක ඉන්නවා නම් gedere ඉන්නවා නම් ඔන්න පාළුව තනිකව ඔක්කොම වකා ගන්න. මේ පැත්තේ ඉවිනින්ජයි වහනෝ වගේ මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කර ගන්න ආට පොලංකව තියෙනවා. 0703 93 5 93 7 ට ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ එවලා තියන්න. දැන් වැඩ කරන ගමන් ඔහේ ඉන්නකොට ඔයාට හිතනවා නම් දැන් නම් මේ එක එක්කෙනා ගාව වැඩ කරලා ඇති. දැන් මම මටම කියලා බිස්නස් එකක් මොකක් හරි පටන් ගන්න ඕනේ. මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම මට මේහෙම මේ අනිත් අය යටතේ වැඩ කරන්න ඕනේ නැහෙනි. ඔහොම අපිට හිතනවනේ නේද? අපිට ඕන වෙලාවට වැඩට යන්න පුළුවන්. අපිට ඕන නොයා ඉන්න පුළුවන්. අපිට ඕන දේවල් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවානේ. අපේ ව්‍යාපාරයක් අපි කරනකොට ඒකේ බොස් ඔයානේ. ඒකේ ප්‍රධානියා ඔයා. ඉතින් ඒ වෙනුවෙන් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට හොඳ ව්‍යාපාරයක් හොයනවා නම් ඔයා උනාට පුළුවන්කම තියෙනවා සහල් ආශ්‍රිතව මොනාහරි ව්‍යාපාරයක් කරන්න. එහෙම නැත්නම් මොනාහරි අඹරුම් ආශ්‍රිතව දැන් ඔය කහ එතකොට දැන් ඔය රූපලාවන්‍ය දේවල් වලට අවශ්‍ය කරන දේවල් තියෙනවනේ ස්වභාවික අමුද්‍රව්‍ය. ඒ දේවල් ආශ්‍රිතව මොනාහරි අඹරුම් ආශ්‍රිත ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් ගෙදරදීම ඔන්න පොල්තෙල් හිඳින ව්‍යාපාරයක් පටන් ගන්නවට පුළුවන්කමක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන හොඳම යන්ත්‍ර ටික ඔන්න හොඳම තැනකින් ඒ කියන්නේ අලවීන් පසුත් හොඳ සේවාවක් ලබා දෙන තැනකින් ඔයාට මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකේ ඉතින් කාගෙත් අතර දැන් දන්න දෙයක්. ඒක හරි ප්‍රසිද්ධයි. මොකද මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනින් ව්‍යාපාරිකෙන් ගණනාවක් බිහි කරලා තියෙන නිසා දැන් ඒකේ සැකයක් නැහැ. ඉතින් ඔයාට ඒ කියු විදිහටම සහල්ලාශිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ආදී යන්ත්‍ර, එතකොට පොල් තෙල් හිඳන යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර මේ හැම එකක්ම ඔයාට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිරිවලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. යන්න ඔන්න නොම්බර 30 ගැලහෙන පාර මහරගම තමයි ඇඩ්‍රස් එක මතක තියාගන්න. එම නැත්නම් කතා කළ විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 0117 1779 579 ට කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. ඔන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න අයව ඔන්න ගොඩ දැම්මා. දැම්මන් එන්නේ අපේ ගොවි මහතුන් පැත්තට. දැන් අස්සන සරු කරගන්නත් ඕනේ. පිරිවැය අඩු කරගන්නත් ඕනේ කියලා අපේ ගොවි මහතුන් හිතනවා වෙන්න පුළුවන්. එහෙනම් හිත ඉඳලා හරියන්නේ නැහැ. ඒකට හොඳ සොලියුෂන් එකක් හොඳ විසඳුමක් එකට හොයාගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඩීප් ටෙක් ගැන ඔබට කියන්නේ. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් වන්න මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අස්වැන්නට වතුර එහෙම එකතු කරද්දී ගොඩාක් ලොකු විදුලි බිලක් වැය වෙනවනේ ඒකට. ඉතින් මේ දේවල් ඔක්කොම නවත්තලා දාලා ඔයාලට පුළුවන්කම තියෙන අපේ ගොවි මහතුන්ට සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් විතරක් වැඩ කරන ඔන්න වතුර මෝටර පද්ධතියක් තියෙන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ගත්තොත් එහෙම මේ ප්‍රශ්න සියල්ලම විසඳ ගන්න ඔන්න අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා. මොකද ඩීප් ටෙක් ආයතනය සුවිශේෂීව මිලාදු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දෙන්න සූදානම්මින් ඉන්නේ. නිසා දැන් දැම්ම ඕන ලතවි ඉඳලා හරියන්නේ නැහැ. කෝල් එකක් දීලා සම්බන්ධ කරගන්න ඩීප් ටෙක් ආයතනය 0711 711 711 711 711 එකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. ඔය මොන ප්‍රශ්නේ විසඳුවත් වැඩක් නැහැ අනේ. අපේ කනබොන ප්‍රශ්න ටික විසඳුවේ නැත්තම් නේද? ඉතින් ඔයාගේ කැමරේ ටික රස කරගන්න. මම අපේ ගෘහණියන්ගේ පැත්තට මම එන්නේ. ආට පුළුවන්කම තියෙනවා. හොඳ ප්‍රමිතියක් තියෙන ගුණාත්මක බවක් තියෙන තත්වයක් තියෙන නිෂ්පාදන එකතු කරලා මගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, ගෙදර අයට වෙන්න පුළුවන්, ඕනම කෙනෙක්ට රසට කැම ටිකක් හදලා දෙන්න. ඉතින් ඒ නිසායි අපි වාඩි කියන්නේ දැන් කුළුබඩු සන්නාමය විජය නමින්ම ගන්න කියලා. අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළෙන්සලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළෙන්සලෙන් වෙන්න පුළුවන්, අට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. 4:24 වෙලාව මැසේජ් එකක් දාලා එහෙනම් මේ පැත්තට එන්න.

0: රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 31යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලංකා වැඩසටහන යටතේ

0: අවත්‍යංශය පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකි මුමගතොට
1: අපේ අම්මගේ දරාවද

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි.
0: Cool drive එකට
3: ලක්කන Even in drive.

හවස 4:35 වෙලාව මම යන හදනේ WhatsApp එක පැත්තට. ඒ පැත්තේ කට්ටියක් ඉන්නවනේ බලාගෙන. එයාලගේ නම් දැන් කියයි අපිවත් එකතු කරගන්නේ කියලා. එනිසා මුලින්ම එකතු කරගන්න අනුරෝයාව පුස්සලා ඉඳන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හයි අක්කේ මල්ෂා, මම මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා. මල්ෂා ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගල්පහත HKD ගාමන්ට් එක පැත්තට යන හදනේ. මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, ඉරංගි, කාන්ති, ඉරංගි, හර්ෂණී, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. බොයගට පැත්තේ සුමනා ඇතුළු යාළුවෝ හැමෝම මේ වෙලාවෙ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. චමිතු එකඟ ඉන්න කියලා කියනවා. ඒද දන්නේ අපි බලපු හෙටවත් එක්කගෙන නේද? විරිතා, ඉරංගනේ හැමදාම වගේ අපිත් එකතු වෙලා ඉන්නවා. පාන දුරෙන් පුතාවත් එකතු කරගන්න කියලා. ඔන තියෙන ලස්සන සින්දුකර නුවන් ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවෙ. ඔයාලත් පුළුවන් මේ පැත්තට එන මැසේජ් එකක් දාන්න. මං ඉන්න හවස 6:00 වෙනකම් ඉවෙනින් ඩ්‍රයිව් එක 0705 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. දැන් මේ මාසෙත් පටන් ගත්තා. මේ අවුරුද්දෙත් දැන් භාගයක් ඉවර වෙලා තියෙනවා. හැබැයි ඔයා පටන් ගන්න හිතාගෙන හිටපේව තාමත් පටන් ගන්නේ නැතුව බලාගෙන ඉන්නවා නම් ඒකට නැකත එනකන් ඒ නැකත මේ අවුරුද්දට නම් එන්නේ නැහැ වගේ. ඒ නිසා ඔන්න දැන්ම පටන් ගන්න, නැකතක් එනකන් ඉන්න එපා. එතකොට ඔයාගේ chance miss වෙන්න පුළුවන්. අපේ පරක්කු වෙනවා කියලා කියන්නේ අපේ ඉස්සරහට ලැබෙන්න තියෙන දේවලුත් අපිට අත්පසු වෙනවා. ඒක නමග හැරෙනවා. ඉතින් එහෙම නැතුව ඔයාට පුළුවන් දැන්ම ඔයාගේ කියන දේවල් පටන් ගන්නව නම් ඔයා තව step එකක් ඉස්සරහට යනවා.

0: නම් හැමදේම පටන් ගන්න. ඒ අතරමඟදී ඔයා හිතනවනම් අනේ මට වාසනාවක් නැහැ, අනේ මට ඕවා ලැබෙන්නේ නැහැ, අනේ ඕවට ට්‍රයි කරලා අපි මෙච්චර කල් හිටියා මේ විදිහට හරි ඕයෙන් කිසි ප්‍රතිඵලයක් නැහැයි කියලා. ඔයා ගොඩාක් දේවල් අහස අල්ලන්න ගියා නම් එහෙම එපා. අහස අල්ලන්න කලින් ළඟ තියෙන දෙයක් අපි මුලින්ම අල්ලලෙමු. එතකොට ඔයාට පුළුවන් අහස අල්ලන්න. ඒ නිසා තමයි මාට කියන්නේ ඔයාගේ වාසනාව ඔයා වටේමයි කැරකෙන්නේ. ඒක රුපියල් 40කින් ගොඩ දා ගන්න පුළුවන්. ඒ තමයි ගොවිසත ලොතරැය්‍ය. ඔයාට පුළුවන්කම තියෙනවා ගොවිසත ලොතරැය්‍ය. ඔන්න මෙලදී ගන්න පුංචි රුපියල් 40ක් වගේ පුංචි ගානකින් පුළුවන් නම් ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න. ඔයා හිතලා බලන්න තව ලොකු ලොකු දේවල් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් පටන් ගන්නවට පුළුවන්කම තියෙනවා. ඉතින් කෝටි 6කින් ලැබෙන සුපිරි තැගක් එක්ක සතිය දින 7ම දිනුම් මදින ලොතරැයිකනේ ගොවිසත කියලා කියන්නේ. ඉතින් සතිය දින 7ම දිනුම් මදිනකොට ඔයා ඒක ට්‍රයි කරොත් ඔයාට දිනුමක් හදෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒ නිසා ළඟම තින්න අර ලොතරැයි කූඩුවෙන් ඔන්න ඔයාගේ වාසනාව හොයාගෙන යන්න. හැමදාම වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැයි මිලදී ගන්න. ඒකෙන් ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඔන්න ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. එහෙම ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වුණා කියලා කියමුකෝ. ඔය සල්ලි ටික ඔක්කොම තියාගෙන වියදම් කරොත් එහෙම සල්ලි ටිකක් එකපාර අපිට හම්බුනාට පස්සේ අපිට අර කාලෙකට කලින් අපි 20,000කින් 15,000කින් කරගත්තට වඩා දේවල් අපිට ඔළුවට එනවනේ. අවශ්‍යතා වැඩි වෙනවා අපිට සල්ලි ටිකක් වැඩිපුර අතට හම්බුනහම. ඒක එහෙම වියදම් කරන්න නැතුව අර පුළුවන් පරිස්සමක් ඇතුව පරිස්සම් කරන තැනකට ඒක බාර දෙන්න. ඒ බාර දීලා ඒ මුදලට තව මුදලක් එකතු කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. අපි කියන්නේ අර පොලිය කියලා. ඉහළ පොලියක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් ඒ සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. ඒකට විශ්වාසවන්ත තැනකට ගිහිල්ලා ඒ සල්ලි ටික බාර දීලා එකෙන් ඔයාට පුළුවන් ගොඩ යන්න. ඒ වෙනුවෙන් තමයි අපි RDB බැංකුව ගැන ඔයාට මතක් කරන්නේ. දැන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ශාඛා 272ක් තියෙනවා දිවයින පුරාම. ළඟම තියෙන ශාඛාවටත් ඔයාට පුළුවන්කම තියෙනවා. මේ පිළිබඳ තවදුරටත් වැඩි විස්තර දැනගන්න ඔය සල්ලි ටික අහක දාන්න නැතුව ඔන්න පරිස්සම් කරලා ඔයාට අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඒ ටික වේදන් කරන්න ඕන ඔයාට පුළුවන්කම තියෙනවා. ඒකන් මතක් කරන ගමන් කටියම එකතු කරගෙන සින්දුවකට යන්න ඕනේ. යන්න කලින් අපි දෙක එකක් අරගෙන ඊට පස්සේ සින්දුවක් අහලෙමු. එහෙනම් මැසේජ් එකක් දාලා තියන්න 07 03 95 07 7ට හවස 4 විනාඩි 40යි දැන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ලකන්ඩ රේඩියෝ ITN

0: ඇත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසැනැල් ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසැනැල්.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසැඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN.
1: හවස 4:52 වෙලාව. ඉවනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ ඔයාට මතක් කරාද ඕනේ විජය නිෂ්පාදන ගැන? ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑ නේද? කඩන රසට කන කෑම ටික කඩන රසට තිබ්බ නැත්තම්? එනිසා ඔයා ඔන්න කෑමක් හදනකොට කෑමක් කනකොට ඒකට අවශ්‍ය කරන හොඳම නිෂ්පාදන වලින් මේ දේවල් මෙලදී අරගෙන හැදුවොත් තමයි කෑම උනත් රස වෙන්නේ. ඉතින් කැම ටික රස කරගන්නවට අදත් විජය නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නෝ තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට හැමදේම අපිට ලැබෙන්නේ විජය කියන නමෙන්. ඒ නිසායි දැන් අපේ රසය රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ ඒ විශ්වාසයත් එක්ක. ඉතින් අපිට පුළුවන්කම දෙන විජය නිෂ්පාදන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපර වෙනසලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න. කැමරික රස කරගන්න එහෙනම් විජය නිෂ්පාදනම මිලදී ගන්න. හවස 4:53 වෙලාව. මේ සින්දුවෙන් පස්සේ අපි එන්න WhatsApp එක පැත්තට.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

ඔබිසිතල තුරෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

සවසන්දවක් හවස පහයි වෙලා වර්බිනින් ඩ්‍රයිව් එක අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. කතා කරන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ RDB ගැන. දෙවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් දෙවිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් ඔයාලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ඕනේ කියලා හිතනවා නම් මොකක් හරි බැංකුවකින්. හැබැයි ඔයාලට විශ්වාසෙත් ඕනේ, වගකීමත් ඕනේ, මගේ සල්ලි ටික පරිස්සම් කරලා බාර දෙන්න පුළුවන් වෙන තැනක් වෙන්නත් ඕනේ. ඉතින් මේ හැමදේම ඔයාට ඕන නම් ඔයා යන්න ඕන එකම තැන තමයි ඔයාගේ ළඟප තියෙන RDB බැංකුව කියලා කියන්නේ. ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් දෙනව විතරක් නෙවෙයි, ඔයාට ඒ කියපු සේවාවන් සියල්ලම විශ්වාසයෙන් ගන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවත් එක්ක. මේ පැයදී තෝනි ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0705 93 7 0705 93 7 0305 93 7 අපේ WhatsApp මැසේජ් නම්බර් එකට. ඔයාට පුළුවන්කම තියෙනවා ඊවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මැසේජ් එකක් එවන්න. අර මම මැසේජ් කියවනවා කියලා කියවනේ, කතාවක් තියෙනවා කියන්න. ඒකත් කියන්න කලින් මම මැසේජ් ටික කියවලා සින්දුවක් දීලා ආයි මේ පැත්තට නම් නැතන් ඒ කට්ටිය තරහ වෙයි නේද. පොල්ගහ වෙලෙන් තුෂාරි මැසේජ් එකක් දාලා තියෙනවා, ඔයා එහෙම හිතන්නේ පානේ, ඔයාට පුළුවන් ඔයා ඒක ගන්නකො මම කියනවට. මොකදගේ ඒක අපි දෙන්නගේ තුෂාරිගේ මගේ පොඩි කතාවක්. තීක්ෂණ යටියන්තර ඉඳල මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම සුරන්‍යා මගේ යාළුවා මහේෂිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නක් කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ නුගාර ඔයාවත් එකතු කරගන්න වැඩ කරන තැන හැමෝම යාළුවෝ සෙට් එකමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. මතුගමෙන් පසන්සඳ කැලුම් ඉන්නවා. වැඩ කරන තැන හැමෝම වගේ මම්ම තාත්තක්ල දෙන්න මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. කළුතර පැතුම් එතකොට පාදුක ඉඳන් නිරෝෂන් මැසේජ් එකක් දාලා තියෙනවා. යාළුවෝ එක මේ වෙලාවේ ඉන්නේ අපිත් ඔයාව සද්දට මහගෙන ඉන්න අතර අපිට සින්දුවක් දෙන්නේ කියලා. මතුගමින් දෙවුමිනි මැසේජ් එකක් දාලා තිනෝ වෙනද වගේ මද ටිකක් පරක්කු උනාලු මැසේජ් එකක් දාන්න කමක් නෑ, පරක්කු වෙලා හරි මතක් වෙලානේ. ඔයාවත් එකතු කරගන්න. ඒත් එක්කම මහරගම පැත්තට යන්න හදන්නේ. මහරගමින් මේ වෙලාවේ මේ ඉන්නේ නුවන්. නුවන් ඔයාවත් එකතු කරගන්නවා. නුගාර එතකොට සිත්මි මේ කටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අපි ඉන්නේ දෙවෙනි පැයේ. ඔනුවාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාලා කටියක් එකතු කරගන්න. හවස 5:03 වෙලාව.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Rhythm, vibe, beat, it's a mix winner.

0: ඇහෙ දොර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
4: හවස 5යි විනාඩි 12යි වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
5: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

හවස පහයි විනාඩියේ දා හතරයි වෙලාව. ඔයා තාමත් මේ පැත්තට ආවේ නැත්නම් උන්නවට පුළුවන්කම තියෙනවා. හවස හයමාර වෙන්න කලින් මේ පැත්තට එන්න කටියක් එකතු කරගන්න. දැන් වැඩ කරන තැන නගින්නේ. ඔෆ් වෙලා යන ටයිම් එකේ අපි වහගෙන නගින්නේ. ආට පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය පාළුව නැත්නම් එහෙම නැත්නම් මහන්සිය එහෙම නැත්නම් නිකන් ඉපා වෙලා වගේ නම් අදනම් හරිම මහන්සිය වගේ කියලා හිතනවා නම් කමන්න මේ පැත්තට එන්න කොහෙනම් වැඩ පුළුවන් 0703935097 0703935097 මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙනවා. දැන් එහෙම ඕෆ් වෙලා කට්ටිය යනකොට දැන් රැට කියන නයිට් ෂිෆ්ට් එකට ඔන් වෙන කට්ටිය ඉන්නවනේ. ඒ අය වහක දාන්න බෑනේ. ඒ කට්ටියට ඔන්න එන්න පුළුවන්කම තියෙනවා මේ පැත්තට. මම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. මැසේජ් ටික කියවන්න නම් නෙවෙයි WhatsApp එක පැත්තට යනවා කියලා කිව්වේ. WhatsApp එක ගැන ඔන්න පොඩ්ඩක් කතා කරගෙන තමයි හදන්නේ. දැන් අපි හැමෝටම සෝෂල් මීඩියා කියන එක නැතුවම බැරි වෙලා තියෙනවනේ නේද? නරක වුණත් කරන්න දෙයක් නැහැ. කොහොමහරි අපි සෝෂල් මීඩියා දැන් දවසින් දවස වැඩි පුරම පාවිච්චි කරනවනේ නේද? ඒකෙත් WhatsApp එක කියලා කියන එක අපි හැම වෙලෙම වගේ පාවිච්චි කරනවනේ. දැන් මම කතා කරන්නේ මේ WhatsApp එක ගැන පොඩ්ඩක්. අද කියන්නේ සිස්ටම් එක පොඩ්ඩක් අප්ඩේට් වෙලා තියෙනවා, අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හිතුණා. මම දැනටමත් මේ ගැන දන්නව වෙන්න පුළුවන්. නිවුස් වල, පත්තර වල මේක ගැන කතා වෙලා තිබුණා. අපි කතා කරලා බලමුද? කාලය තිස්සේ WhatsApp පාවිච්චි කරන ගොඩක් අයට මේ මුහුණ දීලා තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ඔය දැන් අපේ කියන්නේ මොනවා හරි අපේ නම්බර් එක කාටව හරි දෙන්න වෙනවනේ අපිට. කියන්නේ මොනවා හරි පෞද්ගලික ගැටලුවක් සදා ගන්න හරි නැත්නම් දාන්න ආදුරණ කෙනෙක්ට හරි අපේ නම්බර් එක අපිට දෙන්න වෙනවනේ නේද? එතකොට අපි දන්නේ නැහැ සමහර අයව අපි ඒ අයගේ නම්බර් එක දීලා තියෙනවා. එතකොට අන්න ඒකට පුංචි දෙයක් නෙවෙයි ලොකුම ලොකු විකල්පයක් ඔන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් ඔයා කායක හරි WhatsApp එකෙන් කතා කරනකොට ඒකට අනිවාර්යයෙන්ම දුරකථන අංකය කෙනාට දෙන්න උනානේ. ඒකෙන් උනේ ඔයාගේ අංකය තව කෙනෙක් දැනගන්නවා. එතකොට ඒකෙන් ඔයාගේ පෞද්ගලික තොරතුරු නාඳුනන පුද්ගලයන් අතර පත්වීමේ අවදානම පැවතුණා. ඉතින් ඔන්න කොහොම වුණත් දැන් ඒකට නව පරිශීලක නාම, ඒ කියන්නේ user name කියලා අපි කියන්නේ, ඒක හඳුන්වා දීමත් එක්ක තමන්ගේ පුද්ගලික අංකය බෙදාගෙන නොගෙන තමන්ටම වෙන් වූ සුවිශේෂී නාමයක් කරහා ලෝකෙ පුරා ඕනම කෙනෙක් එක්ක ආරක්ෂිතව සංනිවේදනය කිරීමේ හැකියාව වන පරිශීලකයන්ට හිමි වෙලා තියෙනවා කියලා කියනවා. ඒක සරලව කිව්වොත් එහෙම, ඔයා මෙච්චර කල් නම්බර් එකක් නේ කාට හරි මොකක් හරි තොරතුරක් දැනගන්න දුන්නේ. එහෙම නැතුව ඕනවට පුළුවන් ඔයාගේ වෙන මොකක් හරි නමක් පාවිච්චි කරලා, user name එකක් පාවිච්චි කරලා ඒකේ නාම සම්බන්ධ කරගන්න. මේක يعني මෙම වෙනස උදෙක් පහසුවක් පමණක් නොව පුද්ගලික ආරක්ෂණයේ නව යුගයක ආරම්භය ලෙසද සලකන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නුදුරු මාස කිහිපය තුළදී ලෝ පුරා සිටින සියලුම පරිශීලකයන්ට මේ විශේෂාංගය ක්‍රමානුකූලව නිකුත් කරනවා කියලත් කියනවා. ඒත් එක්කම මේ වෙනකොටත් තෝරාගත් පරිශීලකින් පිරිසකට මෙම සුවිශේෂී නාමය කල් තියාගෙන වින් කරගා ගන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ තව මේක ඇවිල්ලා නැති වුණත් ඔයාගේ user name එක කල් තියා වින් කරවා ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා දැන් ඔන්න කියලා තියෙනවා. ඉතින් අංකයක් මත පදනම් වෙලා තිබුණු සම්බන්ධතාවයක ඉඳලා තමන්ගේ අනන්‍යතාවයේ සුරකින්න පරිශීලක නාමයක් දක්වා මේ උණු මාරුව නම් සංනිවේදන ශාස්ත්‍රයේ විශාල වෙනසක් සිදු කළා තියෙනවා කියලා අපිට කියන්න නම් පුළුවන් නේද? තාක්ෂණික දියුණුවත් එක්ක පෞද්ගලිකත්වයේ වඩාත් ආරක්ෂා කර ගැනීමට කැමති ඕනම අයෙකුට මෙම නවතම පියවර සැබවින්ම විශාල පහසුවක් වෙයි කියලා ඒ ආයතන අපේක්ෂා කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් ඉතින් දැන් නම්බර් එහෙම ඉල්ලලා පස්සෙන් ආපු අයියලා නැත්තං අක්කලා නංගිලා මල්ලිලට ඔන්න මීට පස්සේ නම්බර් එක ඉල්ලන්න ඕනේ නැහැ. මොකක්ද දන්නේ වාගේ user name එක කියලා ඉල්ලුවා නම් ඔන්න වැඩේ කර දාගන්න පුළුවන්. ඉස්සරහට මේක එනවා කියලා තමයි කියන්නේ. මත් මේක social media එකේ පොඩ්ඩක් කැරකෙනකොට තමයි දැක්කේ. ඉස්සරහට එන WhatsApp නම්බර් එක ඉල්ලන්න ඕනේ. වාගේ නම පොඩ්ඩක් කියන්න කියලා කිව්වා නම් වැඩේ ගොඩනේ. අවසන් 5 විනාඩි 18යි. ඒකෙත් හැටියක් නේද?

0: රටට වග කියන රේඩියෝ
1: හවස 5:22.
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස පහයි විනාඩි 23යි වෙලාව. ගොවිසෙත ලොතරැයි ගැන අහපු නිසාම ඔයාට ගොවිසෙත ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඔන්නාගේ කෝටිපති හිනේ හැබැයි කරගන්න ඔයා විශ්වාසයෙන් මිලදී ගන්න මොන ටිකට් පැත්ත තමයි NLB ටිකට් කියලා කියන්නේ. අතරිනුත් ගොවිසෙත ලොතරැයි විශේෂ වෙනවා. මොකද කෝටි 6කින් ආරම්භන සුපිරි තෑගක් එක්ක සතිය දින 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහාය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රචයිකා බද අරමුදලට දායක වන්නේ ගොවිසෙත ලොතරැය්‍ය. ඉතින් ඔන්නාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ හීන හපය කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසෙත ලොතරැය්‍ය හිතේ හැටියට මිලදීගෙන ඒ විදිහට ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න මට ඕවා දෙන්නේ නැහැ, ඕවා බොරු වැඩ, ඕවා කිසි වැඩක් නෑ, අපරාධ රුපියල් 40 කියලා හිත හිත හිටියොත් කොහොමත් ඒ දේවල් වල ලැබෙන්නේ නැහැ නේද? හැමදේම ඍණාත්මකව ගන්න එපා. ඒ නිසා තමයි අපි වාදි කියන්නේ. මොකද NLB කියලා කිව්වහම කොච්චර ජයග්‍රහකින් බිහි කරලා තියෙනවා. ඉතින් ඔයාටත් බැරි වෙන්නේ නැහැ වගේ වාසනාව ළඟට එනකම් බලන් ඉන්න එපා. සමහර වෙලාවට අපිට වෙනවා අපේ වාසනාව අපිට හොයාගෙන යන්න. ඉතින් ඔන්න බලන්නකෝ ගොවිසෙත ලොතරැයක් මිලදී අරගෙන ඒ වාසනාව යාගම කරගන්නට පුළුවන් වෙයි. ඒත් එක මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළ රැකවරණයත් එක්ක ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්න ඕනේ කියලා තාමත් හිත හිත ඉන්නවා නම් දැන් ඒක හිතලා ඉවර කරමු. මොකද දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් වගකීමෙන් ගිහිල්ලා ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිවට ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ඔයාගේ සල්ලි ටික පරිස්සම් ඇතුව දැනකට දෙන්න පුළුවන් නම් ඒ RDB බැංකුව යන ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ වෙලාවේ WhatsApp එක පැත්තට යන්න ඕනේ. මැසේජ් කරලා තියෙන කට්ටිය මතක් කරන්න. මම ෂෙහෙලි මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. සින්දුවක් කියලා දෙන අපි බලමු. දිගට වහගෙන ඉන්න. හරිද? මම දෙන්න උත්සාහ කරන්නම් ගොඩාක්. ඊට පස්සේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා රශ්මි. ආවත් එකතු කරගන්නවා. ශනාලිවා මොරටුවේ මැසේජ් එක දාලා තියෙන්නේ. ශනාලිවාත් එකතු කරගන්න ගමන් මංජල යටියන්තුටේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා සිංහ එකේ. ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ස්තුතියි ඒ කමෙන්ට් එකට. ඒත් එක්කම සිතුම් ඉන්න මේ වෙලාවේ සද්දෙටම ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අද අයියා කෝ කියලා අහන. අයියෝ විතරයි හැමෝරම පේන්නේ. මේ නංගිව කාටක්වත් පේන්නේ නෑනේ. අක්ක නෙවෙයි නංගි හොදේ. නංගිව කාටක්වත් පේන්නේ නෑනේ. ඒකනේ වැඩේ. ඒ දෙකම ධනංජයෝ ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මෙන්න මේ සින්දුවට. හවස පහයි විනාඩි 26යි වෙලාව. ආඩ පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0.7.3.93.5.93.7 0.7.3.93.7 මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.

0: Evening Drive with Chamit and Charu. Lakhanda Radio ITN.
1: හවස පහයි විනාඩි 33යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනි විජය නිෂ්පාදන ගැන. ඕනම කෑමක් කටට රසට හදාගන්න ඔයාලගේ නියම කුරුබර ටික අවශ්‍ය කරනවා. ඒකත් වසකාරක වර්ණක එකතු කරපු දේවල් නෙවෙයි. හොඳ ප්‍රමිතියට හදාගත්තු කුරුබර ටිකක් ඕන කරනවා. ඉතින් ඒ විදිහට හොඳම ප්‍රමිතියට තියෙන කුරුබර සන්නාමය තමයි අපිට අපේ රසේ රටේ සැමට බෙදලා විජය කියන නමින් ලැබෙන්නේ. ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක විජය නිෂ්පාදන අපි අතරට එනකොට ආට පොළොංකම තියෙනවා ළඟම තියෙන වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජය නිෂ්පාදන විශ්වාසයෙන් මිලදී ගන්න. විජය කියලා කිව්වහම කුළුබඩු විතරක් නෙවෙයි, වාට පුළුවන් නූඩල්ස් අතකොට ඉන්දියාප්ප සුදු ඉන්දියාප්ප රතු ඉන්දියාප්ප කියන කාණ්ඩ දෙකෙම ගන්න පුළුවන් කැමති විදිහට. එතනින් ගියාට පස්සේ තෝස පිටිකුරක් කම්පිටි මේ කියන නිෂ්පාදන සියල්ලම ආට විජය කියන නමින් විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මම බොළඳවියේ වැඩිහාදු සිනා කාලයි මේ පැත්තෙමු. අවස 5:34යි.

0: ලද ලංකාවටම ලකන පෙරනෝවරු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premium Roofing Sheet. Fetalist Thresandha. Dhatunai Anuhaya Amatana.
1: Motorcycle Lowe Pirali Karya. TVS Lanka Vethi Naveena Thakshani Na. Yelama Indana Karyakshamatavin Nipadavana. TVS XL 100 Heavy Duty. Naveena Upanga Saitha Motorcycle Air. Pocket Ticket Dhanin Nativa. Budget Ticket Setwena. Gamanata Vedata. TVS XL 100 Heavy Duty. Motorcycle Air. Pedalama Badanna. TVS XL 100 Heavy Duty Motorcycle Air. Vedima Duraduvana Lankave Motorbicycle TVS XL 100.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
5: විශ්සරම සුදු කියන්නේ මට ඔය ගැන මතක් කරන්න බනි.
4: මං ගිහලා තේකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරාන.
6: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
7: ඔයා නිකම්ම ඔකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නැතුව. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
4: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
7: එහෙනම් දැන් කාගේද වැරද්ද?
4: නිකි නිකි.
6: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
8: සීනෙක තනි වෙලා.
6: Cool drive එකට.
3: ලක්කන. Evening drive.

අවස පහයි විනාඩි 41යි වෙලාව. උනේ විරින් ඩ්‍රයිවර් කින් අතර තුරදී ආජ බලංකම දින මේ පැතර මැසේජ් එකක් එවන්න කටියක් එකතු කරගෙන අවස 6 මාර වෙන්න කලින් ඕන මැසේජ් එක එවන්න 0703953597 0703953597 තමයි ඔයාගේ මැසේජ් එක මේ පැතට එවන්න ඕනේ. ඒ විදිහට අපිට මැසේජ් කරලා තියෙනවා ශිහාර. ශිහාර ඔයාවත් එකතු කරගන්න ගමන් මලිත් මැසේජ් එකක් දාලා තිනෝ JJ ෆැෂන් එකේ හැමෝම මේ වෙලාවේ සද්දට මීවිලින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ. අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා JJ ෆැෂන් එකේ මේ වෙලාවේ ඇවිල්ලා ඉන්න හැමෝමයි අපේ වැඩ කරන හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ ෂෙවෝන් ඉන්නවා කුසා ඩිලාන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නයි කියලා කියන ඒ වගේම නිසල් ඉන්නවා අපේ ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නයි කියලා මාපල ගමෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. රෙෂ්මි ගම්පහේ මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝම එකතු කරගන්න කියලා. ඒ වගේම නිෂි සුදේෂ් චමෝදිස්සේ උමින මේ ගැටියව එකතු කරගන්න කියලා වගේ එකතු කරගන්න වගේම නෙතු නිතුම්මත් එකතු කර ඒක වෙනම දාලා තියෙන්නේ. ඇයි එයාලට අඩු සැලකිලි? නෙතු නිතුම්මත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ ගැටියව එකතු කරගන්නවා මම. අද මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඩෝම ගැන. නලුත් ව්‍යාපාරයක් එහෙම ආරම්භ කරන්න හිතෙන් හිතාගෙන ඉඳවා නම් සහල් ආශ්‍රිත ව්‍යාපාරයක් ආරම්භ කරනවට පුළුවන්කම තියෙනවා. ඒකට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඉතින් වලට ඩෝම නමින් මිලදී ගන්න පුළුවන් යන්ත්‍ර රැසක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාලට අවශ්‍ය විදිහට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 31 ඇල්හේනපාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා එතෙන්ට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න.

0: රටට වග කියන රේඩියෝ
1: පහයි විනාඩි 46යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
5: ලක්කඩ ප්‍රවෘත්ති සම්සහය හැටියට බලාපොරොත්තු වන
6: සමත

0: ජනතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් ඇති රටක් බවට විෂමද මුල් නිපුටා දැමීම ජාතික සැලැස්මකට අනුව ඉඩම් බලපත් දසදහසේ ජාතික වැඩසටහන ඇරඹේ. රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ඇගිදන එක මනොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස පහයි විනාඩි 55 වෙලාව හෙඩ්ලයින්ස් අහලා අපි ආයි මේ පැත්තට එනකොට කටියමට මැසේජ් කරලා දෙනයි කටිය මතක් කරන්න ඕනේ. ඕත් මැසේජ් එකක් දැම්ම නැත්නම් ගොන හවස් වෙලා තියෙන්නේ, රෑ වෙන්න ලඟ වෙලා තියෙන්නේ. හවස 6:00 වෙන්න කලින් ආට පුළුවන්කම දෙනවා මේ පැත්තට එන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න. කටිය මතක් කරන්න කලින් මට මතක් කරන්න තියෙන ඔයාට වටින දෙයක්, ඔයාගේ මුදල් වලට වටිනාකමක් දෙන තරක්. ඒ තමයි ඔයා දැන් ඒක කියද්දිම දන්නවා දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RTB බැංකුව ගැන. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාගේ සල්ලි ටික ස්ථාවර තැන්පතුවකට හරව ගන්න. ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනි කියලා ඔයා හිතනවා නම් එවනුවෙන් විශ්වාසයක් තියෙන වගකීමක් තියෙන බයක් සැකයක් නැතුව ඔයාගේ සල්ලි ටික බාර දෙන්න පුළුවන් තැනක් හොයනවා නම් එවනුවෙන් තමයි ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ. RDB ශාඛා 272ක් තියෙනවා. ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් එක්ක ඔන්න ස්ථාවර තැන්පතුව පටන් ගන්න. RDB බැංකුව ගැන එහෙම කියද්දි විජය නිෂ්පාදන ගැන අමතක කළා කොහොමද නේද? ඕනම කෑමක් කඩේ රසට හදාගන්නවට නියම කුළුබඩු ටික ඕන කරනවා. ඉතින් ඕනම ගෙදරක ගෘහණියන්ගේ කුස්සියේ කුළුබඩු ටික නම් ඉතින් විජය කියන නමින්ම තියෙනවා කියලා අපි දන්නවනේ නේද? ඒට අමතරව විජය ඉන්දියාප පිටි දැන් රෑට මොකක් හරි වෙනසකටත් එක හැමදාම කන බත් එක නැතුව විජය නූඩ්ස් ටිකක් හදාගන්න ඕන කියලා හිතනවා නම් ඔන්න ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව හාරු පුලංකම දින ලේසියෙන්ම රසට නූඩ්ස් එකක් හදලා ගෙදර ඇයට කන්න දෙන්න. එතකොට ඉන්දියාප පිටි රතු ඉන්දියාප සුදු ඉන්දියාප කියන කාණ්ඩ දෙකේම තියෙන ඔයාට මෙලදී ගන්න පුලංකම තියෙනවා. අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ඔයා හොයන හැම තැනකම තියෙනවා. හැබැයි අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔයා ඒ දේවල් මෙලදී ගන්න ඕනේ. ඉතින් විජය කියන නමින් ඉල්ලනකොට විජය ලාංඡනය තියෙනවද කියලා බලලමු ඒ දේවල් මිලදී ගන්න. මේ වෙලාවේ මා වහගෙන ඉන්න අලුත්ගම්මින් පන්සල ඔයාව එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මාස් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් උන අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඉන්දික හංස වජිරා රුවනි දිල්ෂාන් සචිත් සුභාෂ් මේ කටි ඉන්නවා කියලා තියෙන්නේ. ඒත් එක්ක මොන හැමදාම වගේ ටිකිරි මැණික හොයාගෙන ඇවිල්ලා තිනවා අපේ කොරියාවේ ඉඳන් චින්තක. මාමත් එකතු කරගන්නවා චින්තක ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ දිශිනී ලාවගඩේ පැත්තේ හැමෝම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ අය වගේම බිබිලින් රමේෂ් යාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඒත් එක්කම කුලාන් ඉන්නවා මේ වෙලාවේ ඔයාව දෙකතු කරගන්න ගමන්. ඊට පස්සේ කවුද ඉන්නේ? ශ්වේතා තමයි මැසේජ් එක දාලා තියෙන ගොඩ කාලෙකින් අපිව මතක් කළා. ශ්වේතා ඔයාව දෙකතු කරගන්නවා මේ වෙලාවේ මෙන්න මේ සින්දුවට. එහෙනම් අපි සින්දුවක් අහලා හයි එමු මේ පැත්තට. හවස 5:58

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6:04යි දැන්.

0: මහර ලංකාවටම ලක්න පෙරනෝවරු. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 73 74.
1: Techyam සුරකිමු මගතොට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Techyam මීළඟ වැඩසටහන.
2: ජූලි 3 වනදා කොක්කඩිචෝලේ රාමකෘෂ්ණ මිෂන් මහාවිද්‍යාලය මඩකලපුව. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය Techyam සුරකිමු මගතොට.
3: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
4: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසේන.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
7: ලඛන මොනින් දේසල්
4: සම අනුග්‍රහය.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: Cool drive එකට
4: ලක්කන. Evening drive.

හවසහයි විනාඩි 15යි වෙලාවයි විනින් ඩ්‍රයිව් එක ඉන්න අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. අර පුලුවන්කම දෙන මේ පැත්තට එන මැසේජ් එකක් දාන්න 07.03 93.97ට ආගේ මැසේජ් එකත් මේ පැත්තට එවන්න. මං ආවි මේ වෙලාවේ කට්ටියක් එකතු කරගන්න ඕන නිසා ගොඩෝ වෙලාවකට කලින් අපිට මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ චාමිකා ඉන්නවා හොමගම ඉඳන් ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා තාත්තා පුතාලා දෙනවත් එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. සමීර් බස් එකේ යන ගමන් නුවර පාර පැත්තට අපි තව වහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඉතින් බස් එකේ බැහැලද දන්නේ. ගීත්මා ප්‍රභාෂී සම්පත් මේ හැමෝම අටළු ගමේ මැසේජ් එකක් දාලා තියෙනවා අපිවත් එකතු කරගන්න කියලා. රත්මලානින් උරේෂා ඉන්නවා. ඒ වගේම කළුතර පැතුම් මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ගාමන්ට් එකේ හැමෝම මේ වෙලාව එකතු කරගන්න කියලා. හොමගමේ ඉඳන් ආයිත් මැසේජ් එකක් අපිට දාලා තියෙන්නේ නුවන්. නුවන් ආවත් එකතු කරගන්නවා. මැසේජ් එක කීව කීව නම හොයන්නත් එපැයි. නිතුම් ඔයාවත් එකතු කරගන්න. නිතුම් අපි කලින් ඉඳන් කිව්වා නිතුම් මාව කියන්නේ නැද්ද මාව කියන්නේ නැද්ද කියලා. ඔන්න මැසේජ් දාන හිඳ ආයෝ ආව කිව්වා. නිතුම්වත් එකතු කරගෙන සිතුමි හාවත් එකතු කරගන්නවා. මනුදුරේ පැතිඳන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ කටිය එකතු කරගන්න ගමන් ගොවිසත ගැනවට මතක් කරන්න ඕනේ. වාසනාව හොය හොය යන්න ඕනි කියලා හිතනවා නම් ඔව් හොයන්න ඕනේ. වාසනාව ඔයාගේ අත ළඟටම එන්නේ නැහැ. ඔයාව හොයාගෙන එන්නේ නැහැ. සමහර වෙලාවට අර මං කිව්ව විදිහටම වාසනාව තියෙන තැනට අපි යන්න ඕනේ හොයාගෙන. ඉතින් ඒ නිසා තමයි වාටි කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරමු අපි දවසට. පුංචි රුපියල් 40ක් කිව්වට 40ව කොච්චර නම් වියදම් කරන වැතිද. ඒ නිසා ඔන රුපියල් 40කින් ගොඩ යන වාට පුළුවන්කම තියෙනවා. ගොවිසෙත ලොතරැයි කියලා කිව්වහම සතියේ දින 7ම දිනුම්ම දින ලොතරැයි තමයි ගොවිසෙත කියලා කියන්නේ. වාට පුළුවන්කම තියෙනවා ගොවිසෙත ලොතරැයි මිලදී අරගෙන ඔන ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. එහෙනම් ගොවිසෙත ලොතරැයි ගැන මතක් කරගෙනම අපි සින්දුවක් අහලා ආයි මේ පැතරෙමු. ඔහොම මේ ඉවිනින් ඩ්‍රයිව් එක.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: තියදින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහන ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: Cool drive එකට
1: ලක්හඬ. Evening drive.

අවසහයයි විනාඩි 24යි වෙලාව. ඒ කියන්නේ ඉවිරින් ඩ්‍රයිව් එක අපිට අදට යන්න වෙලාව හරි. අදට ගියාට හෙටත් හවස 4ට අපි එනවා ඉවිරින් ඩ්‍රයිව් අරගෙන. එහෙනම් කොහොම හරි චමිත්ව අරගෙන එන්නම්. නැත්නම් එහෙම කට්ටියකින් බේරෙන්නේ නැහනේ. යන්න කලින් අර මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපේ රසය රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන ඕනේ විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබෙලා තියෙනවා. ඉතින් ඔයාගේ කුළුබර ටික ගන්න ගියත් ඒකට රසකාරක වර්ණක කල් තියාගෙන ද්‍රව්‍ය එතකොට මේ දේවල් අඩංගු වෙලා තියෙනවනම් ඒ නිෂ්පාදන වල වැඩක් නැහැ. ඒකේ පාට වෙනවා විතරයි රසයක් නැහැ ගුණයක් නැහැ පෝෂණයක් නැහැ. ඉතින් එහෙම නැතුව කඩේ මොනවා හරි තියෙන ඔය මිරිස් කුඩු පැකට් එකක් අහගුඩු පැකට් එකක් ගේන්නේ නැතුව ඔයාට පුළුවන් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තිනවද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම වාර විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. අපේ රසය රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් සුපිරි වෙනසලෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ දේවල් ටිකක් මතක් කරලා එහෙනම් අදට ගිහින් එන්නද? හෙටත් හවස 4ට හම්බ වෙමු එහෙනම්. එතකන් ගා පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. ඔයාට සුබ දවසක්. මම චාරු.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 500

0: столе.
1: ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් ඇති රටක් බව ලෝක බැංකුව කියයි. රාජ්‍ය මූල්‍ය විනය ප්‍රශස්ත මට්ටමක පවතින බව ආර්ථික විද්වතුන්ගෙන් ප්‍රකාශය. විදේශ ආයෝජකයන්ගේ අවධානය ශ්‍රී ලංකාවට. විෂය මද්‍රව්‍ය මුල්නුපුටා දැමීම ජාතික සැලැස්මකට ජනපති කියයි. මිලියන 600ක කැඩ්ලැප් දෙකක් ජාතික රෝහලට. ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි. රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්.

ලක්කන්න ප්‍රධාන ප්‍රවෘති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ. ලෝක බැංකුවනිකුත් කළ නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත්වරක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. 2021 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුව

0: ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ. නිෂ්පාදන සංචාරක සහ අනෙකුත් කර්මාන්තාංශ යළි සක්‍රිය වීම ආර්ථිකයේ මෙසේ යථාතත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ලෝක බැංකු යටතේ ක්‍රියාත්මක සංවර්ධන දත්ත මධ්‍යස්ථාන මගින් සෑම වසරකම ජූලි පළමුදා ලෝ රටවල ඒකපුත්‍ර දළ ජාතික ආදායම් ඇසමේන්තු පදනම් කර ගනිමින් මෙම වාර්ෂික වර්ගීකරණය යාවත්කාලීන කරනවා. මේ වසරේදී ලෝක බැංකුවේ ඇගීමට ලක්වූ රටවල් සංඛ්‍යාව 218ක්. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතකොරල්ල මහතා.
1: 2025 වර්ෂය තුළ ඉහළ මැදි ආදායම් ලබන රටවල් බවට පත් කරපු නැත්නම් උසස් කරන ලද රටවල් පහක් පමණයි පැවතියේ. ඒ අනුව ලංකාවත් ඒ අතර රටක් බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඍජු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ යන්නේ. ඇත්තට මේක ඉතාමත් වැදගත්. බදු ආදායම් වැඩිවීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, මේ සියල්ල ජනාධිපතිතුමා දැඩිව පාලනයකින් යුක්තව මෙහෙයවීමක් දක්නට ලැබෙනවා ඔහුගේ ඍජු අධීක්ෂණය යටතේ. අනිත් පැත්තෙන් මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකු අධිපති ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් දැඩිව අධීක්ෂණය කරමින් යන්නේ. ඉතින් මෙන්න මේ හේතු දෙක තමයි ලංකා ආර්ථිකයේ මේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වෙනකොට අපි 5% වගේ ආර්ථික වර්ධනයක යන්නේ. මේක 8-10 අතර වර්ධනයක් කරා යොමු කරවන්නට අපිට පුළුවන් නම් ඉතාමත් කෙටි කාලයක් තුළ ඉහළ ආදායම ලබන රටවල් කාණ්ඩයට අපිට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා.
0: ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. අප යෝජන ප්‍රවර්ධන, තරංකාරීත්වයේ ඉහළ නැංවීම සහ නව රැකියා උත්පාදනය අරමුණු කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිපුර ක්‍රියාත්මක කිරීමයි අරමුණ. මෙරට ආර්ථික ස්ථාවර කිරීමේ අදියරින් ඔබට ගොස් දිගුකාලීන වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ පළමු පියවර ලෙසයි මෙම මූල්‍ය පහසුකම හිමිවන්නේ. ඉන්මෙරට පෞද්ගලිකාංශයේ කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට පසුබිම සැකසෙන බව ලෝක බැංකුව සඳහන් කළා. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිසංස්කරණය සඳහා සහාය හිමිවීමට නියමිතයි. ඒ අතර වෙළඳ බාධක ඉවත් කිරීම, ආයෝජන පරිසරය ආකර්ෂණය කිරීම, මූල්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඇතුළු කරුණු වනවා. ලෝක බැංකුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැස්ක ක්‍රියාත්මක ව්‍යාපෘති 13ක් සඳහා ඩොලර් බිලියන 1.5කට අධික දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙරට අපනයනකරුවන්ගේ අපනයන සහභාගිතාවේ ශක්තිමත් කිරීමේ අරමුණින් නව ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනී ආනයනී ප්‍රවර්ධන කවුළුව අතර මෙරට අපනයනකරුවන්ට යුරෝපා වෙළඳපළට පිවිසීමට සහ ඔවුන්ගේ ජාත්‍යන්තර තරංකාරීත්වය වැඩිදියුණු කිරීමට සහාය වීම සඳහා ජර්මනියේ ආනයනී ප්‍රවර්ධන කවුළුව විශාල කාර්යයක් ඉටු කරනවා. නව හවුල්කාරීත්වයේ ස්වාභාවික අමුදව්‍ය අංශය තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ. විෂ මධ්‍යම ව්‍යසනය මුල් නිපුරා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක වී යුතු බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. මහා සංග්‍රහණය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. දරුවන් මධ්‍යවලට යොමු වී ඇද්දැයි දෙමාපියන්ට පරීක්ෂා කර ගැනීම සඳහා මධ්‍යවේ පරීක්ෂණ කටල ඔසසැල් මගින් වෙළඳපළට හඳුන්වා දීම ගැනද මෙහිදී අවධානය යොමු වුණා. විෂ මද්‍ර මුල් නිපුරා දැමීම සඳහා වූ රටමේකර ජාතික මෙහෙයුමේ සභාව තෛනිකායක මහා සංග්‍රහණය ඇතුළු ආගමික නායකින්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. විෂමත්වයේ මුල් නිපුරා දැමීමේ ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී ඇති වාක්‍යයන් පිළිබඳ ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මේ වන විට ඉටු කර ඇති කාර්යයන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේ. බන්ධනාගාරගත වන් අතරින් 70% පමණ සිටින්නේ මධ්‍යවලට ඇබ්බැහිවන් බව ඒදී හෙළිවුණා. බන්ධනාගාර තදබදය අවම කිරීමේදී ඔවුන්ට අදාළව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. පාසල් දරුවන් මධ්‍යවලට යොමුවීම වැළැක්වීම සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද අවධානය යොමු වුණා. පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් හිමිකරුවන් මධ්‍යම නිවාරණ ජාතික වැඩපිළිවෙල සමග සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡාවක් හැඳවීමටද මෙහිදී තීරණය වුණා. අත්තරමුණිකත් මද්‍රව්‍ය කණ්ඩිමිනි විනාශ කිරීම සහ මද්‍රව්‍යවලට ඇබ්බැහි

0: වන් පුනරුත්ථාපනය ඇතුළු කරුණු සාකච්ඡා කර තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඩිජිටල් කරණය කිරීම සහ දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයේදී ආරම්භ කිරීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. ඒ පළමු රෝගියා ලියාපදිංචි කිරීමෙන් දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදී ඔස්සේ පාදුක රෝහලේ රෝගියෙකු නිරීක්ෂණය සහ කල්මනාකරණයද එහිදී සිදු වුණා. පිරිවැය අවම කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි වැඩපිළිවෙලෙහි අරමුණ.
1: හොමගම රෝහල පිළිබඳව අපිට හොඳ සැලසුමක් තියෙනවා. හැබැයි සැලසුම එක දින කීපයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇටියට අපේ පද්ධතියේ දැන් කරමින් ඉන්නේ පිළිවෙලක් හදනවා කිව්වොත් ඒක නිවැරදි. විසිරිච්ච ස්වභාවයක් තමයි තිබුණේ. ඒකට හේතුුනේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට වඩා අතරම විවිධ දේශපාලන අවශ්‍යතාවයන් වලට තමයි සමහර රෝහල් සංවර්ධනය වෙන්නේ. අපි ඒක කරන්නේ නැහැ. අපි කරන්නේ ජාතික අවශ්‍යතාවය දිහා බලලා. රෝගීන් එන ප්‍රමාණය අනුව අපි සැලසුම අනුව තමයි අපි කටයුතු කරගෙන යන්නේ. සමහර රෝහල් සංවර්ධනය කිරීමේදී අපි සම්ප්‍රදායිකව BSB BSA එහෙම යනවා වෙනුවට සමහර ස්පෙෂලිටීස් ගැන හිතුවොත් ඒවැනුත් වෙන අවධානයක් මේකට ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව කැත්ලැබ් ඒකක ද්විතීය සහ නවීකරණය කළ හෘද රෝග සායන ඒකකයේ රෝගී ප්‍රතිකාර සේවා සඳහා අද එක්කර තිබෙනවා. මෙරට නව කැත්ලැබ් ඒකක ස්ථාපිත කිරීමත් සමග වසරක පුරතු ලේඛනය මාසයන් දක්වා අඩු කළ හැකි වෙනවා. සෞඛ්‍ය පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම මෙන්ම විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ රුපියල් මිලියන 600කට අධික ආයෝජනයකින් ජාතික රෝහලේ හෘද කැටිදීකන රසායනාගාර දිත්‍ය සහ නවීකරණය කළ හෘද රෝග සායන ඒකකයේ රෝගී සත්කාර ඒකකය ප්‍රතිකාර සේවා සඳහා එක්කර තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතිය බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළ අනුව හෘද සහ රුධිරනාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ඉදිරි පියවර සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 1.21 වියදමින් මේ සතිය තුල රජී රෝහල් පද්ධතියට කැඩලප් ඒකක 4ක් එක්කලා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ඉහළ නැංවීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ජාතික රෝහලේ මහල් 14කින් සමන්විත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය 2029 වසරේදී ජනතා ඉදිරියට පවරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය తాවකාලිකව වසා දමා තිබෙනවා. ඒ සති දෙකක කාලයක් සඳහා විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සහ විභාග පැවැත්වෙන්නේ නැහැ. නේවාසිකාගාරද වසදාම ඇති බවයි විශ්වවිද්‍යාල බලධාරීන් සඳහන් කළේ. මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 56,000ක් මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ගෙවුණු පෙය 24 කාලය තුළ ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී තිබෙනවා. ජුනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 21,556ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පවසන්නේ.
2: ඊයේ දවසේ වෙන විට රෝගීන් 56,422ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 35ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම වැඩිපුරම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. මේ කාලය තුළදීම වගේ කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක සහ කොළඹ නගර සභාව සීමාව තුළ මේ රෝගීන්ගෙන් 52.47% මේ වාර්තා වෙන්නේ මේ බස්නාහිර පළාතෙන්. දකුණු පළාතෙන් 15%කුත් සබර්ගම් පළාතෙන් 8.76%කුත් වාර්තා වෙනවා. මම හිතන්නේ ජනතාව මේ වන විට දැනුවත් වෙලා තිබෙනවා ඉතාමත්ම හොඳින්. මේ ඩෙංගු රෝගය වළක්වා ගන්න නම් තියෙන එකම නැත්නම් ප්‍රධානතම ක්‍රියාමාර්ගය තමයි මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ඉවත් කිරීම. දැන් අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ අනෙක් ඒ සෞඛ්‍ය සේවකින් මගින් දූමයන කටයුතු දිගටම කරගෙන යනවා. නමුත් දූමයන කටයුතු වලදී විනාශ වෙන්නේ දැනට පියාසර කරමින් සිටින ආසාදිත සූඹුල් මදුරුවන්. ඒ මදුරු වගේ ජීවන චක්‍රයේ ඉතිරි කොටස සියල්ලක්ම තියෙන්නේ මේ වතුර රැඳී සිටින ස්ථානවල. ඒක නිසා දූමායන කටයුතු කරන ගමන්ම අනිවාර්යයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුමයි. දැන් කනගාටුට කරුණක් තමයි අපිට ඊයේ ආරංචිච්ච එකක් තමයි මේ එක නිවසක ඩෙංගු රෝගීන් දෙන්නෙක් ඉඳලත් ආපහු ගිහිල්ලා බලපුවහම තවමත් කීටයන් සහිත ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තියෙනවා ඒ ගේ තුල. මේ ආකාරයේ සැලකිලිමත් වෙන්න බෑ. ඇත්තටම මේ අවස්ථාවේදී
0: මාර්ගන්තුර වැලැක්වීමේ අරමුණින් ශ්‍රේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහ සාධනෝපහණය ක්‍රියාත්මක කරන ටේකයා සුරකුම් මගුතර තවත් වැඩසටහනක් මඩකලපුව කළුතාවල විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වුණා. වැඩසටහන් ගණ්ඩාවකෙහිදී පැවති බවයි අප නියෝජිත ගිහන් ගීත් ඉෂේර පවසන්නේ.
3: ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කරන ලද තේක්කයා සුරකිමු මග්ගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 12 වැඩසටහනයි අපි අද උදෑසන ආරම්භ කරලා තිබුණේ. සත්කාරක පාසල වශයෙන් තෝරගත් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පදිරිප්පු අධ්‍යාපන කලාපයට අයත් කළුදාවල මහාවිද්‍යාලයේ මාර්ග නීති පිළිබඳව අවශ්‍ය කරන සියලුම දැනුම ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපිත් එක්ක එකතුලා කටයුතු කළා. ඉතින් ඒ වගේම තමයි මේ වැඩසටහන් මාලාව සාර්ථක කරගැනීමට සමස්ත දිවයින මාවරණ පරිදි ක්‍රියාත්මක කිරීමට අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය දුවදරුවන්ට මාර්ග අනතුරු පිළිබඳව දැනුවත් කිරීම සඳහා අපිත් සමගින් අත්වල බැඳගෙන සිටියා. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය ඇතිවයි අපි අද දවසේදී තේකේ අසුරකිඹු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 12 වන වැඩසටහන මේ විදිහට නිමාටපත් කරන්නේ. අපි හෙට දවසේ මඩකලපුව දිස්ත්‍රික්කයේම තවත් අධ්‍යාපන කලාපයකදී හමු වෙන බලාපොරොත්තු වෙන තමයි අද දවසේදී මේ විදිහට සමුගෙන යන්නේ. මම ගිහාන් ගීතිෂේ.
0: භාෂාව මගේ මිනිසුන් අතර ඇතිවන බැඳීම ඒකයි තාක්ෂණයට යොමු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය පවසනවා. ඒ ආරාධිත අන්තර්පාඨශාලීය විවාද තරගයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධ්‍යයා ලෙස එක්වෙමින් අමාත්‍ය හර්ෂ නානකර මහතාතුරු පිරිසක්ද ඊට සහභාගී වුණා. රාජභාෂා ප්‍රතිපත්තිය සහ එහි භාවිතය තුළින් ජාතික සංහිඳියාව ගොඩනැගුම යන තේමාවෙන් වැඩසටහන පැවැත්වුණා. රජය තවත් මැතිවරණ පුරන්දුවක් ඉටු කරමින් ඉඩම් බලපත්‍ර දසදහසක් ලබා දීමේ ජාතික වැඩසටහන අද ආරම්භ කළා. ඒ සමාරම්භයේ සම්තුහන් කරමින් වැලිමඩ සහ හාලියලේ පවුල් 1023 කට ඉඩම් බලපත්‍ර ලබා දීම සිදු කරනවා. හිසර සෙවණක් නැති ජනතාවට ස්ථිර සෙවණක් ලබා දීමේ සිහිනයේ සැබෑ කරමින් මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය සමත් විද්‍යාරත්න මහතා සඳහන් කළේ.
4: ඕක ඔබට ලැබෙන විශාල ත්‍යාගයක් හැටියට සලකන්න. අපි කවුරුත් මැරුණට ඉඩම් මැරෙන්නේ නැහැ. ඉඩම ඉතුරු වෙනවා. මේවා පරම්පරා ගානක් මේ ඉඩම පාවිච්චි කරා. අන්න ඒ නිසා ඔබේ ජීවිතේ රජයක් විසින් පිරිනමන ලොකුම ත්‍යාගය හැටියට මේක සලකන්න. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා අපූර්වට ගණන් හදලා කිව්වා. මෙහෙ පර්චේස් එක 10000ක් නම් ගන්න බෑ. එතුමා ඒක කිව්වා. එහෙනම් මේ ඔබට ලැබෙන ඉඩමට විශාල වටිනාකමක් තියෙනවා. මේකේ වටිනාකම දවසෙන් දවස වැඩි වෙනවා. ඒවා බෝ වෙන්නේ මිනිස්සු බෝ වුණා. එද මේ ඉඳමට විශාල වටිනාකමක් තියෙනවා. එද මේ ලබා දෙන විශාල වටිනා ත්‍යාගය පරිස්සම් කරලා ආරක්ෂා කරලා සංවර්ධනය කරලා දූදරුවන්ට අනාගතයට ලබා දිය යුතු වෙනවා. මේ බලපත්‍රය ගන්න කොච්චර ඔබ මහන්සි වෙන්නේ නැද්ද? රැවුම් කෙරවුම් වලට ලක් වෙන්නේ නැද්ද? දවස් ගණන් නිලධාරි පස්සෙන් යන්නේ නැද්ද? නමුත් දැන් මෙරට කාර්යක්ෂම වෙලා නිලධාරි වේගින් වැඩ කරන දේශාල්පාලන අධිකාරියත් වේගින් වැඩ කරනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව නොතිබ්බා නම් අද මේ පොලේ වැස්සලා බලපත්‍ර ගන්න අයගෙන් මම අහන්නේ මේ බලපත්‍රේ මේ වේගෙට ලැබෙයි. තව කොච්චර කාලයක් යයි? එදා මේ වගේ රජයක් ආපු නිසා තමයි මේ බලපත්‍ර 10000ක් මොලා අද උපපලාතේ ජනතාවට ලබා දෙන්න පුළුවන් වුණේ.
0: කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ශාමුපාලී මහානිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කළා. අදාළ ලිපිය උන්වහන්සේ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූයේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා අතින්. පාර්ලිමේන්තු මන්ත්‍රී රාම්නාදන් අර්චනා මහතාගේ මන්ත්‍රී දුරය බල රහිත කරන ලෙස ලාගුණ කළ පෙස්සමක් විභාගය සඳහා අගෝස්තු මාස 31 වනදා කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය අද නියෝග කළා. අභිනව නිමහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා මෙම පෙස්සම ගොනු කර තිබෙනවා. ඒ අද කැඳු අවස්ථාවේ පෙස්සම් පාර්ශවයේ ඉල්ලා සිටියේ පෙස්සම් විභාගය සඳහා ඉතා ආසන දිනයක් ලබා දෙන ලෙසයි. අර්චනා මන්ත්‍රීවරයාගේ නීතිඥවරයාද ඊට විරෝධය පළ කළේ නැහැ. පෙස්සම් කරු පවසන්නේ රාමනාදන් අර්චනා මහතා පාර්ලිමේන්තුවට තේරීපතන අවසාවන විටත් රජයේ වෛද්‍යරුක වශයෙන් සේවය කරමින් සිට ඇති බවයි. ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුව ඒ නීති විරෝධී බව පෙස්සම් කරු සඳහන් කළා. ජාතික ගමනාගමන කොම්පසන් සභාවේ සහ සියලු බස් සංගමවල එකඟතාවයෙන් බස්කාසු සංශෝධනය ලබන 6 වෙනිදා සිට ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සඳහන් කළා. නූතනට ගැලපෙන පරිදි ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීමට ඇතැම් බස් සංගම් සභාපතිවරුන් බාධා කරන බවයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා චෝදනා කළේ.
5: මේ මස 6 වෙනිදා සිට බස් ගාතු වැඩිවීම ක්‍රියාත්මක වෙනවා. අගී ජනතාව අපවස්ථාවකට පත් කිරීමට අපිට අවස්ථාවක් නැහැ. අගී ජනතාව ගැන සලකා බලලා ඒ වගේම මේ කර්මාන්තයේ කඩාවැටෙන් නැති වෙන්න රඳවාගෙන යාම සඳහා අවශ්‍ය කරන බස් ගාතු පිළිබඳව අපි කොමෙන් සභාව දැනුවත් කිරීමක් කරා. කාරණා දෙකම පිළිබඳව සාකච්ඡා කරලා මේ බස් ගාතු අපි එකඟතාවය පළ කරා. කිසිම බෙදීමක් විනසකයක් නැහැ. සියලුම සංගම් එකඟතාවයකින් තමයි මේ බස් ගාතු අපි තීරණය කරේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 34ක් වෙනවා සාමාන්‍ය සේවා බස් රථවල කෙටි දුර. අර
6: ගැමුණු මොකද අර කලින් නැගිටලා
5: ගියේ? අපිට ගැමුණු කියන්නේ සමස්ත පස්කාර්මාන්තයමත් නෙමෙයි මෙතන බස් සංගම් ගණනාවක් සිටිනවා. අපි සාකච්ඡාව අවසන් වෙනකම් මේ සියලු බස් සංගම් අන්තරපලා බස් සංගමය සමස්ත ලංකා පෞද්ගලික බස් රදිමියන්ගේ සංගමය අනිකුත් මගේ ප්‍රවන් සමාගම් සියල්ල සාකච්ඡාවෙ ඉඳලා එකඟතාවය පළ කරලා තමයි බස් කාතුර අපි සාකච්ඡාව අවසන් කරේ. ගැමුණු විජයරත්න කියන්නේ එක්තරා බස් සංගමයක සභාපතිවරයෙක් විතරයි. මොකද මම තව උදාහරණයක් කියන්නම්. මම ඉස්කෝලේ යනකොට ගැමුණු විජයරත්න මහත්තයා බස් සංගමේ සභාපති. අද මට වයස වරුදු 53ක්. අදත් ගැමුණු විජයරත්න මහත්තයා බස් සංගමේ සභාපති. මේවා වෙනස් වෙන්න ඕන. මම දැක බහුවිදාසර ගැමුණු විජයරත්න මහත්තයා මෙට්‍රෝ බස් ගැන සම්බන්ධයෙන් කතා කරනවා. මෙට්‍රෝ බස් රථය දාමනට යුතුයි. මගේ ජනතාවට සුවපහසු බස් සේවාවක් අවශ්‍යයි. ඒ සුවපහසු බස් සේවාව අවශ්‍යතාවය රජයේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයේ විදිහට අපිටත් ඒ අවස්ථාව ලබා දෙනවා. ඒ බස් රථ දාවන කරන අපි සූදානම්. නගර සේවා දුර බස් රථ හිමියෝ ඉන්නවා. ඒ බස් රථ හිමියෝ කැමැති තමන්ගේ බස් රථය වෙනුවට සුබෝග බස් රථ දාවන කරන
0: ඔඩිපල නියෝජනා ක්‍රමයේ ඊයේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 යලකන්නේ වී අසුනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සම්පකාර සමිති වෙත සහනදායි පොලි අනුපාතිකයක් යටතේ ණය ලබා දීම ඉන් සිදු වනවා. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමත් එහි අරමුණක්. ඒ අනුව මෙම යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වන්නේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙටින් ටොන් 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සම්පකාර සමිති. අදාළ රාජ්‍ය ආයතනික ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ වීඑල්වී මණ්ඩලයෙන් නිකුත් කළ බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම් කරවන සතුව පැවතීම මූලික අවශ්‍යතාවක්. මෙම ණය යෝජනා ක්‍රමයටතේ රුපියල් මිලියන 75ක් දක්වා මුදලක් ලබාගත හැකි වන්නේ 8% වාර්ෂික පොලි අනුපාතිකයට. අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු වනවා. තායිලන්තයේදී 11 සැරදී පිරිමි ළමයෙකු පදවාගෙන ගිය ට්‍රක් රථයක් පාලනයෙන් ගිලිහි ගොස් අනතුරක් සිදු වුණා. ඉන් භික්ෂුන් වහන්සේ 8 අපවත් වී 19කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භික්ෂුන් වහන්සේ 35 සහ දායකින් 5 තායිලන්තයේ මොග්දහන් පළාතේ වන්දනා චාරිකාව නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. මේ අතර රුසියාව යුක්‍රේනයට එල්ල කළ දෙවැන්ත මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලින් 18 දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් 90 තුවාල ලැබුවා. කිව් නගරයට ලැබූ ප්‍රහාරවලින් දේපළ රැස්සකටද හානි සිදු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉන්දීය ඒකණ්ඩායමට එරෙහි නිල නොවන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 272ක් රැස් කරගෙන සිටිනවා. කඩලු 5ක් බිඳ වැටුණා. ෂෙහන් ආරච්චිගේ නොදවී ලකුණු 74යි. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 44ක් ලබා ගත්තා. අංජල බණ්ඩාර ලකුණු 42ක් රැස් කළා. පන්දැවීමේදී සරංශ ජයන් සහ යශ තාකුර් කඩලු 2 බැගින් බිඳ හෙළුවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ශ්‍රී ලංකාව ඉහළම මධ්‍යම ආදායම් ආර්ථිකයක් ඇති රටක් බව ලෝක බැංකුව කියයි. රාජ්‍ය මූල්‍ය විනය ප්‍රශස්ත මට්ටමක පවතින බව ආර්ථික විද්වතුන්ගෙන් ප්‍රකාශයක්. විදේශ ආයෝජකයන්ගේ අවධානය ශ්‍රී ලංකාවට. විෂමද්‍රව්‍ය මුල් නුපුටා දැමීම ජාතික සැලැස්මකට ජනපති කියයි. මිලියන 600ක කැට් ලැබ් 2ක් ජාතික රෝහලට. ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි. රුසියාවෙන් යුක්‍රේනයට දෙවැන්ත ප්‍රහාරයක්. ඒ සමගින් අපගේ ප්‍රධාන පොතේ ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හැමෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479579.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: අපේ ජීවිතේ වැඩියෙන්ම ගත කරලා තියෙන්නේ, රණ්ඩු වෙලා තියෙන්නේ, hina වෙලා සතුට වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන පවුල ඇතුලේ. ඒ පවුල ගැන කතා කරොත් අපි සමාජයේ ගත්තොත් කුඩාම ඒකකේ විදිහට තමයි සමාජ විද්‍යාඥයෝ මානව විද්‍යාඥයෝ හඳුන්ලා දෙන්නේ. ඒ මොනව නැති වුණත් අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියොත් එක්ක ගෙවෙන මේ පවුලට තමයි අපි වැඩියෙන්ම බැඳිලා ඉන්නේ. පස්සේ කාලෙකදී විවාහ වෙලා ගියාට පස්සේ අපි එකතු වෙන පවුල තමයි ඊළඟට අපේ ජීවිතේ ඒ කියන බැඳීම් එක්කලා අපිව එකතු කරගෙන යන්නේ. ඉතින් එහෙම බලනකොට අපි අපේ ජීවිතේ වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ මේ පවුලත් එක්ක. ඒ පවුලේ ඉන්න අයත් එක්ක කිව්වොත් මං හිතන්නේ ඔබ සියලු දෙනාම මාත් එක්ක එකඟ වේවි. එහෙම නේද මොනිකා?
1: අනිවාර්යෙන්ම. මොකද මේ අඳාගෙන මේ ලෝකෙට තනිවම ආව අපි, අඳාගෙන මේ ලෝකෙන් තනිව යන්න යන අපි ජීවත් වෙන තාක් කල් තව කවුරු හරි කෙනෙක් අපේ ජීවිතේට අපේ ළඟින් ඉඳන් අපේ දුක සතුට බෙදා ගන්න ඉන්නවනම් කියන සිතුවිල්ලෙන්ම තමයි කාලය ගත කරන්නේ.

0: සන්තතිය දහරයට අද අපි සුන්දරු හමුවීම අනුග්‍රාහක දායකත්වය අපට ලබා දෙනවා. අංකගේ ඩෝමා බී කොටන යන්ත්‍රය ලංකාවට ගෙන්වා පෙදාහරින මාක්ස් පෙන් හල්ඩින්ස්. දැන් මාක්ස් පෙන් හල්ඩින්ස් වෙතින් ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රය, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍රය, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සෙලොම යන්ත්‍රෝපකරණ එකම වහලක් ඇටින් ඔබට ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මේ යන්ත්‍රය ඔබට අවශ්‍ය ධාරිතාවයන්ගෙන් ඔබට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අංක 31 ඇල්හෙන පරමහරගම ලිපිනේ මාක්ස් පෙන් හල්ඩින්ස් ප්‍රධාන කාර්යාලය තියෙනවා. එමනත්නම් කෝල් එකක් දෙන්න මෙන්න නම්බේක 011 6779 579. ඒතකම ඔබට මතක් කරනවා අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙන NLP ගැන. වාසනාව පිරිලා තියෙන තැන NLP, වාසනාව අඩුවක් නැතුව ඔබට දිනා දෙන තැන NLP, ඔබේ විශ්වාසය තහවුරු කළ තැන NLP, මීළඟ වාසනාවන්තයා බවට ඔබව පත් කරන එකම තැනත් NLP තමයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
1: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන, සඳ දිය දහර.
0: අදත් සඳදිය දහර අපේ සොඳුරු හමුවීම. ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රෙටිකාපල සමග රැනවේ වෙනතුරු මේ ජීවිතයට ළඟින් දැනෙන ගීතවත් අර්ථවත් කතා බහත් එක්ක ආදරෙන් එක්වෙන්නේ කියලා ඔබට කියනවා. අපි බොහොම ලේසියෙන් පහසුවෙන් යන්න පුළුවන් ගමනුත් තියෙනවා, ඒ ගමන් යනවෙනවා. සමහර ගමන් තියෙනවා හරීම අපි කැමති, ආසයි, අපි සිහිනයක් වගේ හිතේ තියාගෙන ඉන්නවා, බලාපොරොත්තුවක්. හැබැයි ඉතින් ඒක ටිකක් ඉටු කරගන්න ගියාම, මේ ප්‍රායෝගිකව මේ ඇත්ත යථාර්ථයක් බවට පත් කරන්න ගියාම වියදම් අධිකයි, හරි අපහසුයි. ඉතින් මං හිතන්නේ සදෙන් එහා කඳු මුදුන් ඉමේ අපිට එහෙම ඇවිදගෙන යන්න වෙනවා කියලා කියන්නේ සිහිනයක්ම විතරයි. මොකද ඉතාම සීමිත පිරිසකට තමයි සඳෙන් එහා කඳු මුදුන් නිමට යන්න තරම් වරම් ලැබෙන්නේ.
2: ඔව්, ඒ කියන්නේ ඒ හොයාගෙන යන්නේ ඇය තනි වුණු ඒ කුඩා පැලට. එතන තමයි ඔහු මේ ජීවත් වෙන ලෝකයේ දැකපු සතුට සැනසීමට වඩා හිත නිවන සැනසීමක් දකින්. අර අපි ප්‍රවේශයට ගත්තා වගේම මොනිකා, මේ කතා බහේදිත් මං කියන්න හැදුවෙත් අපි කොහේ ගියත් මොනතරම් සැප සම්පත්, නිලතල, ධනය, බලය, මොන දේ තිබුණත් අපි නවතින්නේ, අපේ හිත නවතින්නේම අර සැනසීම තියෙන තැන. ඒක කුඩා පැල්පතකද, මහා මන්දිරයකද, කොතැනකද කියන එක අපි හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසාම මේ පෙම්වතත් ඒකයි කියන්නේ, ඒ මතකය ඔහුට සිහිපත් වෙනවා. ඔහුගේ හිත හැම මොහොතකම දුර පාවෙලා ගිහිලා නතර වෙන්නේ ඇය එක්ක ඒ ගත කරපු ඒ අතීතයට. ඒ කියන්නේ ඒ අතීතයත් එක්ක ගෙවිච්ච කතාබහෙන් කියවෙන විදියට ඔහුගේ ජීවිත යථාර්ථයක් බවට ඒ සිද්ධිය එකතු කරගන්න අමාරුයි. දැන් අපි දකින හැම චිත්‍රපටයකම මොනිකා, හැම කතාවකම මේ වගේ යට ගියාවේ තිබිච්ච ඇත්තක් කරගන්න බැරි සබඳකම් ඕනතරම් හැමෝටම තිබිලා තියෙනවා. මේ කතා කරන ඔයාට, මට සහ අහන් ඉන්න සියලු දෙනාට මෙහෙම තියෙන්න පුළුවන්. නමුත් ඒ අයත් එක්කලා දිග ගමනක් යන්න අරස් වෙන ආර්ථික, සමාජීය, දේශපාලන වටපිටාවක් අපට ගොඩනැගිලා තියෙනවා. ඒ වුණත් අපි අර ජීවිත කාලෙම ඉස්සරහට යනකොට අර ආදරේ හිතන මතකේ ඉතුරු කරලා තියෙන අන්න අර කියපු තැන. මොකද එතනදී අපි එතන නතර වෙලා හිටිය අර කියන හැඟීම්, ඒ කියන්නේ මේ කියන බාධක එක්කලා නෙමෙයි අපේ හිතේ සතුටේ. නමුත් තෝරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සමාජය අපිට තීරණයක් දීලා තියෙනවා අපි යා යුතුයි ඉලක්කයක් කරා. අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි මෙන්න මේ දේවල් කරන්න ඕනේ. සමහර වෙලාවට පොඩි පාසලේ ඉඳලා ලොකු පාසලට යනකොට අර පුංචි පන්තිවල හිටපු අය අමතක වෙන්න පුළුවන්. නගරේ පාසලේ ඊට වැඩිය හොඳ අය හම්බ වෙන්න පුළුවන්. ඒ අයත් එක්කලා අනාගතයක් ගොඩනගා ගන්න බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් අර කවුරුත් නැති පොඩි පාසලේ හිටපු අයත් එක්කට වඩා. ඉතින් ඒ නිසා ඒ තනිකම නිවාලා තමන්ගේ ජීවිතේ පාළුව නැති කරලා හිටපු අය වෙන් වෙලා යනවා පහුවදා උදේ. ඒක හරියට මතක් වෙන්නේ ඔහුට ජීවිතේ හැමදාටම තමන්ව දාලා ගියාවත්.
0: කුලරතාරී වංශයන්ගේ පද ක්ලරන්ස් විජයවර්ධන සංගීතය අද සඳදිය ධාර ඇරඹුම මිල්ටන් මල්ලවරච්චි සුකයිනිය හදේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: සඳෙන් නෙහා කඳු මුදුන් ඉමේ හිමව් තලාවේ තුෂාරය කියලා කෙනකොට අපේ හිතේ ඇඳෙන බොහෝම සුන්දර ආදරණීය මතකයන් තියෙනවා. අපිට ඔය හිම වැටෙන ඒ සීතල පරිසරයේ අත්දැකීම් නැති වුණත් අපි දැකලා තියෙන රූප රාමෝස්සේ හරි මේ මතකයන් දිගේ හිත ඇදිල යන එක නතර කරන්න බෑ. ඉතින් මිල්ටන් මලවරචි ගානා කළේ ගීතයත් එක්ක අපි ඒ වගේ ආදරණීය තැනකට අරගෙන ගියා. ඒ ගීතයේ පසුබිම් කතාවේ බොහොම වේදනාවක් රැඳිලා තිබුණා වුණත්. ඒ කතාවේදී කියනවා දෑතේ වෙලීලා මාහා බැඳි දෑසේ කතාවේ යාවී රැඳි කියලා. මේ දෑසේ කතාවෙන් තමයි හැම දෙයක්ම ආරම්භ වෙන්නේ. චන්දසෙන හෙටියාරච්චි කියනවා මෙහෙම, දෑසේ කතාවෙන් හසරැල්ලතාවෙන් මන බැඳුවේම සෙනෙහෙලතා.
2: ඇයි අපි කෙනෙකුට කැමති වුණේ කියලා කිව්වම අපිට එක එක දේවල් තියෙනවා. ගතිගුණ හරි කියයි, කොණ්ඩෙ දිග හින්දා, එහෙම නැත්නම් එයා කෙට්ටු හින්දා, නැත්නම් මහත හින්දා, ඔය වගේ විවිධාකාර හේතු තියෙනවා කාට හරි කැමති වෙන්න කැමති වුණේ ඇයි කියලා හපොම කියන්න. සමහරවිට මේක සම්මිශ්‍රණයක් වුණත් අපි එකක් ඒකෙන් ඉස්පතු කරලා දක්වනවා.
1: ඔය කියන්නේ සමහර වෙලාවට ගොඩාක් වෙලා කල්පනා කරන්නේ මොකක් හරි එකක් කියනවා. ඉතින් මොකක් හරි විශේෂත්වයක් ඇයි එහෙම කැමති වෙන්න හේතුව කියලා.
2: ඔව්, දැන් එතනදී තියෙන තව අපි දැකපු ගීත රචනා ගණනාවක තිබිච්ච දෙයක් තමයි මේ දැස. ගොඩක් වෙලාවට මේ ඇස්වලට ආදරය කරන අය ඉන්නවා. මෙතනදී ඇස්වලට ආදරය කරනවට වඩා මෙතන වෙලා තියෙන මොනික නේත්‍ර පිළිසඳරක්, ඇස්වලින් කතා කිරීම. අපිට කතා කරන්න වචන මෝනේ වෙන්නේ නැහැ ආදරය කරනකොට. එක පැය ගානක් දිහා ඇස් දෙක දිහා විතරක් බලාගෙන ඉන්න අවස්ථා අතීතයේ තිබුණා, දැන් නම් ටිකක් ඒක මදිහින්දා දුරකතන වලින් හම්බ වෙන තැන් ඒ වගේ විදිහට දුර දිග ගිහිල්ලා. නමුත් අතීත ප්‍රේම පුරාවත් වල නම් මේව ඕනතරම් තියෙනවා. බස් නැවතුම් පොළවල් වලදී හෝ කොහේ හරි තැනක බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ කතා බහ කරන්න.
1: අතරම අර මේ යාග හෝම පොළවලදී නේද, එහෙම නැත්නම් වෙන්දේසි වලදී,
2: සල්පිල් වලදී, පින්කම් වලදී, ඔය වගේ තැන් වලනේ අතීත පෙම්වතුන්ට මුණ ගැසෙන්න එක එක්කෙනා හඳුනා ගන්න අවස්ථා ලැබෙන්නේ. ඉතින් ඉස්සල ගීතයේදීත් කියුණේ එකයි, දෑතේ වෙලීලා මාහා බැඳි දෑසේ කතාවේ කියලා. ඒ කියන්නේ දෑතෙත් වෙලීලා බැඳුනා වුණත් මේ ඇස් දෙකෙන් කරන කතාව ඒ යුවතියගෙන් නැති වෙලා තිබිලා නැහැ. ඒ කතාව තමයි ඔහු දුර දිග ගෙනියන්නේ මේ ගමනේ. ඒ නිසායි ඔහු කුමන තත්ත්වයක හිටියත් ඔහුගේ ජීවිතයේ සැනසීම ලබා දුන්නු කෙනා බවට අයපත් වෙන්නේ. මෙතනදිත් ඒ වගේ තැනකදී ඔහු කෙලින්ම කියනවා මන බැඳුවේ මා සෙනෙහෙලතා. ඇයට නමක්කුත් සඳහන් කරලා තියෙනවා සෙනෙහෙලතා කියලා. සාමාන්‍යයෙන් අපේ කතාව ඇතු කියන අපි අහලා තියෙන නම් ඇතුලේ මම නම් අහලා තියෙන එකම සෙනෙහෙලතාවිය තමයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා. ඇය අපට හිටපු විශිෂ්ටතම නිලි රචනා කියන්න පුළුවන්. ඇය දැන් අපාතන වේලක්. නමුත් ඇයත් ඇගේ නම සිහිපත් කරන්න ඕනේ මේ මහතකදී තිරගත වෙන ආයු චිත්‍රපටයේත් ඇය රංගනයෙන් දායක වෙනවා. තමන්ගේ රංගන හැකියාව කොයිතරම් හොඳින් ඇය ඒ චිත්‍රපටයේ පේනවද කියන එක පුංචි කාලයක් වුණත් ඇය වගේ අති දක්ෂ නිලියෙකුට ඒ කාලයත් ඇති තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් මෙතනදි මේ ප්‍රේමයේ බිඳ වැටෙන්නෙම, බිඳ වැටෙනවා කියන්නේ ආයේ කවදාකවත් හමු නොවෙන්නම බිඳ වැටෙනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙක් හා ඇය විවාහ ප්‍රාප්ත වෙනවා. ඒක එක වචනකිනුයි මෙතනදි දක්වන්නේ. එහෙම වුණත් වෙනතක් බැලලා ගියත් තමන් ඇය කෙරේ බැඳිච්ච සිතුවිලි ආදරණීය හැඟීම් වෙනස්ුනේ නැහැ කියන්න තරම් මේ පෙම්බත අවංක වෙලා තියෙනවා. ඉතින් ඔවුන් අතර වෙච්ච කතා නෙත් පිළිසඳරවල් ඒ වගේම වචනින් වෙච්ච කතා බහ ඉවර වුණත් ඔහුගේ දෙනෙතේ තාම මැවෙනව, ඒ වගේම ඇගේ හසරැලි ඔහුගේ සිතේ මැවෙන එක නතර කරන්න පුළුවන් කමක් ඔහුට නෑ. ඔවුන්ගේ ප්‍රේම කතාව කඳුලක් වෙලා මේ සෙනෙහස නිමා වුණත්. ඉතින් එහෙම වුණත් ඔහු ප්‍රාර්ථනා කරනවා කවද හරි දවසක ඔබ තනි වුණොතින් ඔබ ඔබගේ කතාව මෙතන කියන්නේ නැහැ. අද හෝ හෙටින් හෝ මතු කවරදා හෝ තනි වූවොතින් ලොවේ ඔබේ කල්පනා කල්පනා කියන ඔබ ඔබේගේ ජීවිතය ඇතුළත කෙනාව ඒ ඉන්න පුද්ගලයාව දාලා නොගියා කියන එකක් නෙමෙයි. සමහරවිට අපිට ඒ කෙනා එක්ක අපි හිටියා වුණත්, විවාහ වෙච්ච කෙනා එක්ක හිටියා වුණත් අපි සිතුවිලි වලින් තනි වෙන්න ගන්නවා. එහෙම වුණොත් හරි ඔබ එන්න, මම ඔබ එනකන් තනිකඩව ජීවත් වෙනවා කියන පොරොන්දුව දෙන්න තරම් මේ ප්‍රේමයේදී ඔහු ඒ තරම් දැඩිවැයට

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: චනුසන හැටියාරච්චි මේ කිව්වේ දැසේ කතාවෙන් හසරල්ලතාවෙන් මන බැන්ද සෙනෙහෙලතා මනමාලියක් වෙලා වෙනතක් බලුව කතාව. නිරංජලා සරෝජනී මේ කියන්නේ මනමාලිය වී හැට දවසේ වෙන් වී යන ඇගේම කතාව.
2: ඔහු දැන් මෙහෙම මනමාලියක් වෙලා සතුටින් කාගෙවත් හිතරිද්දක් නැතුව ආදරයෙන් කුලගෙට යන්න තියෙන ප්‍රාර්ථනාව තමයි මගේතට හැම යුවතියකගේම තියෙන්නේ මොනිකා. විශ්වවිද්‍යාලේ මම ගන්නකොටත් ළමයිගෙන් අහපොම ඒ ළමයට තියෙනවා දස දහසක් සිතුවිලි ප්‍රී ෂූට් එකේ ඉඳන්ම කියනවා එහෙම. ඒ වගේ අහිංසක ප්‍රාර්ථනා තියෙනවා. නමුත් මේ ප්‍රාර්ථනාවන් යථාර්ථයක් කරගැනීමේ හැකියාව අවම කරලා තියෙනවා මේ වෙළඳපළ සමාජෙ. මොකද ඒවැ මිල ගණන් අධිකයි. ඉතින් එහිඳ සරල චාම් උත්සවයකින් හෝ තමන් කැමති විදිහ ඇඳුමක් ඇඳලා මනාලියක් වීමේ හැකියාව බොහෝ අයට මේ නැති කරලා තියෙනවා මේ වෙළඳපළ ආර්ථිකයෙන් මගින්. මොකද ඒක කොච්චර ගණන් බැලුවත් මහා විශාල මුදලක් නිසා ඊට අඩුවෙන් මේ දෙයක් කරගන්න බැහැ. ඉතින් එහෙම වුණත් ඒ අතර ඒ තියෙන්නේ මම කිව්වේ ආර්ථික පිරිවැය. ඒ වගේම තමන් ආදරය කරන කෙනාටම කැමැත්ත අරගෙන ඒ ජීවිතයටම ඒ එයත් එක්කම විවාහ ජීවිතයට මේ එකතු වීමේ හැකියාවත් අවම වෙලා තියෙනවා. ඒකත් එකහතකෙන් බලපන් වෙළඳපළ සමාජයෙන්ම තමයි. මොකද ඉතින් රැකියාවක් හොඳ ගෙයක් දොරක් ඔය දේවල් බලාපොරොත්තු වෙන තත්ත්වයක් තියෙන නිසා. මොකද අපි රැකියාවකට ගියා වුණත් මොනිකා ඉතින් අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් ඉල්ලනවනේ. ඉතින් එක්ස්පීරියන්ස් ගන්න රැකියාවකට යන්නේ එනට රැකියාවක් දෙන්න කවුරුවත් ලෑස්ති නැහැ. ඉතින් එහෙම දෙන්නත් ගොඩක් ඒවා කියලා හුඟක් කල් දුක් විඳලා එනකොට සමහරවිට විවාහ වීමේ කාලයත් ඉක්ුත් වෙලා විශ්වවිද්‍යාලේනොත් අයින් වෙලා ඉගෙන ගන්නවා හැරෙන්න ඊට සරිලන රැකියාව වෙළඳපළක් අපිට තාම හැදිලා නැහැ. ඉතින් එහෙම තියෙද්දි මේ යුවතිය ඇත්තටම හරිම වාසනාවන්තයි. ඇය සතුටු කඳුළු හෙළමින් තමයි මීරනම් ගමනට යන්නේ. ඇයට ඇහෙන්නේ සුබ පැතුම් විතරයි. හඬා වැටීම් ඔය අර කොල්ලට මෙහෙම කරලා යනවනේ අපේ මූණේ දැලි ගන්න ගියානේ වගේ වචන ඇහෙන්නේ නැහැ. හැමෝම ඇයට සුබ පතනවා. මව්පියෝ හැර දාලා යහළු එහෙලියන් අත හැර දාලා ඇය වෙන් වෙනවා. හැබැයි ඇය කියනවා මට මෙන් ඔබටත් පෙම්සුව දැනිලා වෙන්වන්නට වෙනවා. ඒ ප්‍රාර්ථනාව තිබ්බ වුණාට මේක නිකන් අර නවකතාවක සිහින ලෝකේ කතාවගේ. මොකද ප්‍රේම කරපු හැමෝටම ඒ අය ප්‍රේම කරපු අයවම හිමි වුණා නම් අපිට කවදාකවත් එකම එක විරහ ගීයක්වත් ඇහෙන එකක් නැති වෙයි.

0: I'm going to live a new green life. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: Rosa.
1: මත වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුද්දන්ගේ ජයගත් විජය
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: හැමෝම එකම රේසක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවර්ස්
7: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-176-779-579
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අහගෙන ඔබ ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය ගෙනෙන NLP. දිනන්න පුළුවන් හොඳම තෑගි ලොකුම තෑගි තියෙන එකම තැන ජාතික ලොතරැයි මණ්ඩලය. ඊට ළඟම උදාහරණේ තමයි රුපියල් කෝටි 47 ඉක්ම වූ ලංකා ලොතරැයි ඉතිහාසයේ දවන්තම සුපිරි තෑග්ග මෙගා පවර් ලොතරැයියෙන් දෙනා දීම. ඒ වගේම තමයි මේ තෑග්ග දෙන්න කලිනුත් ලංකාවේ ලොකුම සුපිරි තෑග්ග රුපියල් කෝටි 23 දෙනා දුන්නෙත් මෙගා පවර් ලොතරැයියෙන්ම තමයි. ඔබත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා ගන්න NLP එක දිගටම රැඳී ඉන්න.
0: සඳ දිය දහර
1: ආදරෙන් ඔබ සඳ දිය දහර අහගෙන අද සඳ දිය දහර පිසුඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොළ සමග ගීතය හිතට දැනෙන තැන්වල නතර වෙමින් මේ කෙරෙන කතාබහත් එක්ක අපි ඉස්සරහට යන්නේ. අනිවාර්යෙන්ම සමහර විට මේ කතාබහේදී ඔබටත් කියන්න බොහෝ දේවල් හිතට දැනෙනවා ඇති, සිහියට නැගෙනවා ඇති. ඔබට පුළුවන් ඒ දැනෙන හැඟෙන දේවල් අපිත් එක්ක බෙදා හදාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපේ Facebook post එකට ඔබට පුළුවන් comment එකක් විදිහට ඔබේ අදහස් එකතු කරන්න. මොකද ඔබේ අදහසත් මේ වැඩසටහනත් එක්ක ඉදිරියට අරගෙන යද්දී එකතු කිරීම ඔබත් අපිත් අතර තියෙන මේ සුන්දර බැඳීම තවත් ශක්තිමත් කරන දෙයක් බවට පත්වේවි. නිරංජල සරෝජිනී ගැයූ ගීතයකින් තමයි අපි විරාමයකට ගියේ. මනමාලිය වී හෙට දවසේ වෙන් වී යන්න මිහලියනේ කියලා කියති. මංගල ඇඳුම කියලා කියන්නේ ඉතින් මනමාලියක් වුණාම, මනමාලයක් වුණාම මංගල ඇඳුම කියන්නේ අර එදාට හරිම සුවිශේෂී දෙයක්. විශේෂයෙන්ම ජීවිතේ අපි සාමාන්‍යයෙන් කතාවට කියන්නේ කෙනෙක් එකවතාවයි මේ ඇඳුම ඇඟලන්නේ කියලා. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන්. මංගල ඇඳුම කියන්නේ එහෙම විශේෂ දෙයක්. ඉතින් විශාරද ගුණදාස කපුගේ ගානේ කියတဲ့ එකට අපි යන්නේ. හැබැයි මේ මනමාලිය

0: දරාගන්න පුළක් ශක්තිමත් පෙම්වතෙකුගේ මනසක්තුම ඒ ගීතැන් විග්‍රහවනය කළ හිතන.
1: මෙතනදත් ඒ කතාවම කියනව මොනිකා අර එකම සිද්ධිය කියන්න ගේපදරචකයෝ දෙදෙනෙ වචන පාවිච්චි කල තියෙන හැටි බලන්න. මෙතනදි කියන්නේ මංගල ඇඳුමෙන් සැරසීලා. දැන් අතනදී ඇයගිය කොහොමද කියලා අපි දන්න ඇති වුණාට මෙතනදි යන්නේ නම් ඇත්තටම මේ පෙම්වතාගේ ආදරේ ඉවත හෙලාලා තමයි ඇය යන්නේ. හැබැයි
0: හිතේ වේදනාව.
1: එතකොට ඇය පෙම් කරපු පෙම්වතා ඒ වේදනාවෙන් ඉන්නවා. අතිනතගෙන ඔබ මාහැර යන දින අමතක කළමන මතකය මාගෙන කියලා යොහු කියන්නේ. අපර කලින් ගීතේ හැවේ කවදහරි ඔබ එනකම්මම් බලාගෙන ඉන්නම් කියලා කියවට වඩා වෙනස් එකක් ඔහු කියනවා. ඔබ දැන් අලුත් ලෝකයක් හදන්න යනවා නම් කමක් නැහැ, මේ සියල්ලම අමතක කරන්න. මොකද ඔබ යන්නේ අලුත් ලෝකෙක. කවදහරි ඔබට මෙහෙම වුණාම මම ඉන්නම් කියන හැඟීම කියන්නේ නැහැ. මට කරන්න පුළුවන් වෙන්නෙම ඔබ ගැන තිබිච්ච සිතිවිලි අතරේ මට තනි වෙන එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි එහෙම වුණත් බලන්න හරියම හොඳ ප්‍රාර්ථනාවක් මේ පෙම්වතා කරනවා. කඳුලැලි රඳවා මගිනෙත් අතරේ ඔබ මට දිලන්නේ කඳුලැල්ලක්. ඔහු වෙනුවෙන් ඔබ හිනහෙනු සොඳුරේ. වෛර කරන්නේ නැහැ තමන්ගේ පෙම්වති උදුරාගත්ත අනිත් තරුණයාට. දැන් අද වගේ නම් ගිහිල්ලා ඒ තරුණයන්ට කරන්න පුළුවන් ගිහිල්ලා කියනවනේ, මෙයත් එක මං අර එහෙම හිටියා, මෙහෙම හිටියා, මෙහෙ ගියා, මෙන්න මෙතන අපි හිටිය තැන්, මෙන්න ඒකේ සාක්ෂි,
2: ෆොටෝස්
1: ඔක්කොම පෙන්නනවනේ. ඒ වෙනුවට මේ පෙම්වතා මේ තමන් අතහැරලා ගිය ඇයට වෛර කරන්නෙත් නැහැ. ඇයට කියනවා ඔහු වෙනුවෙන් හිනා වෙන්න කියලා. ඒ තරමට ඔහු පරිත්‍යාගශීලී පෙම්වතෙක් වෙනවා. මෙතනදි හැබැයි ඔහුට තියෙන එකම ප්‍රාර්ථනාව තියෙන්නේ යලි හමු වෙනු මැන බතු බව කතරේ. ඔහු මේ ප්‍රාර්ථනාව ගෙනියන්නේ ඊළඟ ආත්මෙට මිසක් තමන් වගේම තවත් පිරිමියෙකුට ඒ දුකක් දෙන්න ඕනේ නෑ කියන හැඟීම මේ පෙම්වතාගේ හිතේ තියෙනවා.

0: තුරුලේ සැනසෙන අතරේ මම තනිවෙන්නම් ගණදුර අතරේ කියලා. වාදිය සන්තෝෂ් දෙදෙනා ගායන ගීතයක් තමයි අපි ළඟට අහන්නේ. ඔබ ඔහු තුරුලේ ඉන්නා වේලේ මා දවනා ගිනිදල් ඇත හදවතේ.
1: මෙත් වෙන්වීමක් ගැන කියන්නේ ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නේ මගේ හිත නැවතිලා ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ නෑ මා ඔබ රිදවලා. ඔහුව සදහට මතහැල්ලා ඇයි ගිහිල්ලා තියෙන්නේ ඒ වේදනාව විතරයි ඔහුගේ හිතේ තියෙන. හැබැයි ගීත දෙකේම අර්ථය එකයි. ඔබ ඔහු තුරුලේ සැනසෙන අතරේ මම තනි වෙන්නම් ගනදුර අතරේ කියන තවදුරටත් ඔහුගේ ජීවිතයේ සතුට සැනසුම නැහැ, ආලෝකයේනේ අන්ධකාරයේ විතරයි. මෙතන ගිනිදල් මාධවනා ගිනිදල් ඇත හදවතේ කියන කෙනුත් කියන්නේ ඒ අර්ථයමයි. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනා නැති වුණාම ඕනෑම කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ එකම හැඟීම. මම මේ ගීතය ගැන කතා කරන්න ප්‍රවේශයක් විදිහට කැමති මොනිකා සෞම්‍ය සඳරුවන් ලියනගේ රචනා කරපු ඉතින් කවියනි හොඳට නිින්ද යනවද රැට කියන කවි පොතෙන් කවියක් උපුටා ගන්න.
2: නොබේ ඒ කටහඬය බොහෝ දුර අතීතක සිට ඇසෙන
0: දුර ගෙවා මෙහි පැමිණ හදවතේ සියුම් තැන් පිරිමදෙන
2: මහදොරක් මා සමග ඇවිද යන
0: ඉපැරණිම සිහිනයකි ඇතම් හැන්දෑ කලෙක
2: සිනිඳු කෙහෙරැල් අගක පටලැවි උරහිසේ කෙළවරක හිස තියන
0: හිනා ඉහිරුණු මතක එකින් එක පිරිත් දෙන රිද්දන
2: විඩාබර නැවතුමක මගියෙක්මි යනින ගමනක නොවන
0: දුරක හෝ සමීපක නොදන්නා නැවතුමක
2: නුඹද නතර වැතේ හැංගේ ඉඳහිට අහමු ඉසිලුවක
0: එතෙන් සුහදිනි එවිට මහබරකි දිවාර නුඹ නිතන උරහිස.
1: ඔව් මේකත් කියන්නේ කොච්චර ඈත්ලා ගියා වුණත් මතකය තියාගෙන ඉන්න හැටි. ඔහුගේ උරහිසේ ඇය නිදාගෙන ඉන්නවා කියලා ඔහුට දැනෙන්නෙම ඒ මතකය. ඒ හින්දා ඒ මතකත් එක්ක ඉන්නකොට තමයි ජීවිතයේ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ. අපි අහන්න යන ගීතේ ටිකක් වෙනස්. ඒකේ ගද්දේ කොටස් විදියටත් ගැයෙනවා. ඒ ගැයීම පුරාම කියවෙන්නේ මේ වෙන්වීමේ වේදනාවම තමයි.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: විශාද ගුණදාස කපුගේ කිව්වා ඔබ ඔහු

0: දර්යාත්මක වියමන සඳ දිය දහර
1: බියනස ටික කාලෙකට කලින් ගැයුවා ගීතයක්. ඒ ගීතයේදී කියනවානේ මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා කියලා. සනක වික්‍රමසිංහ ගාන ගීතයක් තමයි අපි දැන් අහන්නේ. මේ ගීතය ලියන්නේ සහ සංගීතවත් කරන්නේ මෙසැලම සනක තමයි සිද්ධ කරන්නේ. මේ ගීතයේදීත් කියනවා ඉතින් මම ඉන්නවා නුඹේ හඳ නැසනා මානේ.
2: සඳේ නුඹ ඉන්නවා මගේ හද තාරකා මැදුරේ. ඒ කියන්නේ අර ගීතයේ කියවක අපි හිතෙන් දකිනවා. ඇත්තටම නැති වුණත් ඇත්තටම අපි ළඟ නැති වුණත් මගේ තාරකා මන්දිරයේ ඇතුලේ ඔබ ඉන්නවා කියනවා. දැන් මෙතන සඳේ කියලා කියන්නේ තමන් ආදරය කරපු අයට. හැබැයි ගීතේ පෙළ ගැස්වන්නේ මන් දාකිණේක ශීරපතේක කියන තැනක වගේ. මොකද සඳේ මට පේනවා නොබේරුව මගේ මාහද ගැඹරේ. ඔබ හස හිටියා වුණත් සඳේ ඔබ මංගාව නැති වුණත් මට ඔබේ රූපය මේ දැම්මගේ ළඟ ඉන්නවා හා සමානව පේනවා. ඒ වගේම කියනවා ඔහු ඉතින් මම ඉන්නවා අසල් වැසි තාරකා මණ්ඩලයේ කියලා. මම ඉන්නේ අසල් වැසි ඔබට ළඟ ඉන්න වෙනත් තාරකා මණ්ඩලයක. ඒ තාරකා මණ්ඩලයට සඳක් නැති වෙන්නත් පුළුවන් මොනිකා. ඒ තාරකා මණ්ඩලයට මේ සඳ දුරයි කියන එකත් කියවෙනවා. කවදාකවත් හමු විය නොහැකි තරම් දුරස්ථභාවයක් ඔවුන් අතර තිබෙනවා බව අපිට දැනෙනවා. මොකද හඳත් එක්කලා අපි ඇහසේ තාරකා ගොඩාක් දකිනවා. ඒ හඳට ලඟ වෙන්න පුළුවන් එහෙමත් තරකකට විතරනේ. හැබැයි අපි එකට පණ පිහිටවල බැලුවොත් තව කොච්චර තාරකා තියෙන්න පුළුවන්ද මේ හඳට ඒකේ සෞභ්‍ය බවට ඒකේ ස්වરૂපයට කැමති වෙච්ච ආදරය කරපු. හැබැයි හැමෝටම සඳට ලඟ වෙන්න බෑ. ඒ හැඟීම තමයි මොනිකා මේ පෙම්වතුන් දෙදෙනෙක් එක් කරගෙන සනුක ලියලා තියෙන්නේ. ඔහු කියනවා ඔවුන්ගේ ආදර කතාව බිඳලා ගිය බව. ඒක කියන්නත් ඔහු මේ පාරිසරික සිද්ධියක්ම එකතු කරගන්නේ කුණාටු ආදිනේ හෙල්ලී බිඳී ගියේ කියලා. ඒ කියන්නේ මේ හඳයි මේ කතාව සම්පූර්ණයෙන්ම අදාළ ප්‍රස්තුතෙන් එළියට ගන්නේ නැතිවමයි ඔහු මේ වචන එකතු කරන් යන්නේ. හමාගිය මාරුතේ එල්ලි කොහේ ගිය දෝ මගෙන් මෙන්වි. ඒ කියන්නේ කිසියම් හේතුවක් හින්දා ඔවුන් දෙදෙනා දෙපසකට වෙනවා. ඒක ඇත්තට සිද්ධ වෙනක. ඇත්තටම පෙම් කරන දෙදෙනෙකුට දෙමව්පියෝ දැනගෙන හරි මේක රූප රාමුවක් තියෙන්නේ එහෙම දෙයක් දෙමව්පිය විරෝධතාවයේ හින්දා වෙන කිසියම් දෙයක් දෙන දෙපසකට වෙනවා. ඒක ඔහු මෙතෙන්ට ගේන්නේ කුණාටුවක් ඇවිල්ලත් එහෙම දෙයක් වෙන්න පුළුවන් ස්වභාවික ලෝකයේදී ඒ කතාව එකතු කරගෙන. හැබැයි ඔහුට ඔහුගේ ආදරණීය හැඟීම ඔහු මේ වචනෙන් කියනවා අනේ මං ආදරෙන් නොපළු හඬින් රැවුදේ වදන් තිබුළු. ඒ තරම් ආදරයෙන් ඔහු ඇයව රැක බලාගෙන ඇයව ජීවිතේ ලං කරන් තියෙනවා. මෙබඳු පෙම්වත් සිතුවිලි ඇති අයගේ හිත් පොඩ්ඩක් හරි හීරුවොත් රිද්දුවොත් ඒවෙන් ඔහුගේ මුළු ජීවිතයම ගොඩ ගන්න බැරි වෙන්න තුවාල.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: දහසත අවුරුද්ද තිරගත වුණු ආසයි මං පියා බනෝ දෙකන්ත වනසුරි අධ්‍යක්ෂණ කළ චිත්‍රපටයේ ගීතයක් තමයි අපි ළඟට අහන්නේ. මේ මත කාලේ අපේ සිංහල සිනමාවට අවිලා තියෙන මේ වසන්ත සමයත් එක්ක, මොකද මේ දවස්වල ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් සිනමා ශාලාවල් වලට යනවා එනවා, විවිධාකාර වූ සිනමා නිර්මාණ දකින්න ලැබෙනවා. සැහැණ කාලයකට පස්සේ ලංකාවේ සිනමාවේ හරි හොඳ සොඳුරු සමයක් උදා වෙලා කියලා දැනෙනවා. එතන ඒ සොඳුරු සමය උදා කරන්න නිරන්තර දායකත්ව ලබා දුන්න තවත් අධ්‍යක්ෂවරයෙක් තමයි උදේකාන්ත වර්ණසූරිය. ඔහුගේ ආසයි මං පියාඹන චිත්‍රපටයේ පූජා උමාශංකර්, රොෂාන් රණවන, සරත් ගුණතිලක රංගනෙන් දායක වුණේ. මේ ගීතය ගණනාවක් ඇතුළත් වුණා. සියල්ලම වගේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු ගීත. අමිල පෙරේරා ගැයූ ගීතයක් තමයි අපි ඊළඟට තෝරගන්නේ ආසයි මං පියාඹන චිත්‍රපටය වෙනුවෙන්. කලින් ගීතයේදී සනුක කියනවා මේ සදාතන පෙම් කතා අතරේ අපේ පෙම මැකීයයි කතරේ කියලා. අමිල කියනවා හිරු මැකීයයි නීල හසේ සේද මීදුම් මයිනේ.
2: ඕ ඒ ප්‍රේමය බිඳ වැටීම ගැන හු කියන්නේ ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දේ ආදරේ කියනවා. මේ ආදරේ බිඳ වැටීම නිසා නිතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුණා කියලා ආදරෙන් හම්බ වෙන්නේ හිනා වෙලා. හැබැයි වෙන් වෙන්නේ වෙන්නේ ඒ හිනාවල් නැතිව කඳුලෙන් සුසුමෙන්. මේ හැම එකක් ඇතුළම කියන්නේ ඇය තමන්ගේ ජීවිතයට ආව හැටිත්, ඒ ජීවිතයේ තව දුරටත් ඇය නැති වුණාට පස්සේ ඔහුට ගෙවන්න වෙන වේදනාත්මක අත්දැකීමක් ගැන. ඒකමට මතක් වෙනවා මොනිකා සචින්ත ප්‍රමෝද නාවටොන්නගේ කළු පැහැති කුඩා පොත කියන කාව්‍ය ග්‍රන්ථය ඇතුළත් වුණු කවි පන්තිය. මේක විශේෂත්වයක් තියෙන මොනිකා මගේ හිතවත් කථිකාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ අනුරුද්ධ ප්‍රදීප් කන්නසූරිය, ඔහුත් ලියනවා කවි පන්තිය. මේ දෙකේ පුදුමාකාර සමානකම් දෙකක් තියෙනවා. හැබැයි අනුරුද්ධ මේ කවි පන්තිය දැකලා නැහැ. මීට කලින් තමයි මේ කවි පන්තිය ලියවිලා තියෙන්නේ. මේ එබඳු අවස්ථාව සචින්තගේ කවි පන්තිය ඔහු නම් කරලා තියෙන්නේ හෙට නම් දිනක් අවසිව නැත කියලා. යලි මල් පිපිය යුතු නැත මේ මග දෙපස, ඇය යලි නේවි නම් මේ මග පෙරවිලස,
3: පායා ලහිරුකන් එලි කරනට දවස, ආයෙත්වම නැත ඇහුනද අහස,
2: මුළු ලොව ගොළුව නිහඬව යා යුතුව ඇත,
3: ඇගේ හඬ යලිත් නොගැටේනම් සවන් පත,
2: නිවා දමා සඳ සහතරු අහස මත,
3: පියමන් කළ යුතුය මුළු ලොව අඳුර වෙත,
2: හෙට ඇසින හනොම වේ නම් පෙරලෙසට,
3: හෙටනම් දිනක් අවසිව නැත යලි ලොවට,
2: ඊයේ පමණි නම් පැවතියේ ලොව සතුට,
3: ඊයෙන් පසුව කාලය ගත වෙනු කුමට,
2: ඇවෙන් මිලා යනව නම් ඊයෙන් පස්සේ තමන්ට ආදරය ලැබෙන්නේ නැත්තම් මුළු ලෝකයටම ආදරය සතුට ලැබෙන්නේ පාමුළු ලෝකයම ගොළු වෙන්න කියලා කියන්න තරම් ඔහු ආත්මාර්ථකාමී වෙලා තියෙනවා ප්‍රේමය නිසා. ඉතින් එහෙම හැඟීම් මම එක ඉස්සෙල්ල ගීතෙදිත් කිව්වේ මොනිකා, මේ වගේ පෙම්වත් සිතුවිලි තියෙන අයගේ හිත තුවාල වුණොත් නතර වෙන තැන අපිට හිතා ගන්න බෑ. තුෂර පින්නේ පැතුමෝ විල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ. අද මුළු ගීත පුරාම තියෙන්නේ වෙන කෙනෙක්ගේ වෙන්න පෙම්වතියෝ ගැන. දැන් මේ පෙම්වතියත් වෙන කෙනෙක්ගේ ගාවට ගියාට පස්සේ පෙම්වතාට දැනෙන හැඟීමයි කියන්නේ එකයි ඔහු කියන්නේ කාටවත් නොපිනේ අඳුරේ ඉකිබිදි මිරහසේ. මේ අඳුර කියන්නේ මොනිකා ඇත්තටම ආලෝකයක් නැති වෙච්ච අඳුර නෙමේ. ඔවුන්ගේ ජීවිතයේ ප්‍රේමය අහිමි වීමෙන් ජීවිතයේ සදා වෙලෙන අන්ධකාරය.

0: இமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர சந்ததிய தஹர
1: ලකදහගෙන සන්තතිය දහරයට අපි අදත් අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙෙනවා මාක්ස් පෙන් හල්ඩිංක්ස් දැන් අංක එකේ ඩෝම වීකොටන යන්ත්‍රය ලංකාවට ගෙන්වා බෙදහන්න මාක්ස් පෙන් හල්ඩිංක්ස් ඩොමක් කලුවටවත් කිරීමේ යන්ත්‍රය කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍රය ඒවගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළුව සහල් නිෂ්පාදනය සඳහවශ්‍ය කරන සිලොම යන්ත්‍රෝප කරන එකම වහලක් ඇතින් ඔබට මිලදී ගැනීම අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය කරන ධාරිතාවයන්ගෙන් මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. අංක 31 ඇල්හෙන පාර මහරගම තමයි මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලයේ ලිපිණය. එම නැත්නම් දුරකථන ඇමතුමක් දෙල වැඩිදුර විසරහන්නත් පුළුවන් ඔබට 011-6679-579 අංකයට.
0: සඳ දිය දහර
1: අහගෙන ඔබ ආදරෙන් ලක්නත් එක්ක අද සඳ දිය දහර අපේ සුන්දර හමුවීම ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකාපල සමග කාලෙකට කලින් අපි බොහොම ආදරෙන් කැමැත්තෙන් නැරඹුව ටෙලිප්‍රතාන්තයක් මට මතක විදිහට මේක සෙනසුරාදා හෝ ඉරිදා දවස්වලට උදේවරුවෙත් අපිට දකින්න ලැබුණා ජාතික රූපවාහිනියෙන්. කරුණාදාස සපුතන්ත්‍රයේ නවකතාවක් ඇසුරෙන් තමයි මෙය ගංගා සහ නිශ්ශංක නමින් පුංචි තිරයට එන්නේ. ලක්ෂ්මන් විජේසේකර මේ ගීතය ගයමින්ම ඔහු මේ ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය නිරූපණය කළ නිශ්ශංක විදිහට, ඒ වගේම ගංගා විදිහට චම්පාශ්‍රයානිත් අපිට හමු වුණා. ලක්ෂ්මන් විජේසේකර සමගින් සමිත මුදුන්කොට තමයි මේ ගීතය ගයන්නේ. කුමාරදාස සපුතන්ත්‍රය තමයි මේ ගීතය ලිව්වේ. ආසයි මං පියාඹන චිත්‍රපටය වෙනු නමිල පෙරේරා ගැයූ ගීතයේදී ඔහු දැනික කියනවා නිමා වී යයි මේ වසන්තේ කියලා. මේ කියන්නේ වසන්තය උදා වෙන්නේ ඔබ නිසා, සිනා පිපෙන මේ වසන්තය නෙලා දෝතෙන් මලක්සේ මගේ ලොව වෙත ඔබයි ගෙනාවේ.
2: ඔමි නවකතාවත් අතිශයෙන් ජනප්‍රිය වෙච්ච නවකතාවක් මොනිකා. ඒ හින්දා ඒ අතීත මතක සිහිපත් වෙනවා නැවතත් මේ කාලයක් ගෙවුණා වුණත්. දැන් අපි කලින් අහපු ගීතයත් අර මුලින් මුල් භාගයේදී අපි අහපු ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරපු ගීතය වගේමයි මොනිකා. රැගින මා සුබ පෙතුම් හද තුටින් යනුමෙනී කියලා කියන්නේ මගේ වසන්තේ නිමා කරලා ඔබ ගියා වුණත්. එහෙම වුණාට මේ ගීතය කියන්නේ ඔබ කිව්වා වගේම ජීවිතේට වසන්තේ අරගෙන ආවේ ඔබ. ඒක මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ. නිකන් නෙමේ සිනාසෙලා මලක් වගේ අරගෙන ආවා. ඉතින් මෙහෙම මලක් වගේ ගෙන වසන්තේම තමයි පස්සේ ගිම්හානියක් කරලා මේ අයට වෙන් වෙලා යන්නේ. ඉතින් ඒ ගීතේ මට මතක හැටියට මොනිකා මේ ටෙලිනාට්‍ය මේකේ පළවෙනි අන්තරා කොටස විතරයි තිබුණේ. පස්සේ තමයි මේ දෙවෙනි අන්තරා කොටසත් එකතු කරලා සම්පූර්ණ ගීතයක් විදිහට මේ ගීතේ එළි දැක්කේ. ඔවුන් කියනවා මේ ප්‍රාර්ථනා කරන මේ වසන්තය පැමිණියා වගේම මේ වසන්තයත් එක්ක මගේ ජීවිතයට ගෙනාපු ආලෝකය, ඊළඟට ඒ සමගම ඔබ මගේ ජීවිතයට ගෙනාපු මගේ ජීවිතය සුවඳවත් කර, ඒ සියල්ලම ගම් දොරින් පිට මන්නු වේවා. නැවුම් සුහුඹුල් යෞවනේ හසරල්, මේ යෞවනේ හසරල් බිඳවට්ටන්න එපා සතුටෙන් තිබ්බ වගේම. එතකොට පෙම්වතා කියනවා නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනි වෙමි ඔබ නිසා සතුටි. අර ප්‍රේමයක් ආවම අපිට අපි ආසන තනි වෙන්නම, ඒ තනි වෙන්න හදන්නේ ප්‍රේමයේ තියෙන සිතුවිලිත් එක්කනේ. ඒ සිතුවිලි එක්කයි ඔහු ඉන්නේ. ඔහු කියන්නේ මිරිංගුවක තමයි අහස සමුද්‍ර වැළඳ සැනසෙන තැනක සංගවමි. ඒ අහසයි සමුද්‍රයි වැළඳ සැඟවෙන තැන කවදාකවත් අපිට ඇත්තට දකින්න ළඟට ගිහින් දකින්න හම්බ වෙන්නේ එක මිරිංගුවක. ඒ මිරිංගුවේ තමයි හද සෙනෙහසේ සුසුම් සංගවනවා කියලා ඔහු කියන්නේ. මට මතක නෑ ඔවුන් දෙදෙනා එක්ුණාද නැද්ද කියලා. කොහොමුණත් ඒ ගැන තියෙන සංකාව දක්වමින් තමයි ගීතය අවසන් කරන්නේ.

0: සඳ දිය දහර සඳ දිය දහර අපි මේ ගීතවත් කතා බහත් එක්ක ඉදිරියට යනකොට දැන් මේ අපේ රටෙත් විවිධ පුරාණෝක්ති තියෙනවානේ, විවිධ සතුන් ආශ්‍රිතව විවිධ විශ්වාස අපි ගොඩනගාගෙන තියෙනවා. ඒවට පදනම් වෙච්ච කතා මෙන්න මෙහෙම අතීතේ වුණා කියලා කියන කතා අපි ගොඩක් තියෙනවා. ඉතින් එහෙම කතාගෙන කියනකොට විශේෂයෙන්ම මේ ආසියාවේ චීනය, ජපානය, කොරියාව වගේ රටවල් ගත්තහම මේ රටවල් තුනේම මේ අර වලිග නවයක් සහිත හිවලගේ කතාව ගැන විවිධාකාර කතා නිර්මාණය වෙලා. දැන් අපි ජපාන, චීන සහ කොරියානු ටෙලිවෘතාන්ත ගත්තහම ලංකාවේ ඉතා විශාල ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒ වෙනුවෙන් අන්තර්ජාලය එහෙම ගත්තහම මේ සංවාද එහෙම ගොඩනැගෙන හැටි දැක්කහම ඉතාම හොඳ නිරීක්ෂණයක් තියෙනවා ඔවුන්ට මේ නිර්මාණය ගැන. විශේෂයෙන් අපේ මේ තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙක්
1: ඒකට කියලා මතක් කරන්න ඕනේ. මොනිකා පළවෙනි වතාවට හඬකෙවූ කොරියානු ටෙලි නාට්‍යයක් අපේ ප්‍රේක්ෂකාගාරයට හඳුන්ලා දුන්නේ ස්වාධීන රූපවාහිනියෙන්මයි.
0: ෆුල් හවුස් දැන් ෆුල් හවුස් සීසන් 2 ළඟදීම දකින්න ලැබෙනවා කියලා තාරංචක් තියෙනවා කොරියාවෙන්. අපි බලමු අපිට ඒ නාට්‍යත් ඔබට අරගෙන එන්න පුළුවන් වේවිද කියලා. මේ පුරාණෝක්ති ගැන කියනකොට මේ වලිග නවයේ ඉවලාගේ කතාව ජපානයට ගියාම කිත්සුනේ කියලා තමයි ජපානයේදී මේ පුරාවෘත්තය හඳුන්වන්නේ. ඊට පස්සේ චීනයේදී කියනවා හොලිජින් කියලා, කොරියාවේදී ගොමිහෝ කියලා තමයි කියන්නේ. ඔබට ගොමිහෝ කියන නම කිව්වහම මේ කොරියානු වෘතාන්ත නාට්‍යවලට ආදරය කරන කෙනෙක් නම් ඔබට මතක් වෙවි මේ නමින් ටෙලි නාට්‍ය ගණනාවක්ම නිර්මාණය වුණා. ඉතින් අද දවස් 20 වසරේදී ඒ විදිහට අපිට දකින්න ලැබුණු The Tale of Nine Tailed කියන නාට්‍ය ජාතික රූපවාහිනියෙන් අපිට දකින්න ලැබුණා සිංහලෙන් හඬකවලා නුඹ නිසා කියලා. ඉතින් ඒ නාට්‍ය වෙනුවෙන් නිර්මාණය වුණු තේමා ගීතය තමයි අපි ළඟට අහන්නේ. දිනේෂ් කම්මගේ තමයි මේ ගීත ගයන්නේ, නිල් සඳ පවා කියලා. කලින් අපි සිනා පෙපෙනා මේ වසන්තයේ ගීතයේදී අහුවනේ ඔබ නිසා කියලා. මේ ගීතයේදී මට මා දැනුනේ ඔබ නිසා, සඳ රෑ නැගුණේ ඔබ නිසා, යලි මා ආවේ ඔබ නිසා, සියල්ල වෙලා තියෙන්නේ ඔබ නිසා.
1: ඔබ මතමයි මගේ ජීවිතේම පදනම් වුණේ කියලයි කියන්නේ මොනිකා. මම හිතන්නේ මේ ටෙලි නාට්‍ය කතන්දරේ තියෙන්නේ ඒ වගේ පෙම්වතියක් හොයාගෙන යන ගමනක්. කොරියාවේ කඳුකරයක කාලයක් ආරක්ෂකයාව සිටපු කඳුකර ආත්මයක් වෙච්ච මේ මිනිස් වෙස්ගත් හැකි වලිග නමේ හිවලෙක්, මොනිකකි වගේ ගුම් හියෝ කෙනෙක්, වසර දහස් ගණනක් තිස්සේ ජීවත් වෙමින් තමන්ගේ පළවෙනි ආදරය හොයාගෙන යන ඒ පෙම්වතිය තමයි හොයාගෙන යන්නේ. ඒ පෙම්වතියගේ පුනරුත්පත්ති බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහෙම ගිහිලා එය හොයාගෙන යන ගමන තමයි මේ සිදුවීම් මාලාව තමයි මේ නාට්‍යයට පාදක වන්නේ. ඒ හින්දම තමයි මොනිකා අපි කලින් අහපු ගීතයේ නිබඳු සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන සිහිලල් විතරක් කියලා නැවතුණත් මේ ගීතයේ සමස්ත ගීයේ පද රචනාව පුරාම ඔබ නිසා ඔබ නිසා කියලා ඇහෙන්නේ අර ආත්ම ගණනාවක් තිස්සේන ගමන. ඔබයි මායි අඳුන ගන්න පුළුවන් එකම දේ තියෙන ප්‍රේමය විතරයි. ඒ ප්‍රේමය හින්දා තමයි අපි හම්බ වෙන්නේ. ඒ නිසා අපිව දවසක ආපහු හම්බ වෙනකම්ම ඉවසගෙන මේ ප්‍රේමය වෙනුවෙන් පැමිණි බව මේ පෙම්වතා ප්‍රතිඥා දීලා කියනවා. ඉතින් අර ගේ පද රචනාවේ සමස්ත කතාවේ අර්ථය උද්දීපනය කරන්න මේ පදරචකයා වෙන මනුරංග විජේසේකර සමත්කම් දක්වලා තියෙනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: දිනේෂ් ගමගේ කිව්වේ සල්පිල් නුරා හැරදා නුඹ සොයා සංසාරයේ සැරිසරා. ඒ ආව ගමන ගැන කතාව ගැන අපි කිව්වා. ඒ හමුවීම ආත්ම ගණනාවක් පුරාම සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරන හමුවීමක්. ආචාර්ය වික්‍ර රත්නායකයන් ගාන ගීතයකට අපි යනවා. සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.
2: දැන් අපි කලින් අහපු ගීතයේ කොයිතරම් පද රචනාව ඒ කතාවේ තේමාව එක්ක බද්ධ වුණත් අපි දැන් අහන ගීතයේ තරම්ම සංසාරයක් සැරිසරමින් ඇයව හොයනවා කියන හැඟීම දැනෙනවද කියලා හිතනවා මොනිකා. ඒ තරම් මේකේ අන්තරා කොටස් ගණනාවක් තියෙනවා. ඒ හැම තැනකදීම ඔහු කියන්නේ තමන්ට ඇයව දැනෙන හැටි. ඒ කොහොමද කියනවනම් හිරු නිවිලා රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙනකොට ඒ තරු දැක්කම ඔහුට බලාගෙන ඉන්න බෑ. ඇගේ දෙනෙත් තරු කැට මතක් වෙනවා. ඊළඟට නාගසක දළු දාන හරිම ලස්සනයි. පැරණි කවීන් ගැහැණුන්ගේ දෙතොල්වල රත් පැහැ නාදල්ලට සමාන කරපෙකේ වැරද්දක් නෑ කියලා හිතන නිකන් හරි අමුතු පැහැයක් ඒ නාදළුවල තියෙන්නේ. ඒ පරිසරය මේ ගේය පද රචකයා ප්‍රමිකිත දාල්විස් ඔ අපිට හිටපත් දක්ෂ ගේය පද රචකයෙක්. ඔහු ඉතා ලස්සනට ඒ ගැලපෙන ආකාරයෙන්ම යොදාගෙන තියෙනවා. ඒ මේ තමන්ගේ පෙම්වතිය දැන් එක එක විදිහට මේක කියනවනේ. ඔබේ රූපය මගේ මනසේ තැම්පත් කරගත්තා, රූපගත කරගත්තා, ලියාපදිංචි කරගත්තා කියන එක හැම ගීතයකම එක එක විදිහට කියලා තිබුණා. මේක කියන හැටි බලන්න පරිසරයේ තියෙන සිදුවීම් දකින්නකොට මතක් වෙන්නේ ඔබමයි. ඒ තරම් ඉතා සමීපව මේ සියල්ලම ඔහු විඳලා දැකලා තියෙන බවත් නොකියා කියනවා මොනිකා. ඊට පස්සේ කියන්නේ යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා. ඇයි මේ පැටලෙන්නේ? යුග ගණනාවක් ඇවිල්ලා අර ආත්ම ගණනාවක් ආවා වගේම මේත් ඇවිල්ලා තියෙන යුග ගණක්. හැබැයි ඒ හැමතැනම පැටලෙනවා, වැරදෙනවා. ඒ වැරදෙන්නේ ඔවුන්ගේ වැරදින්ද කියන ප්‍රශ්නය අපිට ඉතුරු කරලා ගේ පත්‍රචකයා කියන ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ ඔහුට ඒව පේන්න ගන්නවා, තේරෙන්න ගන්නවා. මට කරන්න දෙයක් නෑ, මට බලා ඉන්න බෑ. පෙර ඇසුර හැඟෙනවා. ඔහු කියන්නේ ඔහුට සංසාරය පුරා ඇයත් එක්ක පැමිණියා කියන හැඟීම දැනෙන බව. ඒත් ඔහුට තේරෙනවා කුමක් හරි හේතුවකින් ඒ හේතුව මොනම ආකාරයකින් දෙමාපිය විරෝධය හෝ කුලය හෝ ධනය හෝ කියන කිසියම් ආකාරයකින් ඒ විරෝධය එනවා. ඒ වුණත් මේ අහසත් මේ පොළවත් ඔබමට ඔබටයි මටයි දෙන්නටම පොදුයි. අපි දෙන්න හදවතින් එක් වුණත් අපිට එහෙම වෙන්න වෙලා තියෙනවා. මට අවසානයේද අර මුළු ගේපද රචනාව ප්‍රාම කියමින් එන්නේ සසර සැරිසරණත් එක් ඔබ මගේ ඔබ මගේ කියලා කියමින් මෙතෙන්ට එනවා. මට බලා ඉන්න බෑ. සියෝ ළඟම සැලෙනවා කියන ඔබ අහිමි වෙනවා කියන හැඟීමේ ඔහුගේ හිතට දැනෙන වේදනාකාර මතකය මෙතනදී සිහිපත් කරනවා. ඒත් මම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි, ඒ තමයි
1: සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අචර වික්ටර් රත්නායකයන් ගායන කළ ගීතේ ඔබෙ දෙතොල් පෙතිලිහි පිපුණු හස රැල් විලේ අපිට එහෙම වෙලක් මවා ගන්න පුළුවන්. අපි ආදරය කරන බොහෝලාවට මං හිතන මේ මවා ගැනීම කරන්න පුළුවන් වෙන්නේ නම් ඔබ තරුණෙක්, කියන්නේ ඔබ පිරිමි පුද්ගලයෙක් නම්. මොකද ඇගේ දෙතොල්නේ මවා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ගැහණු ළමයින්ටත් තමන්ගේ පෙම්වතාගේ දෙතොල් මවා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර විවිධාකාර එපා කියන දේවල් භාවිත කරලා අවපැහැ ගැන්වෙලා නැති දෙතොලක් නේද? එහෙමනම් හෙමත් පුළුවන්. ඒ හසරැල් විලක් ගැනනේ කිව්වේ. හැබැයි අපිට 1974 වසරේදී තිරගතුණු දුලිකා චිත්‍රපටයේ මහචර සුනිලාරේ රත්නයන් ලියලා අචර ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ මහචර සනත් නන්දසිරි ගායන මේ ගීතයේදී මැවෙන්නේ හසරැල් ජලාශයක්.
2: ඔව්, දැන් විලක් කිව්වම් පොඩිනේ විලකට විතරයි. මේක ජලාශයක් වුණාම කොයිතරම් ඔහු ඒ ආදරේ ඇගේ හසරැල් නිසා ඉහිරිලා තෙමිලා නෑවිලා ආය කියන්නේ සතුට ඉවරයක් වෙනකම්ම විඳින්න ලැබෙන තරම්. ඒ තරම් ජලාශයක් ගැන කියනවා කිමිද, එතන කියන්නේ මා ඔබේ හසරැල් ජලාශයේ කිමිදෙනා මොහොතේ කියලා. ඒ තරම් ඇය ඉන්නේ සතුටින්, ඔහුත් ඒ සිනහව විඳිනවා. සමහර අය අර මතක් කරන ඇතුළේ දැස් සහ විවිධ කොණ්ඩේ විවිධ අගපසඟ කියද්දි සමහර අය හිනාවට ආදරය කරනවා. මේ එහෙම එකක් හිනාවට කලින් ගීතෙත් එහෙම කියවුණා. ඒ ඇය තමයි දුලිකා.
1: සීතරෑයාමි
2: වාසනා නිල් දැසයි පායන්නේ. නිකන් වාසනාවන්ත ඇස් දෙකක් ඇයට තියෙන්නේ. ඒ වගේම ආදරයේ උණුසුම් සුසුම් බැල් දුලිකා ගැන සිහිපත් කරන වෙලාවේදී ඔහුගේ හදවත උණුසුම් වෙනවා. ඒ සුසුම් බැල් ඔහුට දැනෙනවා. ඔහු හැමදාම කල්පනායානේ ඉඳන් කල්පනා කරනවා. හැබැයි එදා දැක්කට පස්සේ ආපහු මේ රුව දැක්කේ නෑ. දන්නේවත් නැති හීනකවත් අඩු ගානේ දැක්කේ නැති කියන දුක ඔහුට තියෙනවා. මං අහලා තියෙන විදිහෙන් නම් මෙහි මේ දුලිකා කියන කොටස ගායනය මේ නෙවිල් ප්‍රනාන්දු කියන ගායකයා විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ ගීතයත් අපට වෙනස් ආදරණීය හැඟීමක් ගෙනෙන

0: රාත්‍රී 8 විනාඩි 30යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: Green Life Plantation Private Limited.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවර්ස්.
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ටේක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
7: ජූලි 3 වනදා කොක්කඩිචෝලි රාමකෘෂ්ණ මිෂන් මහාවිද්‍යාලය මඩකලපුව සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
8: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
9: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
10: ක්‍රිමිරාජ සුවසඳ
11: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
9: ක්‍රිමිරාජ සුවසඳ
11: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න සාදර අනුග්‍රහය
12: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: ලකනහගෙන අතරින් සඳ දිය දහර අහගෙන ඔබ ඉන්නේ රුපියල් කෝටි 47ක සුපිරි ටැග්. එහෙම කියෝ ගමම මතක් වෙන්නේ ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවන්තම සුපිරි ටැග්. දිනා දොන්නේ වෙන කවුරුත් නෙවෙයි මෙගා පවර් ලොතරැයියෙන්. ඒ වගේම තමයි මේ ටැග්කට කලිනුත් ලංකාවේ ලොකුම සුපිරි ටැග් රුපියල් කෝටි 23 දිනා දොන්නෙත් මෙගා පවර් ලොතරැයියෙන්ම තමයි. ලොකුම ටැග් තියෙන්නේ අපේ ළඟයි කියලා කවුරු කොහොම කිව්වත් ලොකුම ලොකු ටැග් දෙනා දොන්නේ අපම විතරයි කියන්න පුළුවන්කම තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයටම විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද NLP
0: සඳ දිය දහර
1: සඳ දිය දහර අහගෙන ආදරෙන් ඔබ ලක්නත් එක්ක අද සඳ දිය දහර පෙසඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්මේලන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමහල රෙඩි ගහපල සමග අපි හිතට දැනෙන ගීත කීපයක් තෝරගෙන තියෙනවා ඊළඟට අහන්න. මොකද මේ අපිට එහෙම දැනෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර ගුවන්විදුලි වැඩසටහනක් රූපහින වැඩසටහනකදී වේදකයා හෝ නිවේදිකාව තමන්ගේ අර පෞද්ගලිකත්වය ඉස්මතු නොකළ යුතුයි කියන එකනේ අපි ජනමාධ්‍ය හදාරුව අය විදිහට ඉගෙනගෙන තියෙන්නේ. ඒ හැඟීම් ගීතය තුළ තියෙන හැඟීම් අපිට දැනනකොට ඒ හැඟීම් අපි බෙදාගත්ත උනට අපේ පෞද්ගලිකත්වය මයික්‍රොෆෝනෙන් එළියට අරගෙන නොයා යුතුයි කියලා. හැබැයි ඉතින් ඒ කොච්චර දේවල් දැන උගෙන තිබුණත් සමහර තැන්වලදී අපිට ඒවා දැනෙනවා. මොකද මේ අපිත් දුවල නිසා වෙන්නේ නැති එහෙම දැනෙන්නේ සහ අපිටත් ඒ අත්දැකීම බොහොම සමීපව දැනෙනවා අපේ පෞද්ගලිකව ජීවිතයේ දැනෙන අත්දැකීම් එක. ශශිකා නිසංසලා ගායනා කරන ගීතයකට තමයි අපි යන්නේ. අපි විරාමයට කලින් ඇහුව ගීතය ජයසනත් නන්දසිරි ගායනා කළේ දුලික වෙනුවෙන් ගැයුව ගීතය ඔබ සොයා එන්නම් මිගිල්ලි තාරකා එළියේ කියලා තමයි කිව්වේ තාරකා එළිය ගැන. මේ ගීතයේදී ශශිකා කියනවා තරු වලට පුළුවන්ද තරු එළිය සගවන්න.
2: වැඩිය ඇහෙන්නේ නැති ගීතයක් මොනිකා. නමුත් අර්ථයත් එක්ක බලනකොට මං හිතනවා අපි දැන් කාලේ කතා කළ යුතු දෙයක් ගැන තියෙන සහ ඉතා සුන්දර ගීය පද රචනාවක් විදිහට මේ ගීතයත් හඳුන්වන්න පුළුවන්. ඒත් මං කවියක් ඔබට ගන්න කැමති ප්‍රියලාල් කොග්ගලගේ රචනා කරපු තාපනත් සේපියන් කියන කෘතියේ කවිය නම් කළ තියෙන දුක ටිකක් කියලා. අමත් සුද්දෝදන වුණා නම් මං කරන්නෙත් ඒකය උඹේ සංගවා ඇතුල් නුවරින් පිටත රඳව විසෝකය දුවේ සිදුහත් පලා යන්නෙත් සතුට උපරිම රැකය ඉතින් එහෙනම් සතුට ඇත්තේ දුක ටිකක් ඇති දේකය. මේ තාත්තා කෙනෙක් තමයි දුවකට කියන්නේ සුද්දෝදන තාත්තා කෙනෙක්. ඒ තාත්තත් මොකද කරන්නේ දරු දුක හින්දා තමන්ගේ පවුල රැක ගන්න ඕනේ හින්දා තමන්ගේ එකම දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. පිටේක කොයි විදිහට බලපෑවත් අපි එක කොයි විදිහට අර්ථකථන කරත් ඒ කියපු නිබිත්තකයෝ කියපු දේවල් කරා. අදටත් ඒක එහෙම වෙනවා මොනිකා. කවුරු හරි කිව්වොත් එහෙම මෙහෙම දේවල් කරන්න කියලා ඒ දේවල් නොකර ඉන්නේ නැහැ හැමෝම. ඉතින් පස්සේ ගණන් ගන්න නැතුව ඉතල මොකක් හරි වුණොත් එතන ඉඳන් ආපහු සරේ ඒ දේවල් කියනවා. ඒ හින්දා මේ තාත්තත් කියනවා මමත් සුද්දෝදන නම් මං කරන්නේ ඒකයි උඹෙන් සංගවා ඇතුළු නුවරින් පිටත රඳවමි සෝකය. සෝකය කිව්වේ මහලු වීම, ලෙඩවීම, මරණයට පත්වීම කියන සෝක කාරණා සියල්ලම පිටත රැඳෙව්වා. තින් ඒ උනත් දුවේ සුදුහත් පලා යන්නේ
3: සතුට උපරිම රැක.
2: ඒ සතුට උපරිම කියන්නේ ඔහුට දරුවෙක් ලැබිච්ච හින්දා. ඒ සතුට තාත්තා කෙනෙක් විදිහට තමන් විඳපු සතුට, සුද්දෝදන රිතවා විඳපු සතුට, සියලුම පියවරුන් විඳින සතුට. නිල වශයෙන් දරුවෙක් ඉන්න අය, ඒ කියන්නේ නොනිල වශයෙන් හිටියොත් එහෙම අපි ලෝකයේ නම් කරලා තියෙනවනේ අනියමින් හම්බ වෙනේ වුණොත් තාත්තලා බය වෙනවා. එහෙම නොවී තියෙන දේවල් වඳුන එක සතුටදායක. ඉතින් ඒ වගේ වෙලා තියෙද්දිත් මෙතන කියන්නේ එකයි ඉතින් එහෙනම් සතුට ඇත්තේ දුක ටිකක් ඇතිද ඒක දුක තියෙන ටිකයි. අනිත් ඔක්කොම සතුට ගොඩක් තියෙන සතුට දුක නැත්තේම නැහැ. සතුට තියේ සතුට ගොඩාක් තියෙද්දි තමයි පලා යන්නේ. ඒක දරා ගන්නෙත් නැතුව ඒකේ තියෙන

0: අවසානය දැකලා. ඉති මේ ගීතය කියන්නේ අරුවලට පුළුවන් කමක් නෑ තරුවෙලිය සඟවන්න, මල්වලට පුළුවන් කමක් නෑ මල් සුවඳ වලකන්න. අපිට බැහැ පුංචි මල් කැකුලක් ලොක් වෙනකොට, යෞවනියක් වෙනකොට ඒක ලෝකයෙන් සඟවන්න බෑ. අපිට අපේ ඇස් වහගන්න පුළුවන් කමක් නෑ. නුඹේ වෙනස පුළුවන්ද ලෝකයට සඟවන්න? ඉතින් ඇය දැරියක් තරුණියක් වෙනකොට ලෝකයේ ඇස් යොමු වෙනකොට අම්මල සතුට වෙනවා වගේම දුකකුත් තියෙනවා. ඒකයි කිව්වේ සතුට ඇත්තේ දුක ටිකක් ඇති දෙයකයි කියලා.
1: මගේ අර ආදරණීය දරුවන් මේ ගොඩකලට අපි මේ දකිනවනේ, මගේ දුව පුතා ලස්සනට අන්දවලා ලස්සන ඡායාරූපයක් අරගෙන මේ ඒ සතුට තමන්ගේ හිතමිතුරන් එක බෙදා හදාගන්න අන්තර්ජාලයට ෆොටෝ එකක් එකතු කරනවා. දැන් අර ගොඩක් තැන්වලදී අපි දකිනවා ලස්සනට ඇඳුම් අඳපු දුවගේ මූණට ලොකු මලක් දාලා තමයි අම්මලා මේ ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ. මේ අන්තර්ජාලයේ සිදුවෙන විවිධාකාර වූ අපිට දරාගන්න බැරි තරම් ඛේදනීයක
0: අවභාවිතා වෙනවා. මොකද ඒ තරම්ම මේ සමාජය පිරිහෙලා මිනිස්සුගේ හිත් විකෘති වෙලා කාමාතුර ඇස්වලින් මේ පුංචි දරුවෙක් දිහාවත් බලන්න පුළුවන් සංගමයෙන් තියෙන හිතක් ඇහැක් අපේ සමාජයේ නෑ. හැබැයි ඒ හැමෝමත් කාගේරි අම්ම කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඉන්න ඇති. තමන්ටත් ඒ වගේම දරුවෝ ඉන්න ඇති. තමන්ට ඒ වගේ සහෝදරියෝ ඉන්න ඇති. හැබැයි එහෙම වුණා වුණත් ඔවුන් තවම බලන්නේ අර කියන කාමයෙන් සහ මේ ජරාජීන වෙච්ච කුණු වලින් වෙච්ච ඇස් දෙකින්. ඒ නිසා අම්මලට බය වෙන්න වෙලා තියෙනවා. උඹේ ඇස් දුවනවා දඟකාර ඇස් දිගේ, අපේ පා දුවනවා නුඹේ පා ගිය මගේ. දුවෙක් වුණත් පුතෙක් වුණත් අම්මලට තාත්තලට පස්සේ නොආ ඉන්න බෑ. දැන් අපි සංසන්දනය කරනවනේ බටහිර රටවල් එක්ක. ඒ රටවල් වලට දරුවන්ට එළියට යන්න පුළුවන් අරක මේක අම්මලට පස්සේ යන්න ඕනේ නෑ කිව්වා උනත් මොනිකා. අපිට අමතක වෙන දේ තමයි අපි ඉන්නේ ලංකාවේ කියලා. ඒ රටවල් වල එහෙම වෙන්නේ, ඒ රටවල් වල සංස්කෘතිය සමාජයේ මිනිස්සු හිතන ආකල්ප සියල්ලම වෙනස් වෙලා. අපේ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. අපේ මිනිස්සු එන්න එන්නම මිනිස්සුගේ හිත මේ විදිහට ජරා ජීර්ණ සරව නලලා කුණු වෙන තත්ත්වයට පත් වුණාට පස්සේ අපි අර විදිහ අම්මල තාත්තලා පස්සේ නොගින් ඉන්න කියන්න බෑ. ඒ නිසා අම්මලට තාත්තරට දරුවන් දිහා නොබලා ඉන්න බැරි වෙනවා මොනිකා. ඒ හින්ද හැම තිස්සෙම වන්නන පොතේ පිටු අතරේද නොඹ කතාව සංගවන්නේ. අපිට නොකිය ඉන්න මේ කතාව ඉවර වෙන්නේ කොතනින්ද? ඔබ කාමාතුරයට පාපකාරී මිනිහෙකුට, ඒ කියන්නේ දැන් අද වෙනකොට මද්රාවය වලට ඇබ්බැහි වෙලා, ඒ සියල්ල ගැන අම්මලා තාත්තලා නොතක හිටියොත් තමන්ගේ දරුවා යන්නේ හොඳ මාර්ගයේ නෙමෙයි. හැම තැනම ඉන්නේ මිනිස්සු මිනිස්සු විදිහට නෙමෙයි, මේ පුංචි දරුවන්ව හොඳ මාර්ගයට ගන්නවට වැඩිය නරක මාර්ගයට ගන්න අයගේ මේ ලෝකේ පිරීලා තියෙන්නේ. එතනදී දුවෙද්ද පුතෙද්ද කියලා ආධාර නැහැ, වේදනාව දැනෙන්නේ ඒ හැදු වැඩු අම්මලා තාත්තලාට විතරයි. ඒ හින්දා පරිස්සමෙන් දුවේ පුතේ

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: දශක නිසන්සලා අගායනා කළ ඒ ගීතයේ දුවේ නුඹ දන්නවද ඇත්තටම නුඹේ අගේ කියලා අපිට ඇහුණා. මේ කරුණාරත්න දෙවුල්කණේ ගැන ගීතයක් අජරත්න ශ්‍රීවිජයසිංහන් මේ ගීතය ලියන්නේ. මගේ දුවේ ඔබව තියෙන්නම් මේ රැයි මිහිරිම වෙලාවයි.
2: ඔය එක තාත්තා කෙනෙක් දුවෙකුට කියන හරිම ලස්සන අදහසක් තමයි රත්නශ්‍රී විජේසිංහයන් මෙතනදී සමාජගත කළා තියෙන. මට මේ වගේ ගීතයක් කවදාකවත් ඇහිලත් නෑ, මම හිතන්නේ එහෙම ලියවේ කියලා. කු කියනවා මගේ දුවේ ඔබ අවදීන්නම් මේ රැයේ මිහිරිම වෙලාවයි. ඔහු දුවට කතා කරන්නේ මේ මිහිරිම වෙලාවට එන්න කියලා. දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නොඹටම අපේ ළමයින්ට අපේ අනාගත පරම්පරාවට අහිමි වෙන්නේ මේ මිහිරි ආව පොනිකා. මේ අධ්‍යාපනයේ මේ තරඟකාරී කමෙන් මේ එකිනෙකා පරයා ගණ යන ගමන නිසා අපේ දරුවෝ මේ සබාධාමි ලස්සන බලන්නේ නැහැ. රාත්‍රියට උන්ට ඇහැරලා හඳ එළිය තාරකා දිහා බලන්න වෙලාවක් නැහැ. සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යනවද නැද්ද කියලා බලන්න වෙලාවක් නැහැ මොනිකා. ඔවුන් ඒ වෙලෙත් කිසියම් පාඩම්මක නියරිලා, එහෙම නැත්තම් ගෙදර වැඩ මහා කන්දරාවකට යට වෙලා, එහෙම නැත්තම් පාන්දරින් ඉස්කෝලේ යන්න ඕන හින්දා නිවේලාසන නිදාගන්න ගිහිල්ලා. මේ සෞන්දර්යය ඔහු ගේනවා මොනිකා. මට මතක් වෙනවා මෙතනදී මහගම සේකර තමන්ගේ අවසන් කාව්‍ය ග්‍රන්ථයේ ප්‍රබුද්ධ දෙක ලියුවට පස්සේ ඔහු ඇත්තටම ජීවිතයෙන් සමුගන්නවා. ප්‍රබුද්ධ ලියද්දී පිටුමට ලියන කවි දෙක, ඒ ලියන්නේ තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන්. ඉසල් සුදු ඩිමයි කඩදාසි මත තබා මහකව කටුව දිගරූල, ඇඳනේක මෝස්තර මල් හා කොළ, කපා කැටයම් ඉදු බොකුටු නියනින් විශ්වෙහි රටාවම කලාවට නගන හැටි කුඩා කල සිටම මට කියා දුන් තාත්තාට. ඇවිද ලඟු දෙනි කැලෑ බිම්වල රැකිනවිත් තුන් හිරිය පන්කොළ, යොදා කුකුළු සායම් රතු හා කොළ, ව්‍යානේක රටා විසිතුරු පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිටම මට කියා දුන් අම්මා ඔබේ. මේ කවිවලින් ඔහු කියන්න උත්සාහ කරන්නේ මොනිකා, ඒ රටාව, ඒ සෞන්දර්යය ඔහුට අම්මයි තාත්තයි කියලා දුන්න එක. ඒ හැඟීමම අපිට මේ ගීතේනුත් දැනෙනවා. මේ තාත්තා කියන්නේ ඒකයි, මේ නිල් තාරකා බිම බලාගෙන වැව් දිහට පෙම්බැඳි වෙලාවයි. මුළු ලෝකෙම නිශ්ශබ්දයි, කවුරුත් නැහැ. ඒ වෙලාවේ සබා දහමේ ගනුදෙනුව බලන්න ඔහු තමන්ගේ දුවට කතා කරනවා, මේ පොළව කෙතරම් සුන්දරද, මගේ දුව තනියම හිනාවේ දුව නිදාගෙන ඉන්නේ. හැබැයි මේ සුන්දර පොළව දකින්න නම් මිනිස්සුන්ගේ ඇස ගැසෙන මානය නැති වෙලා, මිනිස් ස්පර්ශය නැති වෙච්ච වෙලාවක තමයි අපි විඳින්න ඕන. දෙවැනි අන්තරා කොටස මොනිකා ඉතාම වැදගත්යක් කියනවා. ඝන කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති. ඉර හඳ අපිට කරන දේ ගැන අපිට හැඟීමක්වත් නැහැ. අන්ධකාරයෙන් නැති වුණොත්, අන්ධකාරයෙන් තමයි අපිට තේරෙන්නේ කොච්චර ලොකු මෙහෙයක් කරනවද කියලා. එහෙනම් අන්ධකාරයේ අපේ ජීවිතය අන්ධකාරය ගැන දෙයට අපි කැමති වුණොත්, මේ අම්මලා තාත්තලා මේ මුළු ලෝකෙම අපේ ජීවිත ආලෝකවත් කරන්න කරපු කැප කිරීම අපි ණය වෙන්න සිද්ධ වෙනවා. ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඒක වෙන්නේ නැහැ මොනිකා අපි අතර. ලෝකේ අපිට දෙන දේවල්ට අපි කෘතඥ වෙන්නේ නැහැ. අපේ කෘතවේදීකමක් නැහැ. අපි හෙට ලෝකෙට දෙන්න ඕන ඊළඟ පරම්පරාව වෙනුවෙන් අපි දෙයක් ඉතුරු කරන්න ඕන. අපි යන තැනක තියෙන දේවල් කඩා බිඳලා දානවා. පොදු ප්‍රවාහන සේවයකට යන්න දන්නේ නැහැ. මේ සියල්ල පුංචි කාලේ ඉඳන් පොඩි දරුවන්ට දිය යුතු දේවල්. මේ දේවල් ගැනයි මේ ගේපද රචකයා කියන්නේ, ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ. ලෝකයට ආදරේ කරන්න, මේ සබා දහමට ආදරේ කරන්න, මේ සබා දහම විනාශ කරනවා කියන්නෙම අපෙත්, අපෙන් පස්සේ අනාගත පරම්පරාවෙත් අනාගතය නැති කරනවා කියන එක මේ තාත්තා දෙන ආදරණීය අවවාදේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මුළු ලෝකෙම ඉන්න දූවරුන්ට තාත්තා කෙනෙක් විදිහට මුළු ලෝකෙම ඉන්න තාත්තලාට දෙන්න පුළුවන් අගනා වටිනා පණිවිඩයක් උපදේශක අවවාදයක් අචරත්න ශ්‍රී විජේසිංහන්ගේ වචන වලින් අපිට ඇහුණේ. මේ මුළු ලෝකයටම අපි දක්වන ආදරය තමයි අපිට නැවත ලැබෙන්නේ කියන සත්‍යය අපි තේරුම් ගත දවසට අපි කොන්දේසි විරහිතව සෝබා දහමට මේ ගහකොළට සතාසිපවට පව ආදරය දක්වාවි. ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි. සිසිර සෙනරත්නයන් ගයනවා, ආලෝකෙ පතුරා මුළු ලෝකෙ උපලා චන්ද්‍රා හෙමින් නැගියේ.
2: ඔය දැන් මං හිතන්නේ අප දෙදෙනාමත් දියණියන් ඔබටත් දියණියක් ඉන්න. එතකොට මේ ජීවිතය ඇතුලේ අපි අපේ පවුල් වලට බැඳෙන්නේ ඒවෙන් අපේ ජීවිතේ නිවන හැඟීම දැනෙන හින්දා.
1: මේ ගීතය ඇතුළත් උනේ 1965 වසරේදී තිරගත වුණු හඳපාන චිත්‍රපටේ.
2: ඔය දැන් මේ චිත්‍රපට ගීතයේ ඇතුලේ කියවෙන්නේ නම් පෙම්වතියට කියන හැඟීම. නමුත් මොනිකා මං හිතන්නේ ඊට පස්සේදී දරුවෝ නිදි ගන්වන්න නැලවිලි ගීතයක් විදිහටත් අපේ පොදු සමාජයේ භාවිත කළා. මට මතක් වෙන අපේ මල්ලිගේ දුව චූටික්කු නිදාගත්තෙම මේ ගීතය අහමින් හින්දා. එයාට බැරි වෙලා හරි මේ ගීතේ තාල කියනකොට, මේ ගීතේ ගායනා කරනකොට එයා නිදිමත නැත්තම් එපා කියනවා. එයා දන්නේ මේක තමයි නිදාගන්න කියන සින්දුව කියලා. නමුත් මේ නින්දේ තියෙන අතෙන් නින්දෙන් නැගිටින්න කියලායි අපි තාත්තා කෙනෙක්ගේ ආයාචනය තිබුණ අපි කලින් අහපු ගීතේ මුළු ලෝකෙම ආදරය කරනවා කියලා. ඒ වගේම රාත්‍රියේ සුන්දරත්වය නොදක මේ දියණිය තාරුණ්‍යයට පත් වෙන, වැඩිවියට පත් වෙලා පෙම්වතා දකින ලස් ලෝකේ ලස්සන ඇහ නොදක නිදා ගන්න ආකාරය ගැනයි මේ ගීතයේදී කියන්නේ. කෝල්ලන්ගේ මధు ගීත සුළඟින් ගෙන සීත සුවදායකයි රෑ මෙහි. ඒ වෙස් ඇහෙන්නේ සියතුන් හඬන්නේත් නැ, මොනරුන් රඟන්නේත් නැ, ඔවුන් නිදියාගෙන ඉන්නවා. හැබැයි රණහංසියෝ පිරෙනවා මේ සුන්දර පරිසරය ගැන කියන්නේ මේ ගීතේ පුරාම. ඉතින් ඒ සුවදායක රාත්‍රිය තමයි මේ සඳදිය දහරෙත් කෙමෙන් කෙමෙන් ලංවන්නේ. ඒ නිසා චන්ද්‍රා ලෝකයෙන් ඒ සුන්දර ලෝකයට එකතු වෙන්න ඔබටත් ආරාධනා කරමින් අද සඳදිය දහරෙත් අපි සමුගනිමු.
1: තවත් සුන්දර ඒසවකදී මේ ආදරයත් එක්කම ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් එනම් අප සමුගන්නේ රංජන් පුෂ්පකුමාර සමග මම මොනිකා සේරසිංහ. ප්‍රාර්ථනය ඔබට සුබ රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: එකොළහේ ධන නිධාන ලොතරය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: සිත නිවන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසේව
4: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේව
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
0: එන්තික ධර්මතිලක නිර්මාණයක්
6: අකිගේ ප්‍රෝග්‍රෑම් සරිම ලස්සනයි මං ඒ ඔක්කොම බලනවා හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වලට නම් මං ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මං තරහයි. මං කවි පොතක් කරන්න ඉන්නේ ඒකයි.
0: මගේ ඉපැරණ පෙම්වතිය.
6: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂෝ අපේ අම්මා අඳුරන්නේ අර පරණ බසිරේ තල්ලු කරගෙන කාලිඳම්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ පිලේෂ්. සමහර විට යා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි ආවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
1: සනසන

0: ආදරයේ නොමියෙන හඬ
1: ආදරයේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

අතල නොහැකිව එතැනින් මෙතැනින් නෙල්ලෙන පන්නිරුවලින් හැඩියූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණි. ඔහු දීර්ඝ කාලයක් දුක්විඳිමින් ජීවත් වෙති. මාවට වූ සත්‍යය මා වැළඳගතහොත් මීට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යටි.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අයිබෝ සාමාන්‍ය ලෙස ආරම්භ වෙන දවසක් වසනවන්ත ලෙස ජයග්‍රාහි ලෙස අවසන් වෙන්න පුළුවන්. ලොතරැ දිනුම් වාර 8කින් ඔබට දිනන්න පුළුවන් වසනවන්ත NLB ජාතික ජයවරණය අපි ආරම්භ කරනවා. හිතවතුනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කිරීම අරමුණු කරගනිමින් කසල බඳුන් ප්‍රදානය කිරීමේ උත්සවය අද දවසේදී කෑගල්ල මහනගර සභා පරිශ්‍රයේදී පැවැත්වුණා. එම අවස්ථාවට කෑගල්ල නගරාධිපති නිමල් කරුණාරත්න මහතා, නියෝජ්‍ය නගරාධිපති සනත් පතිරණ මහතා, නාගරික කොමසාරිස් අරුණ ප්‍රේමරත්න මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් සහභාගී වුණා. අද තමයි ඔබේ වසනව දවස. ඔබේ වසනව ගැන සඳහන් පරිගණක නිල වර්තාව අද අපිට ලබා දෙන්නේ ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදක නීලා පද්මිනී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සිගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති උපුලි අලුත්ගේ මහත්මිය. එහෙනම් මුලින්ම දිනුම් දෙනවා අදත් NLB ජය. අප දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ මිලදී ගත්ත NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතට සැලදිනා ගන්න පුළුවන් වාසනාවන්ත 504 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ L ජයග්‍රාහී අංක 0257. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබෙම ලොතරැය NLB ජය. මේ වසර රුපියල් 105 ත්‍යාගලාභින් 234 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 5,991 දෙනෙක් ඔබ අතරට එකතු කළා. අද ඔබ ජය ලැබුව හැටි බලමු දැන්. බොහොම ස්තුතියි.
5: Today NLB Jaya's winning English letter is L and the winning numbers are 0257.
4: රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත්ත ලොතරැයි පත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් KG ආර්යරත්න හසලක, නිරෝෂිමා සඳනායක, බණ්ඩාරවෙල. රුපියල් 50,000 බැගින් වසනවන්තයින් 36 දෙනෙක් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයින් 75,704 දෙනෙක් අතර රුපියල් 69,75,640 මුදලක් NLB ජය ලොතරැයියෙන් අද බෙදා දුන්නා. දවසකට බිහි කරන අති දැවැන්ත වසනවන්තේ නතරට ඔබ එකතු වෙන්න කැමතියි කියලා NLB අපි දන්නවා. තවත් ත්‍යාගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වසනවන්ත 1545 වන දිනුම් වාරයේ ඔබ වෙනුවේ. හරි, එහෙනම් හඳහන ඔබේ වසනව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ජයග්‍රාහි ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද ලග්න සංකේතයේ මේෂ. අද හඳහන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය රුපියල් 38,48,000කට වඩා වැඩි. ලග්න සංකේතයේ සම්මග මේ අංක 4ම ගලපගෙන සුපිරි තෑග දිනා ගන්න පුළුවන්. අංක 33 පළමු අංකය. අද ලග්න සංකේතයේ මේෂ පළමු අංකය අංක 33. අපි තෝරන්නේ ඩේමියන් දෙවන වාසනාවන්ත අංකය. අංක 18 අපි බලමු දැන් යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රාහී අංකය කුමක් වේද කියලා. වාසනාවන්ත අංක 50. තව එක අවස්ථාවක් තියෙන ඔබේ වාසනාව තහවුරු වෙන්න. අපි තෝරන්නේ සිල්වන ජයග්‍රාහී අංකය. අංක 58. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතර කරවන ක්‍රීඩා ශිෂ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දිනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වෙන හඳහන් ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 127 දෙනෙක් බිහි කරලා අවසන්. බොහොම ස්තුති. දැන් කියනවා අද වාසනාව ගැන.
5: Selected zodiac sign is Aries and the winning numbers are 33, 18, 50 and number 58.
4: රුපියල් 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වසනවන්ත ලොතරැපත ඔබට අලවි කළා මාතර අලවි නියෝජිත SLM සුසන්ත. ඒ ප්‍රථම ත්‍යාගලාභය සමග සමස්ත වාසනාවන්තයින් 136,121 දෙනෙක් අතර රුපියල් 92,62,500ක මුදලක් අපි බෙදා දුන්නා. ජේමියන් එට හඳහන ලොතරැයිෙන් සුපිරිතයාගේ ලෙස ඔබට රුපියල් 38,74,499,20ක් දිනා ගන්න පුළුවන්. සද්දිනම ජයනීයත ලොතරැයිය ගොවිසෙත ඔබ මිලදී ගත්ත ගොවිසෙත ලොතරැයි පත්වල මුලින්ම වාසනාවන්ත දිනුම් වාරය 4,478 ලෙස සඳහන් වෙනවාද කියලා බලන්න. හරි එහෙනම් අපි යමු දිනුම් මැදීමට. ගොවිසෙතෙන් රුපියල් කෝටි 7කට වැඩි සුපිරිතයාගයක් තීරණ දිනා ගන්න මුලින්ම අපි තෝරගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. N ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. මේ අංශය දැන් අපිට තෝරා දෙන්නේ අද ජයග්‍රාහි ගොවිසෙත වාසනාවන්ත අංක 4. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහි අංකය අංක 50. ගොවිසෙත දෙවන ජයග්‍රාහි අංකය අංක 55. තුන්වන ජයග්‍රාහි අංකය අංක 26. අවසාන ජයග්‍රාහි අංකය අංක 65. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභින් දෙදෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 55 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභින් 696 දෙනෙක් බිහි කළා. ස්තුති. බලමු නේද ගොවිසෙත අද වාසනාව ගැන.
5: Today, Govisetta's winning English letter is N, and the winning numbers are 50, 55, 26, and number 65.
4: English akshare samaga jayanka tunak galapagena rupiya 250,000ක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත. අද වාසනාවන්තයින් 7 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයි පත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් PS ජයවර්ධන මහනුවර, සුදත් ධර්මසිරි රත්නපුර, සුනිල් ශාන්ත බලංගොඩ, TFDN කොටිකාවත ලොතරැයි පත් දෙකක් ඔහු අතින් අලෙවි වුණා. G ප්‍රමිලා උදේනිපිලි අන්දර සහ HA රන්මැණිකේ කොළොන්න සමස්ත ජයග්‍රහකයින් අද 123,044 දෙනෙක් අතර රුපියල් 91,13,400ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට ඔබ මිලදී ගන්න ගොවිසෙත ලොතරැයියට අපි දෙනවා සුපිරිතයාගේ ලෙස රුපියල් 7,04,02,925,756ක්. දවසේ සුබයි, සිහින දිනයි, කතා දෙකක් නැහැ. එහෙනම් ඒ සුබ දවසක් ලොතරැයියම තමයි. සුබ දවසක් ලොතරැයිය අලුත් උනා කියලා ඔබ දන්නවා. ඔබට පහසුවෙන් දිනා ගන්න පුළුවන් තෑගි රටාව ගැන මුලින්ම මතක් කරන්න මම සෝදානම්. සුබ ලග්නයේ සමග ජයංක 3 ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක 3ට රුපියල් 50,000ක් දිනා ගන්න පුළුවන් අලුත් උන සුබ දවසක් ලොතරැයියෙන්. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්නත් පුළුවන්. තෑගි අවසන් වෙන්නේ තව මුදල් තෑගි රැසක් සුබ දවසක් ලොතරැයියෙන් දැන් දිනා ගන්න පුළුවන්. වසනවන්ත 352 දිනුම් වරේ දැන් සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් අද සුබ ලග්නේ මිතුන. සුබ අංක 3ක් ඔබට තෝරා දෙන්න අපි සෝදානම් දැන්. පළමු සුබ අංකය අංක 58. දෙවන සුබ අංකය අංක 50. තුන්වන සුබ අංකය අංක 56. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 6,594. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දස්සක් ලොතරැයියෙන් මේ වර්ෂයේ අපි රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 232 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 1,166 දෙනෙක් බිහි කළා. බලමු එහෙනම් අද වාසනාව ගැන. බොහොම ස්තුතියි.
5: Selected zodiac sign is Gemini and the winning numbers are 58, 50 and number 56.
4: Electric yadurupadiyak ho mudurupaya laksha 5k ad oba dinagatte wasanawanta lotarepata obata alivikale demata goda alivi niyojita KP Vikrama Surya. Wasanawante 8 denek rupiyal 50,000 begin ad dinagatta. Pravardhana tyagankaye galapagena rupiyal 25,000 begin jayagrahakin 40 denek dinagatta. Suba dawasak ad dinum warin samasta jayagrahakin 108,907 denek athara rupiyal 94,44,460ක මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දිනන වසනාවන්ත දිනුම් වාර 4කින් මෙතෙන් සිට ඔබව දිනවන්න ජානක සමගින් රාධිකා සෝදානමින්.
5: මේ ළඟට මෙගා පවර්.
6: ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ උඩු යටිකුරු කරමින් රුපියල් කෝටි 23ක් රුපියල් කෝටි 47ක් විදියට දෙවන්තම සුපිරිත්‍යාග ඔබට දායාද කළ ලොතරැයියේ ප්‍රබලයා NLB මෙගා පවර් ලොතරැයිය. ඉතින් වාසනාවන්ත හිතවතුනි සූදානම් වෙන්න ඒ අසිරිමත් ඉතිහාසය යළිත් අලුත් කරමින් රුපියල් කෝටි 29කට වැඩි දැවැන්තම මෙගා සුපිරිතයාගයක් ඔබේම කරගන්නට.
7: ලොතර සෙටලප වරලාற்றில் 47 கோடி 23 கோடி என்ற மிகப்பெரிய சுபபெரிசி உங்களுக்கு வழங்கிய உங்கள் கனவுகளை நனவாக்கும் மெகா பவர் செட்டலப்பின் அதிர்ஷ்டத்தின் மூலமாக இன்றைய நாளும் நாம் உங்களை சந்தித்திருக்கின்றோம். என்றும் 29 கோடிக்கும் அதிகமான மிகப்பெரிய சுபபெரிசு உங்களுக்காகவே காத்திருக்கின்றது.
6: ඔබේ හිතේ තිබෙන සිහින මෝටර රථය ඔබට ලබා දෙන්නට අපි මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිතයාගිට ලබා දෙනවා මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක්. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2584 වන දිනුම් මැදීමයි මේ ආරම්භ කරන්නේ. මෙගා හින සැබෑ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නට සූදානම් දැන්. මෙන්න අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය N. දැන් අපි මේ තෝරා ගන්නේ ඔබට වාසනාව ලබා දෙන අද දවසේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 19. මේ මෙගා හීනය ඔබ සැබෑ කරගත යුතුම හීනයක්. අපි දැන් තෝරගන්නවා වාසනාව ගෙනෙන ජය අංක. මෙන්න අද පළමු ජය අංකය අංක 6. එළවෙන්නේ දෙවන ජය අංකය අංක 57. මෙන්න හිතවතුනි තුන්වන ජය අංකයක් අපට අංකය ලබා දෙනවා රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 49 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා. අද දවසේදී ඔබට ලැබෙන මෙගා වාසනාව ගැන කියන්නට සූදානම් නිල ප්‍රතිඵලය ඇසුරින් බොහොම ස්තුතියි.
7: Today's selected English letter is N, Supanam base 19 and the winning numbers are 6, 57, 18 and number 10.
6: අද දිනුම් බාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් 6 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහී රතරයපත් අලෙවි කරන්නේ මෙන්න මේ අල්ලවි නියෝජිතවරුන්. KD කරුණාදාස මත්තුමගල, WAIM විජේසූරිය පූගල්ල, රාජා බාලසිංහ මහනුවරකේ, S ලියනගේ බකමූණ, P ප්‍රදීපන් මඩකලපුව, තිවංක ධර්මසිරි අරනායක යනුව අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 124,492 දෙනෙක් අතරේ රුපියල් 83,17,600 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,66,63,602 පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතිය මහ ධන සම්පත ධන නිධානය 2266 වන ජයග්‍රහී දිනුම් මැදීමයි අපි දැන් ආරම්භ කරන්නේ. දැන් ගන්න ධන නිධානය ලොතරැයිපත් වාසනාවන්ත ඔබී අතට. අද ධන නිධානය දිනුම් බාරේ වාසනාව ගෙන එන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය යන්ත්‍රය අපට ලබා දෙනවා E අක්ෂරය. මේ නිධානයත් ඔබ සතු කරගත යුතුම නිධානයක්. දැන් අපි තෝරගන්නවා ධන නිධානයේ ජය අංක මේ විදිහට. පළමු ජය අංකය අංක 81. මෙන්න දෙවන ජය අංකය අංක 12. එළවෙන තුන්වන ජය අංකය විදිහට අංක 4. වෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 7. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 20 ලක්ෂපතියන් 30 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන්. අද දවසේදී නිධානයේ වාසනාව කොයි විදිහටද ඔබට හිමි වුණේ ගැන කියන්නයි සූදානම මුළු රටටම. ඔබ ස්තුතියි.
7: Today's selected English letter is E and the winning numbers are 81, 12, 4 and number 7.
6: අද දිනුම් බාරෙන් දෙලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. රටට ජයග්‍රහී ලොතරැයි පතාලි විකරන්නේ කටුපත අලෙවි නියෝජිත ලයිනල් ද සිල්වා. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකයන් 93,550 දෙනෙක් අතරේ රුපියල් 54,06,680 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නු. ඔව්, රුපියල් කෝටි 13, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 8 විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,79,41,653.52 මුදලක්. ඔබේ කෝටිපති සිහින සබෑ කරන ලොතරැයිල් ඔබ රජ කිරුළ මහජන සම්පත 6,236 වන වාසනාවන්ත දිනු මැදීමයි මේ විදිහට අපි දැන් ආරම්භ කරන්නේ. දැන් අපි යමු ඔබේ කෝටිපති සිහින සබෑ කරන මහජන සම්පත දිනු මැදීමට. වාසනාවේ සිහින සබෑ කර දෙන අද මහජන සම්පත දිනු පාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක්. වාසනාවන්ත ජය අංකත් දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද මහජන සම්පත දිනුම්පාරේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය K ජයංක 9139 රටේ සංවර්ධනය වෙනම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් සමගින් 25,00,000 199 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්. අද ඔබ දිනපු හැටි කියන්නට සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය ඇසුරින්. බොහොම ස්තුතියි.
7: Today selected English letters K and the winning numbers are 913929.
6: අද දිනම් වාරෙන් 25,00,000 වාසනාවන්තින් දෙදෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයෙන් බිහි කර තිබෙන්නේ. පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය TFDN කොටිකාවත්ත. ඒකම ₹100,000 බැගින් වාසනාවන්තින් 18 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයෙන් බිහි කර තිබෙන්නේ. දිසානායකගේ දයරත්න මාවරල, උපාලි ලක්ෂ්මන් තලාව, සරත් කුමාර වරුණගම, KM ලියනගේ හිඟුරක්ගොඩ, DR විජේසිංහ පේරාදෙණිය, සැම්සන් මුණතුංග ගම්පොළ, රුවන් චාම්බර කුරුවිට, HA ජයසේකර දඹුල්ල, AIK රාමනායක කොටහෙන, රසිකා දිල්රුක්ෂ බටුවත්ත, IM කුලතුංග 500 ගම, හේෂාන් දේවමින කැස්පෑව, රංජිත් ගාමිණි කඩවත, ජාපා බණ්ඩාර කුරුවිට, මාතලේ දිස්ත්‍රික්කෙන් වාසනාවන්තයින් 3 දෙනෙක්, එක්කම ලකි වන් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් තවත් වාසනාවන්තයෙක්. අද දිනුම් පාරෙන් සමස්ත ජයග්‍රහයකින් 263,721 දෙනෙක් අතරේ රුපියල් 235,50,240 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්න. දිනක ජය නියත. හෙට මහජන සම්පතේ ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 299,47,880 දැවැන්ත මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහයි නිල ප්‍රතිඵලයේ බාට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් පාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 811 වන වාසනාවන්ත දිනුම් පාරය ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයේ K ජය අංක 3929. Today winning English letter is K. Winning numbers are 3929. අද දිනුම් පාරේ තුල්දී රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයෙන් බිහි කර තිබෙන්නේ. TL නිශාන්ත මහනුවර, GMMI සංජීවනී හංවැල්ල. එක්කම රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 45 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. අද දිනුම් පාරේදී අපිට හැකියාව ලැබුණා රුපියල් 1,14,23,400 දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දෙන්නට. අද NLB ජාතික ජයවර්ණය තුල්දී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත වාසනාවන්තීන් 951,458 දෙනෙක් අතරේ රුපියල් 8,35,93,920 දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. ඒ විදිහට ඔබට වාසනාව ලබා දීලා හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා. ජීවිතයේ සිහිනයට
7: වාසනාවේ ආශිර්වාදය NLB.

ආදරය කියන්නේ අරම පුදුම නවතුම්පලක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්න

පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුදකලහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත්

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිට

අයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පින්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

මහානුභාවේ, ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා.

ධර්මයන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

0: ලක්කඩ හගෙනන්න වෙලා උදේ පහයි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

භීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ.